0: Radio ITN.
1: ලකඩ හගෙන ඉන්න වෙලාව 5:40යි.

0: FM 93.7 Lakhana Radio ITN.
1: Velaude pahai vinadi 47 dan

0: ලකනහගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 52යි.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: වෙලාව 6:00.
2: මේ පැය මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
3: වාහනයකින් බැස යාමේදී මාර්ගයේ දෙසට ඇති දොර විවෘත නොකරන්න.
2: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.
0: Lakhanda Radio ITN.

0: අයිබන් සුබදසන චග්‍රහි වාසනාවන්ත ප්‍රබෝධම දවසක් වෙන්න කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. අද සිකුරාදා දවස තවත් සතියක් මේ විදිහට ගෙවිගෙන යනවා. අද අගෝස්තු මාසයේ 7 වෙනිදා සිකුරාදා දවස. අද දවසේදීත් අපි සූදානම් රටේ තුටි සිදුවන සිදුවීම් මේ වගේම ක්‍රීඩා පිටිය පැත්තෙන් විදේශීය තොරතුරු මොනවද අද දවසේදී වාර්තා කර තියෙන කියලා අපි හොයලා බලන සූදානම්. මේ වගේම තමයි රාත්‍රියේදී ඇති වුණු බරාල මැගසින් බන්ධනාගාරතුළු ඊ රාත්‍රිය ඇති වුණු නොසන්සුන් තත්ත්වය සම්බන්ධනුත් අපි තොරතුරු හොයලා බලන්න සූදානම්. අයිබෝන් සුබෝදස්සනක් මේකලා.
1: අයිබෝන් ගිහන් සුබෝදස්සනක්.
0: බොරල මැගසින් බන්ධනාගාරය තුළ ඒ රාත්‍රී හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට යම් දුරකට පාලනය කර ඇති බව ආරක්ෂකංශ සඳහන් කරනවා. බන්ධනාගාරයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ද්‍රෝණ යාන ආදී යොදවා ඇති බව වාර්තා වෙනවා. මේ අතර බන්ධනාගාර ඉදිරිපිට ජනතාව පිරිසක්ද රැස්ව සිටින බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙලා තිබුණා. අපි සූදානම් දවසේදී මේ සම්බන්ධයෙන් තොරතුරු හොයලා බලන්න මේ දැන් ඒ රාත්‍රී මේ ගැටුම වාර්තා වෙලා තිබුණා. මේකලාද ඒ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු සඳහන් ලතිනෝ
1: ඔගේ හනද සඳහන් කළ තෙන ඒ රාත්‍රියේ 10ට පමණ බන්ධනාගාර ඊ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් පිරිසක් එකවර මෙම වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරීමත් සමග මෙම නොසන්සුන්තාවය ආරම්භ වී තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. මේ නොසන්සුන්කාරී තත්වයට හේතුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් බවයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, පොලිස් කැරලි මර්ධන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය වහා මෙම ස්ථානයට කැඳවා ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා කියලත් සඳහන් වෙනවා. මේ වන විට නොසන්සුන්කාරී තත්ත්වය තරමක් දුරට පාලනය කර ඇති බව ඔබ සඳහන් කළා වගේ තරමක් දුරට පාලනය කර ඇති බව තමයි බන්ධනාගාරය පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ.
0: එතකම දැන් මේකලා මේ බන්ධනාගාර සම්බන්ධයෙන් මෑතකදී වාර්තා වුණා. විශේෂයෙන් මොය මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමයි වැඩිදුරටත් මේ ගැටුම් මතගත්තේ. දැන් අපි දැක්ක මහර බන්ධනාගාරයේ පහුගිය දින කිහිපයේදී මහර බන්ධනාගාරයට දැඩි ලෙස අලාභහානි සිදු කරා මේ සිරකරුවන්ගේ මේ හැසිරීමත් සමග. ඊට ප්‍රථමව මීගමුව බන්ධනාගාරයේ විශේෂයෙන්ම 38 දෙනෙකු විතර ජීවිතක්ෂයට පත් වුණා. මේ තොරතුරුත් එක බැලුවට පස්සේ දැන් මේ බොරල මැගසින් බන්ධනාගාරය තුළ ඊ රාත්‍රියේ තමයි මේ විදිහට හටගත්තේ මේ නොසන්සුන්කාරී තත්ත්වය. 40 දෙනෙකුගෙන් පිරිසක් තමයි ඊ දවසේදී මේ නොසන්සුන්තාවය හටගෙන තිබෙන පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් මැගසින් බන්ධනාගාරයේ ඉදිරිපිට ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා කියලයි නවතම තොරතුරු විදිහට වාර්තා වෙලා තියෙන්නේ. දැන් මේ වන විට තත්ත්වය යම් තාක් දුරකට පාලනය කළ තියෙන්නේ. අපි සූදානම් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී තොරතුරු මොන විදිහටද වාර්තා වෙන්නේ කියලා අපි ඔබව නිරන්තරයෙන් දැනුවත් කරන්නට. එතකම අවධානය යොමු කරනවාද දිනමින පුවත්පතට. දිනමින පුවත්පත අද ප්‍රධාන සරස්තලය විදිහට වාර්තා කළ තිබුණා. පොල් තෙල් ආනයන සමාගම් පහකින් මිලියන 2891ක බදු පොල්ලක් අයකර ගැනීමට පියවර ගන්නවා නියෝජ්‍ය මාතෘ නිශාන්ත ජයවීර කියයි කියලා අද දවසේදී සඳහන් කළා තිබුණා. මේ සම්බන්ධයෙන් තොරතුරු අපි අවධානය යොමු කරනවා ස්වර්ණ විජේකෝන් සහ සංදේහ කරුණාරත්නයි මේ සම්බන්ධයෙන් වාර්තාව ගෙන තිබුණේ. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සරස්තලය විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබුණා.
1: පිරිපහදු නොකළ පොල් තෙල් ආනයනය කළ සමාගම් පහක් පසුගිය 2024 වසරේ හිඟබදු ලෙස රුපියල් මිලියන 2891ක් ගෙවිය යුතුව ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. මෙලෙසින් ගෙවීමට

0: ලබා දෙමින් කියලා තමයි දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරන ඇතුල්පිටුවලත් අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සඳහන් වෙනවා. මෙම සමාගම් පහට අදාළ තක්සේරු ඉදිරිපත් කර තිබෙන අතර එම සමාගම් මේ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා. එසේ වුවත් කිසිදු සමාගමකට සහන ලබා දී නොමැති බවද නියෝජ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට තොරතුරු සටහන් වෙන්නේ.
1: වසර 6කදී දොස්තරලා 1569ක් රට හැර ගිහින් විශේෂඥ වෛද්‍යවරුන් 140කුත් ඒ අතර පඩි රහිත නිවාඩු අරන් කියලායි අද ස්වර්ණවිචේකෝන් සහ සංදේහ කරුණාරත්නගෙන වාර්තාවේ සටහන් ලා තිබෙනේ. අපි දිනමින පුවත්පතේ මේ සටහනට අවධානය යොමු කරන්න කලින් යනවා ලංකාදීප පුවත්පත පැත්තට. අද ඔය සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතත් තොරතුරු සඳහන් කරලා තිබුණා.
0: ඔගේ අනන්ද ලංකාදීප පුවත්පතත් ප්‍රධාන සිරස්තලයේ විදිහටයි මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරන්නේ. අවුරුදු පහට විශේෂඥ දොස්තරලා 3791ක් රට ගිහින් තවත් 1491ක් වැටුප් රහිත නිවාඩු පිට මේ වසරේත් 280ක් යන්න ඉල්ලලා කියලා තමයි සඳහන්න්නේ. සුජිත්ගේ හේවාජුලිගේ සහ අංජුල මහගේ වේරත්නයි අද ලංකාදීපට වාර්තාව අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතේ වැඩිදුර තොරතුරු වලට.
1: 2020 වසරේ සිට 2025 වසර දක්වා කාල සීමාව තුළ වෛද්‍යවරුන් 3791 දිනක විදේශගත වී ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කර තිබුණා. මෙලෙස විදේශගතව ඇති පිරිසෙන් වැඩි පිරිස විදේශගතව ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත විදේශ පුහුණු ලබා ගැනීම බවට නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. රාජ්‍ය සේවය තුළ නිරතව සිටමින් වැටුප් රහිතව 2020 වසරේ සිට 2026.19 වන දින වන විට විදේශගතව සිටින සාමාන්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාව 1429ක් වන අතර එම වකවානුවේදී විදේශගතව ඇති විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 140ක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රාථමික ශ්‍රේණියේ පත්වීම් ලද වෛද්‍යවරුන්ගේ මූලික වැටුප 2026.11 පළමුවන දා වෙන විට රුපියල් 64574ක් වන අතර 2027 පළමු මාස පළමුවන දා වන විට එම වැටුප රුපියල් 94150ක් ලෙස වැඩි වෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා. මෙම වැටුප අදාළ අනෙකුත් දීමනා හිමි වන අතර විශේෂඥ වෛද්‍යවරුකගේ ආරම්භක වැටුප රුපියල් 136575ක් බවද සඳහන් වුණා. 2027 පළමු මාස පළමු වන දා වන විට විශේෂඥ වෛද්‍යවරුකගේ මූලික වැටුප රුපියල් 156000ක් බවට පත්වන අතර එම පිරිසට අදාළ අනෙකුත් දීමනා හිමිවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී සඳහන් කළා කියලයි දිනමින පුවත්පත සඳහන් කරලා තියෙන්නේ.
0: වැවදාන යොමු කරමු අද දිවයින පුවත්පතට. අද සඳහන් වෙනවා ප්‍රධාන සිරස්තලයේ විදියට පොහොට්ටු ලේකම් සාගර පොලිස් පොතිට තර්ජනය කරලා මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය කඩුවෙල උසාවියට වාර්තා කරයි. විමර්ශනයේ අවසර මාධ්‍ය ආයතන වලින් සංස්කරණය නොකර දර්ශනත් ඉල්ලයි කියලායි අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. AJA අබේනායකයි වාර්තාව අරගෙන ඉන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශය සහ එමගින් ඒ මහතාට තර්ජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඊයේ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ කඩුවෙල අධිකරණයට කරුණු වාර්තා කළා කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් අද තොරතුරු සටහන් කළා තියෙනවා. අවධානය යොමු කරමු එම ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී කමල් ආරිවංශ මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බවත් ඒ සඳහා අධිකරණයේ අවසරය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියා. ඒ අනුව කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හැකි අවසරය ලබා දුන්නා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ.
1: ලකන මෝනින් නිවුස් ඇලර්ට් හංගින් විලාමත කරනන් වෙලාව උදැසන 6යි
0: විනාඩි 15යි.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478
4: YouTube channel subscribe කරන්න.

0: වලව දසන 6යි විනාඩි 22යි අපේ සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන දූෂණ විරෝධී පනත සංශෝධනය මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මහජනතාවට විවෘතයි අද අමාත්‍ය බිමල් රත්නායක මහතා කියන කතාවක් අද දවසේදී වාර්තා කළ තිබුණා ස්වර්ණ විජේකෝන් සහ සංධ්‍යා කරුණාරත්න මේ සම්බන්ධයෙන් තොරතුරු අපි ඩේලි නිවුස් පුවත්පතේ සටහනට අවධානය යොමු කළා හොයලා බලන්න සූදානම්
1: As a declaration of MPs will remain open to public, Minister said over 160,000 have declared their assets online to Siabok. Restrictions only on waiving details of public officials. So, do you get it?
0: දූෂණ විරෝධී පනතට අනුව මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ජනතාවට පරිශීලනය කිරීමට පෙර පැවති පරිදිම ඉඩ අවස්ථාව ලබා දෙන බව සභා නායක මාත බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කර තිබුණා. එහෙත් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන මහජන නියෝජිතයන් ඇතුළු සියලු දෙනාගේ එම ප්‍රකාශ පරිශීලනයට සියලු දෙනාට ඉඩ ප්‍රස්තාව ලබා දීම ඉතා ප්‍රජාතන්ත්‍රවාදී සාධනීය පියවරක් වුවද පහත ලෙස කටයුතු කරන ඇතැම් මාධ්‍ය ආයතන ඇතුළු සුළු පිරිසක් විසින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු ඇතැම් අයගේ පෞද්ගලිකත්වයට හානි කිරීමට උත්සාහ දරන බවට දක්නට ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරා. එබැවින් එම තත්ත්වය වැළැක්වීම සඳහා දූෂණ විරෝධී පනත් කෙටුම් පතට කඩිනම් සංශෝධන ගෙන එන බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ඒ පාර්ලිමේන්තුවේදී සඳහන් කරා කියලයි අද දිනමින පුවත්පත සටහන් කරලා තියෙන්නේ.
1: අපි අවධානය යොමු කරමු ලක්ෂණ ප්‍රවෘත්ති අංශයේ තොරතුරු වලට. පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා. ඒ සඳහා අදාළ සීමා නිර්ණය මෙන්ම මැතිවරණ ක්‍රමයේ සංශෝධනය අවසන් වූ වහාම මැතිවරණයක් පවත්වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
2: පළාත් සභා මැතිවරණය කඩිනමින්ම හැකි ඉක්මනින් පැවැත්වීම තමයි රජයේ බලාපොරොත්තුව. ආණ්ඩුවට ජනාධිපතිතුමාට උවමනාවක් තිබූ පමණින්ම පළාත් සභා මැතිවරණය තියන්න බෑ. මොකද හේතුව තමයි එකක් නීතිය හරියාකාරව සම්මත වෙලා තියෙන්නට ඕන. ඒ නීති ප්‍රකාරව සීමා නිර්ණය වෙලා තිබෙන්නට ඕන. අර පැරණි දූෂිත මනාප ක්‍රමයේ ඇතුළත් ඡන්ද ක්‍රමය, කාන්තා නියෝජනයක් තහවුරු වෙන්නේ නැති, තරුණ නියෝජනයක් තහවුරු වෙන්නේ නැති, තමන් කොට්ටාස මන්ත්‍රීවරයෙක් නැති ඡන්ද ක්‍රමය ජනතාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා තමයි අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීලා තියෙන්නේ. අලුත් ඡන්ද ක්‍රමයට ගැලපෙන සීමා නිර්ණය තාම සිදු කළා නැහැ. ඒක සිදු කරපු ගමන් පාර්ලිමේන්තුවේ ගැන අපිට නීති හදලා දීපු ගමන් පළාත් සභා ඡන්දේ පවත්වනවා. ඒ අවස්ථාව අපි අනිවාර්ය වශයෙන්ම ලබා දෙනවා. අපිටත් පළාත් සභා මැතිවරණය පවත්ව ගන්න ඕනේ.
1: ඉදිරියේදී පැවැත්වෙන විභාගවලදී ආපදාවට පත්විය හැකි සියලුම ස්ථානවලට අදාළ නිලධාරීන් සහ අවශ්‍ය උපකරණ යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළා.
3: මධ්‍යස්ථානයේ හදිසි මෙහෙම ඇදිරියේ විශේෂ අංක පහක් අපි ලබා තිබෙන නිමිති තිබෙනවා. එය දරුවන්ට සහ දෙමව්පියන්ටත් විභාග දෙපාර්තමේන්තුවේ සීරම නිලධාරීන්ටත් අකණ්ඩවම සම්බන්ධ විය හැකි වෙනම කාර්ය මණ්ඩලයක් සහිත දුරකථන අංක අපි පහක් ලබා තිබෙන නිමිතයි. ඒ නිසා විභාගයේ ප්‍රථමයෙන් එය සීරම ජනතාව වෙත දැනුවත් කිරීමට අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු වැඩපිළිවෙල සූදානම් කළ තිබෙනවා. විශේෂයෙන්ම සියලුම පාසල් පිළිබඳවත් ඒ විභාගයේ පවත්වන මධ්‍යස්ථානය පිළිබඳවත් ඒ විභාගයේ පවත්වන පාසල් පිළිබඳවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් සීලුම ආකාරයේ සොයබැලින් සිදු කළ තිනවා. මාර්ග පද්ධතිය පිළිබඳවත් එය සුරක්ෂිත බව අපිට තහවුරු කළ තිනවා. පවතින වර්ෂා චෛත්‍යයේ තත්ත්වයේ වැඩිවීමක් වුණොත් ඒ සඳහා පිළියම් යෙදීම සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය අපගේ උපකරණයන් ඒ අවශ්‍ය බලපෑම ලක්විය හැකි දිස්ත්‍රික්කවල බලපෑමකට ලක්විය හැකි ස්ථාන හඳුනාගත් ස්ථාන අසලට ලං කළ තිනවා.
1: වී මිලදී ගැනීම සඳහා ගබඩා ජූලි මාසයේ සිට විවෘතව ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පිනලන්ද මහතා ප්‍රකාශ කළා. මේ වන විටත් වී මෙට්‍රික් ටොන් 19,000ක් ඉක්ම වූ තොගයක් මිලදීගෙන ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
4: වී අලෙවි මණ්ඩලයේ ගබඩා අපි ජූලි මාසයේ 13 වෙනිදා ඉඳලා මේ වෙනතෙක් දැන් අඛණ්ඩව විවෘත කරලා තියාගෙන ඉන්නවා. මීට ඉහතදී කිව්වා වගේම අස්වැන්න නෙලන ප්‍රදේශවල තමයි අපි විවෘත කරමින් යන්නේ. මේනකොට අපි ගබඩා 100කට අධික ප්‍රමාණයක් විවෘත කරලා තියෙනවා ලංකාව හැම පැතිම. එතකොට ඒවට ගොවිමත්තුරු වී රැගෙන එනවා. මේ වෙනකොට ටොන් 19,592ක් මිලදී ආරම්භ තිනවා. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ කැපෙන ප්‍රදේශවල අසන්නල ආකාරයට අදාළ ගබඩා ටික විවෘත කරන්න. තාම අපි පොළොන්නරුවේ ගබඩා විවෘත කරලා නැහැ. කීපයක් විවෘත කරලා තියෙනවා. මොකද පොළොන්නරුවේ ටිකක් ප්‍රමාද වෙයි අසන්නලන්ට. එතකොට අපි ඒවා විවෘත කරලා මිලදී ගැනීම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම වයඹ දැන් තමා අසන්නලමින් පවතින්නේ. බොහෝ වෙලාවට මේ සතිය ඇතුළත අපි කොහොමත් වයඹ මීට කලිනුත් විවෘත කරලා තිබුණා.
0: එතකම දිනවල පුවත්පත්තර අවධානය යොමු කරන සූදානම් අද දවසේදී සදහන් කළ තිබුණා ගෙවිසුම් කඩා රටගේ සරසවි ඇදුරන්ගෙන් රුපියල් බිලියන 3.4ක පාඩුවක් කෝප් කමිටුවේදී අනාවරණය වෙයි කියලා අද දවසේදී සදහන් කළ තිබුණා. මේ කලාමෙන් සම්බන්ධයෙන් තොරතුරු අපි අවධානය යොමු කරමු. දිනවල පුවත්පතේ ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් තවදුරටත් සඳහන් කළ තින් තොරතුරු වලට චමීර අලදනියා දවසේදී වර්තාව ගෙන ඉන්නේ සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ බැඳුම් කර ගෙවිසුම් කොන්දේසි උල්ලංඝනය කරමින් විදස්කත වූ ආචාර්යවරුන්ගෙන් අයකර ගැනීමට ඇති රුපියල් බිලියන 3.4ක් තරම් දැවැන්ත අගයක් ගන්නා බව කෝප් කමිටුවේදී පසුගිය අනාවරණය වී තිබුණා. විශ්වවිද්‍යාල සමග ඇති කරගත් බැඳුම් කර ගෙවිසුම් කොන්දේසි උල්ලංඝනය කළ ආචාර්යවරුන් 68 දෙනෙකුගෙන් අයකරගත යුතු රුපියල් මිලියන 37.7ක මුදලක් මෙතෙක් අයකරගෙන නොමැති බව කෝප් කමිටු සභාපති නිශාන්ත සමරවීර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ සඳහන් කළ තිබුණා. 2024 වර්ෂයේදී විඥානාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී විශ්වවිද්‍යාල පරිපාලනයේ සහ ආරක්ෂක අංශයේ සිදුව ඇති බරපතල අක්‍රමිකතා රසක් අනාවරණය වී තිබුණා. මීට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පමණක් මෙලෙස අයකර ගැනීමට ඇති මුදල රුපියල් මිලියන 400ක් පමණ වේ කියලත් වැඩිදුරටත් සඳහන් වෙලා තියෙනවා. අද දිනමින පුවත්පත දීර්ඝ විස්තර සහිතව
1: එතෙකම ලංකා දිප පුවත්පත ඇතුළු සියලුම පුවත්පත් අද සඳහන් කරනවා. පාසල් නිවාඩුව අද සිට රංජන් කස්තුරි අද ලංකාදීපට වාර්තාව අරගෙන එන්නේ. රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වෙනවා කියලායි සඳහන් වෙන්නේ. මේ අතර මුස්ලිම් පාසල් නිවාඩුව ලබන බදාදා දිනේ නවසන් කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. මීළඟ පාසල් වාරය සැප්තැම්බර් මාස 7 වෙනිදා සඳුදා ආරම්භ කරන අතර එම පාසල් වාරය ලබන දෙසැම්බර් මාස 4 වෙනිදා සිකුරාදා දිනේ නවසන් වීමටයි නියමිතව තිබෙන්නේ කියලායි තොරතුරු සඳහන් වෙන්නේ.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලව දස්න හයයි විනාඩි 30යි අපි සූදානම් අදවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දිනේදී දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්නේ අගෝස්තු මාසයේ 6 වෙනිදා බ්‍රහස්පතින්දා දවස. ඒ දවසේදී මහ චින සම්පත් ක්‍රියාත්මක වන ජයග්‍රහී 6271 වන දින වාරය විදිහට ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ F ඉංග්‍රීසි අක්ෂරයේ විදිහ ජයග්‍රහී අංක අංක බිංදුව අංක 2 නැවතත් අංක 2 අංක 1 අංක 5 සහ අවසානයේට අංක 8.
1: ගොවිසෙත 4513 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ X ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන ජයග්‍රහී අංක අංක 6 අංක 24 අංක 31 සහ අවසානයේට අංක 46යි සටහන් වෙන්නේ.
0: මෙගාපව ජයග්‍රහී 2619 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුන ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය විදිහට S ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී සුපිරි අංකය බවට පත් වන අංක 7 ජයග්‍රහී අංක සටහන් වන අංක 26 අංක 58 අංක 70 සහ අවසානයේ අංක 76.
1: දරණිදහනේ 2301 වන ජයග්‍රහී දිනුම් වාරයේ L ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ ජයග්‍රහී අංක අංක 4 අංක 30 අංක 63 සහ අවසානයේ අංක 77 විදිහටයි සටහන් වෙන්නේ.
0: හඳහන ජයග්‍රහී 1580 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ජයග්‍රහී ලග්න සංකේතය බවට පත් වුනේ ධනු ලග්න සංකේතය. ජයග්‍රහී අංක සටහන් වන අංක 5 අංක 12 අංක 14 සහ අවසානයේ අංක 47.
1: අද සම්පත 846 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුනේ F ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක අංක 2 අංක 1 අංක 5 සහ අවසානයේ අංක 8 විදිහට සටහන් වෙලා තියෙනවා. ඒ දවසේදී අද සම්පත 846 වන ජයග්‍රහී දිනුම් වාරයේ
0: NLB ජය ජයග්‍රහී 539 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුනේ B ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහී අංක සටහන් වන අංක 3 අංක බිංදුව නැවතත් අංක 3 සහ අවසානයේ අංක 2 විදිහට.
1: සුබ දවසක්. 387 වන ජයග්‍රහී දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා වෘෂභ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය. ජයග්‍රහී අංක අංක 19 අංක 27 සහ අවසානයේ අංක 37. ඒත් එක්කම සුබ දවසක්. 387 වන ජයග්‍රහී දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 5742 විදිහට.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකර මෝර්නින් නිවුස් අලර්ට් හංගින වෙලාව මතක් කරන්නම්. වෙලාව 06:00
1: විනාඩි 33.

0: ලකඩ මෝනින් නිවුස් ඇලර්ට් හංගන වෙලාව මතකරන නම් වෙලාව දස්සන 6යි
1: විනාඩි 37යි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු
4: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න

අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: උදේහය විනාඩි 41යි වෙලාව. අපි සූදානම් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන දැන් මේකලා වාර්තා වෙලා තියෙනවා. මේ මැගසින් බන්ධනාගාරයේ නවතම තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කළ තිබෙනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. දැන් ඊ රාත්‍රියේ 10ට පමණ තමයි මේ ගැටුම සිදු වෙලා තිබුණේ. කොහොම නමුත් කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අධිකරණ මාධ්‍ය හර්ෂණ නානයක්කාර මහතා සඳහන් කළා තිබෙනවා. සිද්ධියට මුල් වූ බවට සැක කරන රැඳවියන් දස දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීමට පියවරගෙන නැති බවද වාර්තා වී තිබුණා. බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් ඇතුළට විසිකල කුඩා පාර්සලයක් බන්ධනාගාර නිලධාරියෙකු බහරයට ගැනීමත් සමග රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරි ඇති බව සඳහන්. ඉන් අනතුරුව සිරමැදිරියක අගුළු කඩාගෙන රැඳවියන් 40කට අධික පිරිසක් පිටතට පැමිණ තිබූ අතර බන්ධනාගාර නිලධාරීන් පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් එක්ව තත්ත්වය පාලනය කර ඔවුන් යළි සිර කුටි වෙත යොමු කිරීමට කටයුතු කර තිබුණා. මේතර බන්ධනාගාර පරිශ්‍රය අවට සහ ප්‍රදේශය සහ ඒ අවට පරිශ්‍රය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සමාජිකයන් ද යොදවා ඇති අතර තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඩ්‍රෝන යානාද භාවිතා කර තිබුණා කියලත් අද වැඩිදුරටත් තොරතුරු සඳහන් වෙලා තියෙනවා.
1: දෙවෙනි පුවත්පතටයි මේ අවධානය අද සඳහන් වන අලි ඇතුන්ට දම්වැල් දැමීමේ කතා ගැන ඇත්ත රටට කියන්න මල්වතු මහනාහිමියෝ මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයාට කියයි. අද සමන්ති වීරසේකරයි දිවයිනට මේ වාර්තාව අරගෙන එන්නේ. දීර්ඝ විස්තරයක් සහිතව සහ ඡායාරූප සහිතව තොරතුරු සඳහන් කරලා තියෙනවා. සත්ව සුබසාධන පනත් කෙටුම්පත ගෙන ඒමෙන් පසු අලි ඇතුන්ට දන්වැල් දමා පාරේ රැගෙන යෑමට නොහැකි බවට යම් යම් පිරිස් තමන් වහන්සේ දැනුවත් කළ බවත් ඔවුන් පවසන දේ සම්බන්ධයෙන් නිහඬව නොසිට සැබෑ තත්ත්වය රටට හෙළි කිරීම රජයේ වගකීම බවත් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් පවසනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මෙම පනත මගින් මහනුවර ඇසල පෙරහර මංගල්‍යයට අලි ඇතුන් යොදා ගැනීමට බාධා ඇතිවන්නේද නැද්ද යන සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් නිර්මාණය වී තිබෙන බවත් එමගින් එවැන්නක් සිදු නොවන්නේ නම් රජයේ මැති ඇමතිවරුන් ඒ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් තමයි උන්වහන්සේ සඳහන් කළේ කියලා අද දෙවයින පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරනවා.
0: උසස් පෙළ ප්‍රතිපල මත විශ්වවිද්‍යාල සිසුන් ලියාපදිංචිය ආරම්භයි කියලා සඳහන් කළ තිබුණා. 2025 උසස් පෙළ විභාග ප්‍රතිපල මත සාමාන්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන් ලියාපදිංචිය මේ වන විට විවෘතව පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කළ තිබෙනවා කියලා අද දිනමින පුවත්පත සඳහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් නැතුල් පිටුවලත් අද තොරතුරු වාර්තාවල තිබුණා. මෙම ලියාපදිංචි වීමේ කටයුතු අගෝස්තු 14 වනදා දිනෙන් අවසන් වන අතර ලියාපදිංචියට අදාළ අභියාචනා බහර ගැනීම අගෝස්තු 21 වන දින දක්වා සිදු කිරීමට නියමිතයි. මෙහි වැඩිදුර සහ තොරතුරු ලබා ගැනීම සඳහා www.ugc.lk නිල වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා කියලයි දිනමින පුවත්පතේ අද වාර්තාව.
1: Let's move to the Daily News newspaper. Attama National Clean Linus Program begins tomorrow. For the more in detail, the Attama National Cleanliness Program is set to launch across Sri Lanka tomorrow. This is jointly organized by the Clean Sri Lanka Secretariat and the Prajashakti Secretariat at the Sri Lanka Army. Let's see more details about it in Sinhala.
0: අත්තම ජාතික පවිත්‍රතා දින වැඩසටහන හෙට දියත්වේ කියලායි වාර්තා කරලා තියෙන දිවයින පුවත්පත. පරිසර ප්‍රජා සහ ජීවනය සඳහා වන ජාතික දිනය නිමිත්තෙන් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ප්‍රජාශක්ති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධානය කරනු ලබන අත්තම ජාතික පවිත්‍රතා දින වැඩසටහන 2026 අගෝස්තු මාස 8 වනදා පෙරවරු 8ට දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි දියත් කරනවා කියලයි අද වැඩිදුරට තොරතුරු සඳහන් කරලා තිබුණේ දිවයින පුවත්පත. මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් අද තොරතුරු සඳහන් කරලා තිබුණා. අපි බලමු අවධානය යොමු කරලා. ප්‍රජාශක්ති කමිටු මැදිහත්වීමෙන් ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි. මෙසේ ආරම්භ වන මෙම දෙවැන්ත ජාතික මෙහෙයුම දිවයිනේ සියලු ග්‍රාම නිලධාරී වසම් ආවරණය වන පරිදි සෑම මසකම දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර දිවයිනේ සියලුම දිස්ත්‍රික් සඳහා දිස්ත්‍රික්කයට එක් ප්‍රධාන වැඩසටහන් සහ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට එක ප්‍රධාන වැඩසටහනක්ද මෙදින ක්‍රියාත්මක වීමට නියමිතයි කියලයි අද දිවයින පුවත්පත සඳහන් කරලා තියෙන්නේ.
1: ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිලේ වෙනසක් නැහැ. රංජන් කස්තුරි අද ලංකාදීපට වාර්තාව අරගෙන එන්නේ මේ මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරනවා. ජාත්‍යන්තර වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගියත් පාරිභෝගික ජනතාවට සහනයක් ලබා දීමේ අරමුණින් ගෑස් මිල ඉහළ නොදැමීමට තීරණය කරන බවයි එම සමාගම සඳහන් කරන්නේ. ඒ අනුව දැනට පවතින මිල ගණන් තවදුරටත් වළංගු වන බවයි මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට එම සමාගම සඳහන් කරන්න කියලා ලංකාදීප පුවත්පත අද වාර්තා කරලා තියෙනවා.
0: ව්‍යවස්ථා සංශෝධනය දැන් අත්හිටුවන්න සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කරගෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කියන කතාවක් අද දවසේදී චමින්ද සිල්වා දිවයින පුවත්පතට ගෙනවිත් තිබුණා. අපි බලමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු සඳහන් කරලා තියෙන්නේ මොන විදිහටද කියලාද. දිවයින පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරලා තිබුණේ.
1: ලංකාදීප පුවත්පතද මේ සම්බන්ධයෙන් ගිහන් තොරතුරු සඳහන් කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රශංසාව පළ කිරීමේ යෝජනාවක් ඊයේ සම්මත කරගත්තා කියලා සඳහන් වෙන්නේ. වැඩිදුර තොරතුරු මම දැක්කා අද දිවයින පුවත්පතේ දීර්ඝ විස්තරයක් සහිතව සටහන් කරලා තියෙනවා.
0: යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැනට අත්හිටුවා සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර පාර්ලිමේන්තු තුල නව ක්‍රමවේදයක් සකස් කරන්නයි රජයෙන් ඉල්ලා සිටීම ඊයේ එජාප කෘත්‍යාධිකාර මණ්ඩලයේදී තීරණය වුණා. එජාප නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, මහලේකම් තලත අතුකෝරළද එක්කු එහිදී සම්මත වූ යෝජනා ඇතුළත් ප්‍රකාශය අනුව විනිශ්චකාරවරුන්ගේ සේවා කාලය දික් කිරීමට රජය දක්වන තර්කය පිළිගත නොහැකි බවද තාක්ෂණය කණ්ඩායම් ඉදිරිපත් කළ වාර්තාව පළමු පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර නීතිපති අධිකරණය හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස්ද ගෙන නව ක්‍රමවේදයක් සකසිය හැකි බවත් එවිට තම පක්ෂයේ සහය හිමි වෙන බවද එහිදී වැඩිදුරටත් සඳහන් වුණා කියලයි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තිබුණේ.
1: හිරගෙදර පතරුම් 2300ක් පුස් වෙලා පොලිසියට උසාවියට බාර දුන් ගිනි අවි 62ක් මැගසින් 50ක් ආපසු ලබා දී නැහැ. කැරලි අරගල මැඩලීමට බාධා කියලායි සඳහන් වෙන්නේ. විගණනයෙන් විශේෂ හෙළිදරව්වක් කියලා ද සුජිත් හේවජුලිගේ ලංකාදීපට ගෙන වාර්තාවේ තොරතුරු සඳහන් වෙනවා. බන්දනාගර ආයතන 9ක විවිධ ගිනි අවි සඳහා භාවිත කරන පතරොම් 2327ක් කාලයක සිට භාවිතයට ගත නොහැකි තත්වයේ පවතින බව හඳුනාගෙන ඇතත් එම පතරොම් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ තොරතුරු විදිහට.
0: අපි යනවා අද දෙවෙනි පුවත්පතේ ඇතුළු පිටුවට. අලි ඇතුන්ට දම්වැල් දැමීමේ කතා ගැන ඇත්ත රටට කියන්න මල්වතු මහන හිමියෝ මධ්‍යම පළාත ආණ්ඩුකාරවරයාට කියති කියලායි සඳහන. අද සමන්ති වීරසේකරයි දෙවෙනි පුවත්පත වෙනුවෙන් වාර්තාව ගෙන වෙත් තිබුණේ. සත්ව සුබසාධන පනත් කෙටුම්පත ගෙන ඒමෙන් පසු අලි ඇතුන්ට දම්වැල් යොදා පාරේ ගෙන යාමට නොහැකි බවට යම් යම් පිරිස් තමන් වහන්සේ දැනුවත් කළ බවත් ඔවුන් පවසන දේ සම්බන්ධයෙන් නිහඬව නොසිට සැබෑ තත්ත්වය රටට හෙළි කිරීම රජයේ වගකීම බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමි පාණන් සඳහන් කළා. මෙම පනතමගින් අගනුවර මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයට අලි ඇතුන් යොදා ගැනීමට බාධා ඇතිවන්නේද නැද්ද යන සම්බන්ධව සමාජයේ කතා බහක් නිර්මාණය වී තිබෙන බවත් එමගින් එවැන්නක් සිදු නොවන්නේ නම් රජයේ මැති ඇමතිවරුන් ඒ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් එහිදී සඳහන් කළා කියලයි අද දිවයින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ.
1: විනාඩි 50යි.

ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

0: වලවුදස්න 6:17 අපේ සූදානම් දවසේ දිත් විදේශ පිටුවට අවධානය යොමු කරන මේ කලමේ දැන් අදවසේදී වාර්තා කළ තිබුණා මේ තොරතුරු විදිහට මේ
1: හොමුස් අර්බුදේ
0: සම්බන්ධයෙන් අද තොරතුරු සඳහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු විදේශ පිටුවට මොනවද වාර්තා වන විදේශ තොරතුරු කියලා වෙන බලන්න. අදවසේදී අපිට එකතු වෙන්න ඕන ලක්ෂණ ප්‍රවෘත්තිංශයේ සහකාර කළමනාකරුවා ඒ වගේම ප්‍රවීණ විදේශ පොත් විශ්ලේෂක චන්දන මාර්සිංහයි බොන් සුබෝදයසනක්.
2: අයිබන් සුබෝදයසනක් ගහන්න මේකලා.
1: අයිබන්.
0: දැන් අදවසේදී මේ සාකච්ඡාව අවසන් අධීරේ කියලා තමයි දිනමින පුවත්පත සඳහන් කළ තිබුණේ මේ හොමු සමුද්‍ර සංධිය සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු විදිහට. මොනොද මේ සම්බන්ධයෙන් වාර්තාවන නවතම තොරතුරු විදිහට වාර්තාවන්නේ?
2: ඔවිතරම මේ ඉරානය සහ ඕමානය අතර තම සාකච්ඡා තිබුණේ අවස්ථා ගන්නාවකදීම උන් සාකච්ඡා කළා. ඊට පස්සේ ඉරානය ප්‍රකාශ කළා තියෙනවා හෝමුස් හරහා නැව් යාත්‍රා කිරීමේ මාර්ගයක් ගැන ඕමානයත් එක්ක එකඟත්වයකට එන්න ලැබුණා කියලා. එන්න හැකි වෙලා තියෙනවා කියලා කියන්නේ. හැබැයි තවමත් අවසන් අධීරය තමයි මේ තත්ත්වයේ තියෙන්නේ. බොහෝ වෙලාවට ඔවුන්ගේ තීරණයකින් දැන් ධනාත්මක ප්‍රතිචාර දක්වලා තියෙනවා ඉරානය. එතන ඉරානය පාර්ශ්වයේ තමයි ගැටලුකාරී තත්ත්වයක් තිබුණේ පහුගිය දවස් කීපෙදීම. නිසා ඉරානය දැන් ධනාත්මක ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඒ හින්දා බොහෝ විට ඉතාම ඉක්මනින් හොමුස් විවෘත වෙලා ගැටලුවක් නැතුව නැව්වලට ගමන් කරන්න හැකියාව ලැබෙවි. දැන් ඒකටත් යම් ආකාරයක හේතු සාධක බලපා තියෙන්නට පුළුවන්. දැන් ඊයේ දිනේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් වලදී වාර්තාකරුවෝ නමතමින් කියලා තියෙනවා ඉරාන යුද්ධය ඉතාම ඉක්මනින් අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. කඩිනමින්ම අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ඔහු කියලා තියෙනවා තවදුරටත් ඉරානයට මේ අරගෙන යාමට හැකියාවක් නැහැ. ඒ නිසාම සාර්ථක විසඳුමක් ඉක්මනට ලැබෙවි කියලා. ඒ වගේම ගෝලීය සහ දේශීය බලශක්ති මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් තියෙන ගැටලු වලට විසඳුමක් ලැබෙයි කියලාත් ඔහු කියන්නේ. කියන්නේ යුද්ධය වුණොත් බලශක්ති මිල අඩු වෙනවා කියන එක තමයි මේ කියන්නේ. දැන් එතකම ඔහු සඳහන් කරලා තිබ්බා අපි මීට කලින් කිව්වේ ඇමරිකාවේ ආයුධ පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා කියලා. ජනාධිපතිට ආපහු කියලා තියෙනවා අපිට ආයුධ වලින් ප්‍රශ්නයක් නැහැ, හිඟයක් නැහැ, අවශ්‍ය තරම් ඕනේ තරම් ආයුධ තියෙන නිසා ඒකන ගැටලුවක් නැහැ කියලා. දැන් ඒ අතරතුර මේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් රොබර්ට් පෙප් කියලා කියන්නේ ඔහු මේ මහාචාර්යවරයා කියලා තියෙනවා ට්‍රම්ප් ඉරානයත් එක්ක වැළැක්විය නොහැකි උත්සන්න කිරීමේ උගුලකට අහුවෙලා ඉන්නවා කියලා. ඒ කියන්නේ අතනම ට්‍රම්ප් යම් ආකාරයක උගුලකට අහුවෙලා ඉන්නවා කියලායි ඔහු කියන්නේ. ඒකට හේතුව දැන් තාමත් යුද්ධය පිළිබඳව විස්තුමක් නැහැ. ඔහු කියන විදිහට යුද්ධය පිළිබඳව දැම්ම විස්තුමක් එන්නේ නැහැ. ඒ තමයි උගුල. ඒ කියන්නේ ට්‍රම්ප් ඉරානයට අවස්ථාව දුන්නත්
0: ගැලවිය නොහැකි උගුලක්.
2: ඔව්, ඉරානයට අවස්ථාව දුන්නත් ඉරානයේ නිෂ්ටිකාදී නිෂ්පාදනය කරන්න පුළුවන් සහ ඊට වඩා බලවත් වෙන්න පුළුවන්. නමුත් ඊළඟට හැබැයි කළ යුතුවන්නේ කුමක්ද? ඒ කියන්නේ තුන්වන විකල්පයක් පිළිබඳව තාමත් ගැටලුවක් තියෙනවා කියලා. ඒ කියන්නේ මහාචාර්යවරයාගේ අදහස අනුව යුද්ධය කියන එකට තාම ස්ථිර ඉස්තුමක් ලබා ගැනීම ගැටතු සහගත තත්ත්වයක්. ඔහු කියන විදිහට මොකද මීට පෙර ඇමරිකාව සහ ඉරානය කියන රටවල් දෙකම තමන්ගේ පැත්තෙන් අදහස් පළ කරලා තමන්ගේ අභිමානය පිළිබඳ අදහස් පළ කරලා තියෙනවා. ඒ නිසාම ඔහු කියන කාරණේට යම් සාධනීය තත්ත්වයක් තියෙනවා. හැබැයි අතරතුරම ඉරාන ජනාධිපති මෂුඩ් ප්‍රකාශයක් නිකුත් කරලා තිනා ඔහු කියනවා ඇමරිකාව තමන්ගේ රටට උපරිම ආර්ථික පීඩනයක් මේ විදිහට ඇති කරලා තියෙන්නේ කියලා. ඒකේ ඒකට හේතුව කියන්නේ දෛනිකව ඝන මීටර මිලියන 230ක ගෑස් හිඟයක් ඇති වෙලා තියෙනවා. මේ ගෑස් හිඟය කියන්නේ තමයි ඉන්ධන බලශක්තිය ගෑස් මේවා තමයි ඉරානයේ ආර්ථික හැකියාව කියලා කියන්නේ. ඒ නිසා දැන් මේ තියෙන තත්ත්වය උඩ ඉරාන ජනාධිපතිරයාම කියලා තිනා ඉරානයට දැඩි ආර්ථික පීඩනයක් ඇති කරලා තියෙනවා කියලා. හින්දම ඔවුන්ගේ යම් ආකාරයක පසුබෑමක් ඇතිවිය හැකි දෝගෙන ප්‍රශ්න තියෙනවා. නමුත් ජනාධිපතිලාගේ මේ ප්‍රකාශය කෙසේ වෙතත් ඉරාන අධ්‍යාත්මික නායකයා හෝ එහෙම නැත්නම් ආරක්ෂක අංශ විප්ලවීය බලකාය හෝ ඒ සම්බන්ධයෙන් යම් ආකාරයක අදහසක් මතු කළා නැහැ. ඒ හින්දම ඔය කියන කාරණා වෙනස් විදිහකට හැරෙන්න තියෙන තියෙනවා. කොහොම වෙතත් අදාළ වන්නේ ඊටාම කඩින මිනිතාන වික්මනින්ම ගැඩ්ලෝ සමතේට පත් වීම තමයි. ඒ නිසාම ආර්ථික පීඩන මතුවීම මත හෝ ඔවුන් මේ තීරණ වලට එනවා නම් තමයි හැමතත්
0: හොඳයි. මෙහෙම ස්තුතියි චන්දන මාර්සිංහ මහතා දවසේදීත් අපිත් එක්ක එකතුලා මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරා. අපි යන හදන ක්‍රීඩා පිටුවට වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩප්. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හිනිපෙතටම නැගී ස්වර්ණමය අවස්ථාව. රුමේෂ් ලෝකේන්ම අංක එකට. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරනවා. ජාත්‍යන්තර මලල ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ නවතම ලේඛනය අනුව හෙල්ල විස කිරීමේ සවෙන් ලෝ අංක එකට පිවිසීමට ශ්‍රී ලංකා හෙල්ල විස කිරීමේ ශූර රුමේෂ් තරංග සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර මලල ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ලොව අංක එකට පත් වූ එකම ස්වර්ණමය අවස්ථාව මේ ලෙස ඉතිහාසයට එක් වන්නේ ඊයේ ප්‍රකාශයට පත් වූ නවතම ජාත්‍යන්තර මලල ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ රොමේෂ් තරංග ලකුණු 1354ක් ලබාගෙන සිටින අතර ජර්මනියේ ජූලියන් වේබර් ලකුණු 1348ක් ලබාගෙන දෙවැනි තැනට පත් වී සිටිනවා කියලා තමයි අද තොරතුරු විදිහට දිනමින පුවත්පත සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන්.
0: අපි යනවා පත්තර වල කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න.
3: දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ අද මෙහිමයි සඳහන් කරන්නේ. මට මං ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා. ඒ මොකද බං? අකිලගේ ෂෙඩ් එකේ පඩිගෙවල තියෙන්නේ අපිනේ කියලායි සඳහන් වෙන්නේ දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ.
0: අදවසේදී දෙවෙනි පුවත්පතත් සම්බන්ධයෙන් මත ඕකයි තත්ත්වේ කාටුනෙන් සඳහන් කළ තියෙන කවි පෙළක් අද අනුරාධගේ UNPE තද කකුලකි අකිල සුදා රිමාන්ඩ් කළ පසුව සිදු කළ දෙයට එදා කන්ටේනරුත් ගල් අඟුරුත් එකට යොදා සිරිකොත ඇතුලේ මතුරනවා දපනි දදා කියලයි අද ඕකයි තත්ත්වේ කවියෙන් කියලා තියෙන්නේ.
3: ලංකාදීප පුවත්පතේ පංකුජ රොවින්දගේ සරදම් ඩෙංගු මට්ටුවට ඉන්දියාවෙන් මැලතියෙන් ලැබෙනවලු. හොඳ වෙලාවට ඉන්දියානු ව්‍යාප්තවාදී ඉවර වුණේ කියලායි අද සඳහන් වෙලා තියෙන ලංකාදීප පුවත්පතේ.
0: මේ දිවෙන පුවත්පතේ චෛරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ ඇමති ලාල්කාන්ත ගොවියෝ සාධාරණයි කියලා දැන් ඔවුන්ට ඔවුන්ව සනසනවා. ගොවියෝ කොළඹ එන හැටි හීනෙන් දැකලා බය වෙලාද කොහෙද කියලායි අද Facebook කාටුනෙන් කියලා තියෙනවා. අපි ලක්කන මෝනින් නිවුස් වලට හදට මේ විදිහට නිමාවටපත් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
3: වාසනාවන්ත සුබ සතියන්තයක්.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
4: සහයෝගීතා අනුග්‍රහය
5: කොටු දෙක.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117 679 579

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝ ෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු කෙන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
5: සුබ දවසක් ශ්‍රී ලංකා
6: සහයෝගීතා අනුග්‍රහය
5: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්යබල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
7: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
8: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
9: Good morning සුබදාසනක් අයිබුවන්
10: Good morning කොහමද අද තමයි මං සතියේ ආසම දවස හෙට දෙකක් තියෙනවා.
9: හෙට සිකුරාද ඉඳන්?
10: අද.
9: හෙට අද සිකුරා.
10: කද්දෝ කද්ද කරන්නේ.
9: මම තව දවසක් වැඩ කරන්න කියලා හිතන් ඉන්නේ. මට සතියේ.
10: දෙන්නේ බොස්. ඇගිවට වක් කර ප්‍රොමෝෂන් දෙන්නේ.
9: මට පඩි වැඩි කළා මම අස් කළා දන්නවා.
10: හරි. තව හෙටක් තියෙනවා. ඉස්කෝලේ නිවාඩු දුන්නානේ අපිට.
9: ආයෙම?
10: අද දෙන්න.
9: අද දෙන්නේ නේ.
10: අද
9: දෙනවා. අය නිසා. ඔයා කියන්නේ මේකෙන් පස්සේ මම සිකුරු ජොබ් එකක් කරනවා නේද? ක්ලීනින් සර්විස් එකේ. ඔයා සාමාන්‍යයෙන් ඔෆිස් ඇල්ල ගෙදර ගියාට පස්සේ ඔයාට මහන්සි තේට්ටුව මානසික වශයෙන් පීඩනය මේ ඔෆිස් වල වැඩ කරලා සාමාන්‍යයෙන් බස් වල ඇවිල්ලා ඔක්කොමත් එක්ක ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාලා ප්ලේන් ටිකක් බීලා ටී එකක් බීලා ඇඳට ගිහිල්ලා ෆෝන් එක ඔබෝ බින්නවනේ පෑද් දෙකක් මේක ඇවිල්ලා ඔයාගේ පුරුද්දක් වෙලා තියෙනවා මේකේ ප්‍රධාන කාරණාව වෙන්නේ ඔය ඔයා බලාපොරොත්තු වෙනවා ඔයාට ඔය තියෙන මහන්සිය ඒ කියන්නේ ඔයාට ඒක නිමිත්ත කියලා
10: කියන්නේ
9: ඔය මහන්සිය මගහරවා ගැනීම සඳහා පුරුද්දට වගේ ෆෝන් එක ඔබනවා ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිලාභය තමයි මොකද්ද මානසික සුවය ඒ විනාඩි කීපෙන් පස්සේ ඔයාට ඕනේ රිලැක්ස් වෙන්න මේ සම්බන්ධව චාල්ස් ඩියුහික් කියන කෙනා ලියලා තියෙනවා පවර් ඔෆ් හැබිට් කියන පොතේ හරි ලස්සන දෙයක්
10: මොකද්ද
9: එයා කියනවා ඔයාට පුළුවන් නම් නිමිත්ත වෙනස් කරන්න ඔයාට බෑ. මහන්සිය වෙනස් කරන්න ඔයාට බෑ. ඒ වගේම ඔයාට ප්‍රතිලාභය වෙනස් කරන්න, රිවෝඩ් එක වෙනස් කරන්නත් බෑ. රිවෝඩ් එක වෙනස් කරන්න කියන්නේ ඔයා අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මානසික සුවය. ඒක වෙනස් කරන්නත් බෑ. හැබැයි ඔයාට පුළුවන් පුරුද්ද වෙනස් කරන්න. ඔයාට පුළුවන් අර නිකරුණේ Facebook එකට TikTok එකට වෙලා ගත කරන කාලය වෙන දෙයකට යොමු කළා ඒ හරහත් ජීවිතයට පුංචි දෙයක් එකතු කරගන්න. එයා කියනවා පොතක් කියවන්න.
10: පොතක් කියවන්න.
9: ෆිල්ම් එකක් බලන්න. සින්දුවක් අහන්න. එයා කියන්නේ මොබයිල් ෆෝන් එකට වැඩිය මොබයිල් ෆෝන් එකෙත් ඔය TikTok එකට Facebook එකට සමාජ ජාලාවල ඕපදූප අනවශ්‍ය දේවල් බලනවට වැඩිය එයා

0: පුළුවන් එකක්. අපි දන්න එකක්.
1: අපි කරන්නේ නැහැ.
0: හැබැයි පුරුද්දට අපිට ඇඳට යනකොට, හාන්සි පුටුවට යනකොට, සෝෆා එකට සෙටි එකට යනකොට ෆෝන් එක අතට ගන්න.
1: ඒක නැතුවම බෑ.
0: සමහර වොෂ්රූම් එකේ වාඩි වෙලා ඉන්නේ.
1: මම මේ කියන්නේ
0: ෆෝන් එක අතට. ඒ නිසා පොඩ්ඩක් මේ පුරුද්ද වෙනස් කරගත්තොත් ඔයාගේ ජීවිතේ ඔයාට ආයි ආපස්සට හැල්ල බලනකොට ඒ නිකරුණේ කාලය කාදමපු පැය කීපය ඔයාට අහිමි වෙන්නේ නැහැ. ඔයාට තව පුංචි පුංචි දේවල් ටිකක් ජීවිතේට එකතු වෙලා තියෙයි.
1: ඔව්.
0: ඉතින් අද දවසේ ඔයාට පුළුවන් විදිහට මේ කියන කතාව සිහිපත් කරන්න ඔයාට ෆෝන් එක ගන්න අතට ගන්න හිතන හැම වෙලාවක. හ්ම්.
1: හා. හරි.
0: එහෙනම් ෆෝන් එක පැත්තකින් තිබ්බා.
1: අපිට පටන් ගත්තා.
0: ඔව්. හරිනේ?
1: හරි.
0: රයිට්. එහෙනම් මේ ප්‍රෝග්‍රෑම් එකට අදාළ තොරතුරු එහෙම මගේ ෆෝන් එකට දාන්න එපා. හරි.
1: එපානේ?
0: ඔව්. ඕකේ. මොකද ෆෝන් එක පැත්තකින් තියලා වැඩ කරන්න
1: බෑ. ඔව්.
0: 7:11 සුබ දවසක්. හයිබෝන්. උදේ 10 වෙනකන් අපි ඉන්නවත් එක්ක.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
2: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
1: සුපර් කවණක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙනු.
4: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ එන්එල්වී දනඩ තහනේ නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ਲੱਖਾਂ
1: මන් දන්නවා කොයි වෙලේ හරි මටත් කවුරු හරි දෙනවා කෙලින්ම
2: මොකද
1: සදාතනික
2: හා මොනවාද
1: මං කිව්වේ මට කවුරු හරි මටත් කවුරු හරි වෙඩිලක් තියයි කියලා හිතනවා මේ තියෙන තත්ත්වයට
2: ඇයි මොකද්ද ප්‍රශ්නේ
1: දැන් ට්‍රම්ප් බලන්න ට්‍රම්ප් ආයේ බේරුණානේ හෙලිකොප්ටරේ ළඟින් යානයක් ගියා ඊට පස්සේ ට්‍රම්ප් සෙල්ලම් කරන ඔය ග්‍රවුන්ඩ් එකක් ළඟ තියලා මොකද්ද ආයේ පිස්ටල් එකක් හම්බුණා හරි මොකක් හරි සිදුවීමක් පවගේ කාලේ වුණා ඉතින් මේ ඉලක්ක වෙන්නේ මේ සමාජයේ එහෙම නේද සමාජයේ තව කාට හරි ත්‍රෙට් එකක් වෙනාය තමයි දැන් මම නම්
2: කාට ඔයා එහෙමද ඔයා එහෙම කෙනෙක් කියලා දාන්න ඔකිය කියන්නේ
1: මම ත්‍රෙට් එකක් වෙන්නේ අපි ගෙදරට මේ ඔයාට මතකද
2: මොකද
1: ඔය ට්‍රම්ප් කියන කෙනාගේ කන කනට පොඩි විදිල්ලක් වැදුනා
2: ඔව් කන ගියා
1: ඒ කියන්නේ ට්‍රම්ප් කී පාරක් බේරුණු මිනිස්සෙක් හැබැයි ට්‍රම්ප්ට ඒක ගානක් නැහැ බයක් දැනුණාද හැබැයි
2: පෙන්නන්න බෑනේ
1: යා ලෝක බලවතානේ ඉතින් අර බෑනේ අඩාඩයිල වඩ වේග කරන්නේ
2: හැබැයි උනාට ගේම අතාරින්නේ නැහැ ගේම විල්ලනවා
1: එච්චර වයස මිනිස්සෙක් කියලා ගේම අතාරින්නේ නැත්නම් අපිට මොනවද කරන්න බැරි
2: හා
1: අපි මේ සමහරලාට පුංචි කාරණාවලට අපි මේ කඩාවැටෙන විදිහට අපි ට්‍රම්ප් වගේ නම් 3-4 පාරක් දැන් ජනාධිපතිකම අතහැරලා
2: මිනිස්සු අපිව වටන්න හදන විදිහට අපි එනම් කොහොම ඉන්නේ
1: පිටිපස්සේ දොරෙන් පැනලා ගිහින් රයිට් හරි මේලා මතක් කරන්න ඕනේ රයිනෝ රූෆින් ෂීට් එක ගැන
2: හරි
1: වදන්නෝ ප්‍රමිතිනුතු ෂීට් එකක් ලංකාවේ තියෙනවා නම් මාකට් එකේ රයිනෝ රූෆින් ඉතින් මේක විශේෂත්වය වෙන්නේ දැන් වීලි කාලගුණයත් එක්ක වදන්නෝ උණුසුම් සහිත කාලගුණයක් ඉදිරියේදී ඉන්නේ දැන්ටත් ඒක පේන්න තියෙනවා ඔය පහුගිය දවස්වල වැස්සරෝන ආයි
2: පොඩක් එනවනේ ගතිය
1: ඔය නම් ඉතින් ඔයාගේ නිවෙසට ඔයාගේ කාර්යාලයට වෙන්න පුළුවන් ඔයා මේ වහල සිවිලි කරන ඕනම වෙලාවක රයිනෝ රූෆින් ෂීට් එක තෝරගන්නවා නම් ඔයාට මේ මැටිලේයර් එකත් එක්ක ඔය උණුසුම් තත්ත්වය තව ටිකක් ක්‍රමයෙන් අඩු කරගන්න අවස්ථාවක් තියෙනවා මොකද මේ හරහා ඔය ඇතුළට දැනෙන උණුසුම අඩුයි. ඉතින් ඒ වෙනුවෙන්ම බොහොම ලස්සන පෙනුමක් එක තමයි නිමාවක් එක තමයි මේ ෂීට් එක වෙළඳපොළට අඳුන්වා දීලා තියෙන්නේ. ඒතකොට ෂීට් එකේ උඩු පැත්තේ ඉහළ පැත්තේ තියෙන්නේ ජල විකර්ෂක ආලේපනය. මේක ෂීට් එකට වතුර වැටිලා ෂීට් එක පෙඟෙන ෂීට් එකේ ජලයේ රැඳෙන ප්‍රමාණය අඩු කළා. ඊට පස්සේ ඔය අවලස්සන වෙන ගතිය අඩු කළා. පාසි බැඳෙන දියසිවල බැඳෙන ගතිය නැතිම කළා. ඒ කියන පරිස්සම මේ පැත්තෙන් අරන් දෙන්නේ රයිනෝ රූෆින් වසර 60ක විශ්වාසයත් එක්ක.
2: හැමදාම අලුත් විදිහට තියාගන්නත් පුළුවන්.
1: ක්‍රිමරාජ නිෂ්පාදන ගැන මතක් කරොත් එහෙම ආට ක්‍රිමරාජ කරල් ගුලි ගැන අපි හැමතිස්සම කියනවා. අපි අද දවසේ වාර කියන්නම් වැල්මි පැණිය ගැන. ඇයි වැල්මි පැණිය මොකටද පාවිච්චි කරන්නේ?
2: උගුරේ අපහසුතාවයක් එනවනම් රැකැස්ස වගේ තියෙනවනම් වැල්මි පැණිය තමයි හොඳම දේ ඔයා ගන්නවා නම් මොකද වැල්මි කියන එක අපේ උගුරට හරි හොඳ ඖෂධයක්. ඒ හින්දා තමයි මේ වැල්මි පැණිය උගුරේ අපහසුතාවලට අඳුනලා දීලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ක්‍රිමරාජ පේයාව තියෙනවා. සඳුන් පැණිය තියෙනවාට ගෑස්ට්‍රයිටිස් තියෙනවා නම් එතකොට කලින් කිව්වා වගේ කරල් ගුලි තියෙනවා, කුරුලෑසුවේ තියෙනවා, හඳි තෛලයේ තියෙනවා. මෙන්න මේ ඕනම නිෂ්පාදනයක් වසවිසෙන් තොරව ඔයාගේ ඕන ලෙඩකට පාවිච්චි කරන්න පුළුවන් කිසිම බයක් නැතුව. ගෙදරට හරි වෙළඳසැලට හරි ෆාමසියට හරි ගෙන ගන්න ඕනේ නම් 01127538
1: කෝල් එකක් දෙන්න. 7:26 සින්දුවෙන් පස්සේ අපි යන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයට.

0: ඔය ලොකු ලොකු සමාගම් වලට
1: ඔව්
0: සෑහෙන්න හිරිහැර සිද්ධ වෙනවනේ විවිධ මේ ප්‍රතිවිද රටවල විවිධ රාජ්‍යයන් වලින් එහෙම මේ හානියක් කියලා ගන්න එපා මේ හානියක් කියන්නේ දැන් මේ මෙටා සමාගමට පහුගිය දවසක මාර වැඩක් වුණා
1: මොකද්ද
0: ඒගොල්ලන්ට දඩයක් ගැහුවා කොහොමද දන්නවද
1: ඔය
0: ඔව් අධිකරණයෙන් දුන්නා තීන්දුවක්
1: ඇයියේ
0: පවුම් මිලියන 421ක්
1: ඒ කියන්නේ කොච්චරක්ද
0: ඇමරිකානු ඩොලර් මිලියන 567ක දඩයක් ගැහුවා
1: දෙයනේ
0: ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් විසින් තමයි ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය තුලින් සිද්ධ වෙච්ච හානි පිළිබඳව ප්‍රමාණවත් අනතුරු ඇගවීම් ලබා නොදුන් බවට තීරණය කළා මෙටායකට දඩේ ගැහුවේ ඉතින් අර මෙටායකේ මිනිස්සු දුක් මහන්සියලා හම්බ කළා
1: එදා වේල හොයාගෙන
0: පඩට නොකා නිදි මරාගෙන දැන් ඔය අපේ ආයතන වල වගේ තමයි දැන් අපේ ආයතන වල පැය අටේ සේවා මුරේ වුණාට කොච්චර පැය ගාණක්
1: වැඩ කරනවද
0: ඉතින් අර එහෙම දුක් මහන්සියලා හම්බ කරන ගාණ මේ වගේ දඩේකින් ගෙවන්න උනහම
1: ඒක පවුල අමතක කරලා නේද වැඩ කරන්නේ
0: දැන් මේ මෙටා සමාගමේ කවුද අපේ සකර්බර්ග් මහත්තයාට මේක ගිවන එක මාර ප්‍රශ්නයක් නෙවෙයි මොකද හම්බ කරලා තියෙන වෙනායනේ
1: ඔව්
0: හරිද හම්බ කරලා දීලා තියෙන. අපි හම්බ කරලා දීලා තියෙන.
1: දීලා තියෙන.
0: අපි මේ මෙටා පාවිච්චි කරන්නේ.
1: එයාට පාඩුවේ ඉන්න තියෙන.
0: බලන්න පොඩි දෙයක් වැරදිලා මේ. ඒ අදාළ ඒ පබ්ලිසිටි එක දුන්නා නම් මේක මෙහෙම වෙන්නේ
1: නෑ. වෙන්නේ නෑ.
0: හරි. ඉතින් මේක ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් මෙටා සමාගමට එරෙහිව මෙතෙක් නියමුව විශාලතම දඩමුදල. ඒ කියන්නේ මෙතෙක් නියමුව කියලා කියන්නේ මීට කලිනුත් මේගොල්ලෝ මේ වගේම දඩයක් කෑවා.
1: ඔව්.
0: ඩොලර් මිලියන 375යි ඒ පාර. දැන් දෙකම එකතු කරලා ගෙවන්න ඕනේ මිලියන 42ක්.
1: සෝක්.
0: ඩොලර් මිලියන සමාවෙන්න. ඩොලර් මිලියන 942ක්. හරි. ඉතින් නිව් මෙක්සිකෝ අධිකරණයේ විනිසුරුවරයා බ්‍රයන් කියලා කෙනෙක්. එයා කියනවා මෙහෙම කතාවක්. මෙටා සමාගම මහජනයාට කරදරකාරී. මෙටා එක ගැන කියනවා දිවත් පැටලෙන.
1: කරදරකාරීද?
0: ඔව් මෙටා සමාගම මහජනයාට කරදරකාරී බලපෑමක් ඇති කරන ආයතනයක්. හරියට මේක වායු දූෂණය සිදු කරන කර්මාන්ත ශාලාවකට සමානයි.
1: හා නේ චරට.
0: ඔව් 2023 වසරේ නිව්යෝක් නිව් මෙක්සිකෝ ප්‍රාන්ත නීති පරිවරයා Facebook එකට Instagram එකට WhatsApp එකට Threads වලට ඉතින් ඒ කියන්නේ ඔය මෙටා වේදිකාවල නිර්දේශිත සහිත ප්ලැට්ෆෝම් වලට ලොකු බාල්දිය පෙරලුව හරි දේව ප්‍රතිඵල තමයි මේ ඉස්සරහට ඇවිල්ලා මේ අද වෙනකොට මේ ඇවිල්ලා
1: තියෙන්නේ
0: ලබන සතියේ කැලිෆෝනියාවේදී මෙටා සමාගමට එරෙහිව තවත් ප්‍රධාන නඩුවක් විභාගයට ගන්න තියෙනවා
1: බලන්න ඉතින් හැමතැනම නඩුනේ
0: මේ ආයතනවල වැඩ කරන මිනිස්සු පවු නේද කියලා හිතනවනේ
1: ඔව්
0: මෙහෙමයි අර හරියට නිසි වේලාවෙදි කළමනා කරන තීන්දුව අරගෙන මේවට අදාළව මෙදිහත් වුණා නම් සගබර්ග් මහත්තයා මේක මෙච්චර උඩට යන්නේ නැහැ
1: නෑ.
0: ඒ කියන්නේ අර පොරවෙන් කපන්න තිබුණ එක නේද?
1: ඒකනේ. මැනිය පොත්තෙන් කඩන්න තිබ්බදී පොරවෙන් කපන තැනට ගෙනිච්චා.
0: අන්න ඒ තත්ත්වෙට ගිහින් තියෙන්නේ. සමහර දේවල් වල ඔය මේ හරි විදියට ඩිසිෂන් එකක් නොගැනීම. ඒ නිසා මේ ඔය අපේ දැන් අපේ ඔෆිස් වල පවා පුංචි තියනවානේ අපිට නේද?
1: ගන්න ඕනේ තීරණ.
0: දැන් ඔබ කර්මාන්ත ශාලාවක් කරනවා නම් ඒක පරිසර හානි නොවන අයුරින් සමාලලට එල කියන්නේ පොඩි දෙයක්
1: කියන්නේ.
0: ඔය වතුර යන බටේ මෙන්න මෙහෙම ක්‍රමවත්ව මෙව කරන්. මේක හරියට නොකරොත් එහෙම පස්සේ ඔයගලන්ට දඩයක් ගහනවා මෙච්චරයි.
1: ඔව්.
0: ඉතින් අර රුපියල් 400ට 500 රුපියල් 4000ක් වියදම් කරලා බාස්කුලියක් දීලා කරගන්න තියෙන වැඩේ ඒ ගානින් නොකර අන්තිමට 104,500ක් ඊටත් වැඩි ගානකින් දඩයක් ගෙවලා ඉස්ස ගන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම දේවල් නොවි තියෙන්න අපි හැමෝම වගේ බලා ගන්න ඕනේ.
1: මහක්කයා පරිස්සමෙන් ඉන්න.
0: හඳුන්නවද?
1: ඔව් මගේ ප්‍රියාලේ.
0: දැන් ඔය ඩෙංගු කතාවෙත් එහෙම එකක් නේ. ඔය වත්තේ තියෙන පොල් කටුව අනිත් පැත්ත හරවන්න නැතුව වතුර පිරිච්ච පොල් කටුව ඕක දැක උඩ බලාගෙන ගිහලා
1: අන්තිමට උසාවි ගිහලා කියලා ඉන්න.
0: ඊට පස්සේ ඉතින් නමත් නෙව්ව වෙලා 7:41

0: ஹத்தாய் வினாடி பண செக்காய் விளாது உதய பாந்தர் கடையிட்டு கீழ சிகரெட்டு கக்கில்லா ஏகே துமக் தானகமா ஒய் தாப்பிட ஹித்து விழா எக்க குள்ள தாப்பிட தியாகின சிகரெட்டு எப்படி மகத்தையோ ඔබට තිබුණ ළමා කාලය ඇතුළේ ඔබ වැඩි හිටියිට නම් ඔබට මතක් වෙනවා ඇති. ඔව් එක එක විදියට කරා මේක කියන්න බෑ. මොකද දැන්ගින් ළමයි ඉගෙන ගන්න. දැන්ගින් ළමයි නම් කෙලින්ම ඕව කර කර ඉන්නේ
1: නෑ. කොල කෑලි ඔතෝත ඉන්නේ නෑ විස්සර.
0: පොඩියට මේ ළමයින්ව ග්‍රහණය කරගන්න නේද? මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාර්යෝ රට පුරා ඉන්නවා.
1: විවිධ උපක්‍රම තියෙනවා ඒගොල්ලන් අල්ල ගන්න.
0: ඒ නිසා ඊළඟ પરම්පරාව බේර ගන්න ඕනි නිසා තමයි අපි මේ ගැන උදේ පාන්දර කතා කරන්නේ.
1: ඒ වගේම ජාතික මෙහෙයුමට සපෝට් එකක් දීමේ අරමුණ තමයි අපි මෙතන මේ ඔගලන්ට විස්තර කරන්නේ.
0: ඉතින් මේකෙදි වයස් සීමාවක් නැහැ. ඔබේ තරහ තියෙන වැඩක් නැහැ. ඔබ කවුද? මොනවද කරන්නේ? ඔබේ පැලැන්තිය මොකද්ද? ඔය විෂ මද්‍රව්‍ය කියන කේදී ඔබ ඇබ්බැහි වුණාට පස්සේ ඔබට ඔබ අහිමි වෙනවා. ඔබේ ආදරණියන්ට ඔබ අහිමි වෙනවා. ඔබේ සමාජය ඇතුළේ ඔබ කොන් වෙනවා. ඊට පස්සේ ලෙඩ රෝග දැන් ඔය කායික මානසික මේ දෙපැත්තෙන්ම ඔබ පිරිහෙනවා.
1: ඔව්.
0: ඉතින් මේක දන්නවා. මේක ආයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මෙහෙම වෙනවා මෙහෙම වෙනවා ආනිසංශ දන්නවා.
1: දැන දැන තමයි කරන්නේ.
0: හෙරොයින්, කුඩු, හෑෂ්, අයිස් තමුණක් තියෙන.
1: ගංජා.
0: අනේ මන්ද. ආපු නැති නමුත් තියෙන. මේ කිලෝ ගණන් අල්ලනවා. අල්ලනවා අල්ලනවා. ඉවරිකුත් නැහැ. ඒත් මේකට ඇබ්බැහි වෙච්ච පිරිසක් තියෙනවා.
1: ඉන්නවා.
0: හරි. කවුරු හරි කෙනෙක් එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් ඔබ දන්න කෙනෙක් මේ කියන තත්ත්වයට පත් වෙලා එයා ගැන තොරතුරක් දුන්නත් කමක් නැහැ. එහෙම නැත්නම් ඔබට දැන් උතරින් ගොඩේ ඉන්න ඕන නම් මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.
1: 19:27. ඒක අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එකේ තියෙන ඕන නම්බර් එකක්, ඔයාගේ හිතේ, ඔයාගේ ඔළුවේ තියෙන ඕන නම්බර් එකක්. 19:27. මොකද ඔයා මේ ගන්න පුංචි තීරණයක් හින්දා හෙට දවසේ ජීවිත ගණනාවක් හොඳ තත්ත්වයකට හැරෙන්න ඔයා උදව් කරලා වෙන්න පුළුවන්. ඒ හින්දා බය වෙන්න එපා. 19:27ට කෝල් එකක් දෙන්න.
0: රයිට්. ඊට පස්සේ අපි මතක් කරන්න ඕනේ ඔයාගේ පෙනීම සම්බන්ධ අපි හැමදාම උදේට කතා කරනවා. ඔයාට හොඳ ඇස් දෙකක් තියෙනවා. හොඳ නිරෝගිමත් ඇස් දෙකක් තියෙනවා.
1: ඔව්.
0: ඔයා ගොටු කොල කනවා. ඔයා මුකුණු වෙන්න කනවා.
1: කැරට් කනවා.
0: ඔයා ඔව් කැරට් කෑමස් නේද?
1: ආ
0: ඒක. එතකොට තව ඔයා මේ අනවශ්‍ය විදුලි ධාරාවන්ට නිරාවරණය වෙන්නේ
1: නැහැ.
0: ඔයා මොබයිල් එකේ වැඩි වෙලා ඉන්නේ නැහැ. මොකද ඔයා වාගේ ඇස් දෙකට පරිස්සම් කරන ආදරී කරන නිසා.
1: ඔව්.
0: ඒ ආදරය තවදුරටත් ඒ විදිහටම තියාගන්න. හැබැයි යම් කෙනෙක්ගේ හැක් යම් විදියකින් මේ වෙලාවේ පෙනීම අඩු වෙලා නම් ඇසේ සුද මතු වෙලා නම් එහෙම නැත්නම් දියවැඩියා වගේ රෝගී තත්ත්වයක් නිසා යම් කිසි මට්ටමකින් පෙනීම අඩු වෙලා නම් ග්ලූකෝමා වගේ තැනකට එයි කියලා බයක් තියෙනවා නම් ඒ සමහරවිට මේ වෙනකොටත් එතනට පත් වෙලා නම් ඔය ඕනම කෙනෙකුට පුළුවන් කමක් තියෙනවා මෙන්න මේ නම්බර් එක හරහා ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක සම්බන්ධ කරගන්න.
1: 0706478478. එවගේම 0112185858 කියන නම්බර්ස් දෙකෙන් ඕන එකකට ගන්න.
0: ඉතාම සුහදශීලී සේවාවක් සපයනවා. අති නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විත විශ්වසනීය ආක්ෂි සේවාවක් ඔබට සපයන්නේ ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල්. මේක රාජ්‍ය අනුමත ආයතනයක්. අන්න ඒක වැදගත්ම කතාව.
1: ඔව්.
0: මේ කාගේ හරි ආසාවට කරන මෙව එකක් නෙවෙයි. හරි. වගකීම් විරහිත වැඩ කරන තැනක් නෙවෙයි.
1: ඒ වගේම සුදුසුකම්ලත් වෛද්‍යවරුන් තමයි මෙතන ඉන්නේ.
0: රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බතර මුල්ල අංක 74 න් 1. අංක 74 එක රොබර්ට් ගුණවර්ධන මහතු කොස්සත බතර මුල්මේ කියන තැන. ඉතින් ෆ්‍රී මෙඩිකල් කැම්ප් එකක් වුණත් ඔයාලට කරගන්න පුළුවන් කමක්
1: තියෙනවා.
0: ඉන්ෂුරන්ස් සම්බන්ධව කතා කරනවා නම් ඒ හරහා කරගන්න ඒවත් ඒ අය මැදිහත් වෙලා කරලා දෙනවා.
1: ඔව්.
0: ඉතින් හිතන්න අර වෙන තැනකින් ප්‍රයිවට් හොස්පිටල් එකකින් ඔයා ওই නම් දරාපු කියලා හිතන් ඉන්නේ. ඒවැ ගණන් කොහමද? එක ඇහැකට ගාන ඇහුවට පස්සේ ඊට වැඩි හොඳයි මිනි පෙට්ටියක් ඕනේ. ඒ නිසා මේ මෙන්න හොඳම තැන ලින්ස්ටෙක් ආයිකියා හොස්පිටල්. හරි.
1: හැබැයි මේ වයසක අයට විතරක් නෙමෙයි මේ ළමයිගේ ප්‍රශ්න වලටත් යන්න පුළුවන්. ඒ ළමයිගේ ඇස් සම්බන්ධ ප්‍රශ්න වලටත් මෙතනට යන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ.
0: මෙඩිකල් කැම්ප් එකක් කරගන්නවා ගෙන්නලා මේ කණ්ඩායම ගෙන්නලා ඔයගේ ඔෆිස් එකේ එහෙම කරන්න පුළුවන්.
1: ඔව්.
0: මේගොල්ලෝ ඇවිල්ලා මේවා කරලා දෙනවා. ඉතින් ඊට පස්සේ ඔය ඇහි තත්ත්වය දැනගන්න පුළුවන්. ඒ මතක් කරේ ලින්ස්ටෙක් ගැන.
1: අපි ඔෆිස් එකේ දාමුද මේ මෙඩිකල් කැම්ප් එක?
0: අපේ සෑහෙන්න මේ
1: ඉන්නව නේද?
0: අන්දභාවය. බැලූ බැල්මට පේනවා වගේ තමයි. හැබැයි බාගෙට
1: ඩොග්.
0: මාරේ හිතේ තියෙන ඒවා තියෙන. මේ
1: මෙතෙන් එළියට යන්න ඕනේ 10ට.
0: පැලවත කිරිවීදුරෝ ගරස බලමු. උදේ පාන්දර. දවස පටන් ගන්න ඒවා ටී එකක් බීලාද?
1: ටී එක නැතුව මට වැඩක් නෑ අසංග. ඇත්තටම. වැඩක් නෑ මොන රාජ භෝජනේ කෑවත් වැඩක් නෑ. මට කිරිවීදුරෝ අනිවාර්යයෙන්ම තියෙන්නම ඕනේ.
0: සීරසියක් අපේ රටේ අපේ නිෂ්පාදනයක් පැල්වත්ත කිරි වීදුරුවක රස බලන්න. මොකද ලංකාවේ අපේ අභිමානයත් එකතු වුණු රසයක් පැල්වත්ත.

0: ഗുഡ് മോർണിംഗ് ഉദയാട്ടായി ദേ
1: വിളാവ് ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27 කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13:96 අමතන්න

0: අතයි විනාඩි හයයි වෙලා.
1: මගේ හිතේ
0: එන්නන්න මූට්ටකට එන්න.
1: මොකුත් නෑ. මගේ හිතේ මොකුත් නෑ.
0: සින්දු අදාර බෑ මෙතන මේ
1: වැලලෙන්න හදනවා.
0: මොකද්ද නම් ඔය විදි? ඔයිට කලින් හිටපු දැරිවිත් මුල් කාලේ හොමයි. පස්සේ පුනරුත්ථාපනය.
1: තාම එහෙද?
0: දැන් හරි දැන්. දැන් සනීපෙන් ඉන්නවා ගෙදරට එලා කාලා බීලා. මේ පුදුම නිදහසකින් ඉන්නවා කියලා ආරංචි. ඔයාවත් උන්නම් මේ යවත හැකි කියලා.
1: පාය පාය පා මං කැමති නෑ මේ වැටට.
0: කසාදයක් කරගන්නකො ඊට පස්සේ පුළුවන්.
1: මොයි පා.
0: මේ පෞගේ දවසක අපේ ඔඩිටෝරියම් එකේ තිබුණා මේ. අපේ චන්දික විජේසේන අපේ හිටපු ජේෂ්ඨ මේ නිර්මාණ වේදිකාවේ මේ සමුගැනීමේ කියන්නේ විශ්‍රාම යාමේ උත්සවේ. එතෙන්දී අපේ ගෞරව සභාපතිතුමා ලස්සන කතාවක් කව කලාකරු රසක් හිටියා. මේ ලංකාවේ මාධ්‍ය අතර ජනතාවගේ මාධ්‍ය කියන්නේ ස්වාධීන රූපවාහිනිය. ජාතික රූපවාහිනිය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. ලක්කඩ ගුවන් විදුලි. ඒ කියන්නේ මේක ඇවිල්ලා අයිතිය තියෙන්නේ මහ ජනතාවට.
1: මහ ජනතාවට.
0: හරි.
1: ඔව්.
0: මහ ජනතාවටයි අයිතිය තියෙන්නේ. ඒ කියන්නේ මහ ජනතාව කියලා ගත්තම අහගෙන ඉන්න අය වගේම ඒකට නිර්මාණ කරන කලාකරුවනුත් මේකට අදාළයි. බලාගෙන ඉන්න රූපවාහිනිය බලාගෙන ඉන්න අය වගේම ඒකට අදාළ නිර්මාණ කරන අයත් මේකට අදාළයි.
1: ඔව්.
0: එතකොට මේක ඇවිල්ලා අපි හැමෝගෙම නාලිකාව. මේ කතාව අපි වෙන තැනකට පොඩ්ඩක් මෙව කරමු. වදන්නෝ රාජ්‍ය මුදල් කියලා එකක් තියෙනවා.
1: ඔව්.
0: රාජ්‍ය මුදල් කියන්නේ කාගේ සල්ලිද?
1: මහජනතාව.
0: මහජනතාවගේ සල්ලි. නේ? මේ රාජ්‍ය මුදල් අවභාවිතය කියලා ගමු. ඒ කියන්නේ මහජනතාවගේ සල්ලි
1: අවභාවිතා කරලා.
0: අවභාවිතා කරනවා. ඔය අපි එක එක දේශපාලඥයන්ට විරුද්ධ චෝදනා හැම එන්නේ. රාජ්‍ය මුදල් අවභාවිතය. හා ඔය එක එක කාලවල අපිට කියත හැකි උදාහරණ තෝරන තරම් කියත හැකි. එහෙම ගත්තම එහෙම ඒව අවභාවිත කරන්න බෑ කාටවත්. හැබැයි ඒ කියන්නේ රජේටවත් බෑ කියන එක. දැන් ඉස්සර කාලේ අපි යමු රජ කාලේට. මේ කාලේ පැත්තකින් තියලා. රජ කාලේ ඒ රජතුමා ජීවත් වුණේ කාගේ සල්ලි වලින්ද?
1: මහජනතාව.
0: මහජනතාව.
1: වතු අය කරලා.
0: ඔව්. දුක් මහන්සිලා හම්බ කරනේ වෑන් තමයි දැන් පරම්පරාවෙන් එන සල්ලි කියලා කියමු. රජතුමා මම රජෙක් කියනකෝ මේ වෙලාවේ මේ රාජධානි මට හම්බෙන්නේ මගේ තාත්තගෙන්. එහෙම නැත්නම් සහෝදරයගෙන්. එහෙම නැත්නම් යුද්ධ කරලා අල්ලගෙන ආක්‍රමණය කරලා යටත් කරගෙන ගන්න එකක්නේ. ඒ කොහොම ගත්තත් ඒ මොනවත්කම ගත්තත් අයිති වෙන්නේ මහජනතාව.
1: ඉතින් හරි තාත්තට හරි කාට හරි කාගේ සල්ලිද?
0: මහජනතාව. හරි. රජයට අයිති ඉඩම් ටික ගමු. ඒ රාජ්‍යයට රජතුමාට අයිති ඉඩම් ටික. මේවා රාජ්‍යයේ ඉඩම්. ඒව කාගේද? මහජනතාවෙන් අල්ලගත්තේ. මහජනතාවෙන්
1: අල්ලගත්තේ. ඉතින් අරන් ආවේ නේ?
0: දැන් ඉස්සර කාලේ වගා කරාම හරිද? ඒ කාලේ වගා කරාම හොඳටම වවන අය. හොඳටම වවන අයට තිබුණා වවලා තමන්ගේ පරිභෝජනයට තියාගෙන එහෙම නැත්නම් ඊටත් කලින් ගිහිල්ලා රජතුමාගේ කොටස වෙන් කරලා ගිහින් දෙන්න ඕන. නේ?
1: ඔව්.
0: තමන් කනවද නැද්ද කියන එක
1: අදාළ නැහැ.
0: එක්ක දැම්මා මේ සමහර කාලවල ඉඳලා තියෙනවා සමහර රජවරු සේනාව දැම්මා ගෙලින්ම අස්වැන්න අරගෙන ගියා.
1: ඔව්.
0: මේ මිනිස්සු
1: පොඩි කොටසක් තමයි අර එක්කෙනාට දෙන්නේ.
0: පොඩි කොටසක්වත් දුන්නේ නැහැ සමහරට. ඉඩම් එහෙම ඇල්ලුවේ.
1: ඔව්.
0: ගමේ ඉන්න ලස්සනම කාන්තාව ටික අරගෙන ගියේ කී තව මොනවද?
1: ඒකනේ.
0: ඈ? පිරිවරත් එක්ක මෙහෙම පොඩි සංචාරය කරන ගමන් කොහේ හරි නාන තුටුපලක දැක්ක කියන්නේ ලස්සන කාන්තාවක්. අරගෙන ගිහලා අන්තපුරේට දැම්මා. හරිද?
1: ඔව්.
0: ඒක අර අපි රාජකීයත්වයක් එනකොට ඒකේ පොඩි මෙව් එකක්
1: දැනෙන
0: නැති. ඔය රජ කතා හැම බලනකොට පොඩි නේ.
1: ඔව්.
0: නමුත් ඒ පොඩි අසාධාරණකමක් තියෙනවානේ.
1: නේ. හැමදේම නිකන් රජතුමාගේ වගේ සීන් එකක් නේ
0: තියෙන්නේ. ඉතින් මේ දුක් මහන්සි වෙලා හම්බ කරන ඒවනි. දුක් මහන්සි වෙලා ඒ කාලේ මිනිස්සු හම්බ කරපුවා. හා ඊට පස්සේ එහෙම දැන් ඔය නින්දගම් ඔය එක එක විදිහට අපි ඔය කියන්නේ. මේ අදාළ ඒවට වෙන වෙනයි පත් කරලා බලා ගන්න දීලා ඔය මොනවා කරත් අන්තිමට ඒ

0: මෙතෙක් බරටත් සමහරට තෑගි හම්බෙන්ඩ ඇති. හැබැයි ඒ හැම දේකම අවසාන ඉන්නේ මහජනතාව. එනිසා මේ රටේ ඒ කාලින්දල ගත්තම මහජනතාවගේ අයිතිය. දෙනිසා කාඩ හරි ඔය රාජ්‍ය මුදල් රාජ්‍යවත්කම් රාජ්‍ය දේපල කියන ඒව සම්බන්ධ ඒව විනාශ කරන්න අපිට උනත් අයිතියක් නැහැ. අපි දකින ඔය පෞද්ගලික මේ සමාන පොදු තැන්වල එහෙම තමන්ගේ නෙවෙයි කියලා හිතලා අපි විසින් කරන දේවල්. මම මේ කියන්නේ ඔයා බලන්ඩ අපි නැග්ගම ඔය CTB බස් එක. ඒ CTV බස් එකේ පිටිපස්සේ ඉඳන් ඉස්සරහා සීට් එක විනාශ කරපු අවස්ථා කොච්චර දැකලා ඇතිද? දැන් ඔය මෙට්‍රෝ බස් ටික කියලා තියෙනවනේ. දැන් ඇවිල්ලා ඒව කාගේද?
1: මහජනතාවගේ.
0: ඒව එහෙම කැත කරලා විනාශ කරලා සීටූරලා ඉටිකොල ගලවලා චුයින්ගම් මලවලා සීට් එක යට. හරි. අර බස් එක ගිනි තිබ්බ කතාවත් මට මතක් වෙනවා. හයිවේ බස් එක ගිනි තිබ්බ. මේ ඔක්කොම අවසානයේ ගත්තම අපි විසින් අපිට කරගන්න හානිය. අපි දුක් මාන්සෙලා බඩට නොකා හම්බ කරලා බදු ගෙවලා ඒකනේ ඇත්ත කතා. උදේ රෑ නිදි නෑනේ. අවසානයේ අපි බදුත් ගෙවනවානේ. ඒ කියන්නේ ඒක රටක ක්‍රමය කියලා ගමු. හරි. අන්තිමට අපි විසින්ම දුක් මාන්සෙලා ඇති කරගත්ත දේවල්.
1: අපිම විනාශ කරගන්නකොට.
0: අපි මේවා කොහේ හරි නතර වෙලා කල්පනා කරලා බලන්න ඕනේ නැද්ද? දවසක් නිමාඩු දාලා උනත් කල්පනා කරලා බලන්න.
1: අනිවාර්යයෙන්ම.
0: ඉතින් මේ මාධ්‍ය කතාවේ මම ආවේ. ඒක මට ටිකක් වැදුන කතාවක් අපේ සභාපතිතුමා කියපු කතාව. කලාකරුවෝ ඔක්කොම ඉස්සරහ. පෞද්ගලික නාලිකා එක්ක අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ තමන්ගේ නාලිකාවට ඇවිල්ලා වැඩක් කළා. ඒ වැඩෙන් නාලිකාවත් ගොඩ ගිහිල්ලා තමන්ගේ නිර්මාණයට සාධාරණයක් වීම කියන කාරණාව ගැන කතා කරේ. ඒක ඊට ආගිය ලොකු ගැඹුරු කතාවක පොඩි කොටසක් මම අල්ලගත්තා. ඉතින් අපි චුට්ටක් එහෙම හිතමු. අර අපිටත් වගකීමක් තියෙනවා. අරයට මෙයාට අපි හැමතිස්සෙම අත දික් කර කර ඉන්නවට වැඩිය. අපි අපේ කොටස හරියාකාරව කරනවා නම් අපි මේ විඳින දුක්වලට හෙළන දහඩිය බිඳුවට
1: සාධාරණයක් අපි විසින් ඉෂ්ට කරගන්නවා.
0: ඔව් අසාධාරණ විදියට කවුරු හරි ආවිල්ලා මේ විදියට නිකන් අපෙන් මේ කඩාවඩා ගන්න හදනවා නම් ඒවටත් නැගී සිටින්න අපිට
1: අයිතියක් තියෙනවා.
0: අටයි විනාඩි 13යි වෙලා.

0: Lakhanda Radio ITN
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
1: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: වාර්තා පිට වාර්තා කබලි කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
4: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
5: Dengue maranikai.
1: Dengue dadi avadahanam kalapa 175k ratapura 52k basnahira palaten dengue mardaneeta saha palaneeta adala toruturu labadima sadaha ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු වර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
7: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
8: තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
9: සාස්තරේ දන්න අයයි, සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
8: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
10: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට

0: අටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අටයි විනාඩි විසිනමයයි වෙලාව.
1: හරි
2: හරි
1: අපි හැමදාම කියනව නේද රෑටත් ඉරෙන් විදුලිය හදන්න පුළුවන් කියලා.
2: ඔව්.
1: මොකද්ද? ඔයා ඌ කියන්නේ කොහොමද? මං ඒක හිම එකක් කියලා නේද
2: කියලා. මං දන්නව නෝ මොකද්ද කියන්නේ. ඒකයි.
1: රෑටත් ඉරෙන් විදුලිය හදන
2: තැනක් තියෙනවා.
1: ඔව්. කොහොමද එහෙම කරන්නේ?
2: කියන්න බල.
1: ඔය සූර්ය පැනල වලින් විදුලිය හදන්න ඉරේලිය තියෙන්න ඕනේ කියන එක සාමාන්‍ය නීතියක් වුණාට මාගේ උගත් මිත්‍රවරුනි ඒක සාමාන්‍ය නීතියක් වුණාට චීනේ ගෝබි කාන්තාරේ සිද්ධ වෙනවා ඊට වැඩිය සම්පූර්ණයෙන්ම වෙනස් අද්භූත ඉංජිනේරු වික්‍රමයක්. ඒ තියෙනවා ඩන් හුවන් වන් යෝ යන් යෝ යමන් කියලා. මොකද්ද?
2: හරි ලස්සනයි. අපි ඒක නොකියයි උද.
1: ඒක ඉහි තියෙනවා ඩංගුවන් 100 මෝල්ටන් සෝල්ට් සෝලා පවර් ප්ලාන්ට් කියලා එකක්.
2: හරි.
1: ඒක චීන භාෂාවෙන් දාර කලින් දු.
2: හරි. හරි.
1: ඒව නැත්තම් සුපර් මිරර් පවර් ප්ලාන්ට් කියලා.
2: ඒක ලේසි.
1: කන්සෙප්ට් එක. මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? කැඩපත. දොළොස්දාහක බලය මේකේ තියෙනවා. අක්කර ගණනාවක් පුරා විශාල කැඩපත්.
2: හරි.
1: 12000ක් එක පෙළට අතුරා තියෙනවා. මේ සෑම කැඩපතක්ම පරිගණක තාක්ෂණයෙන් සූර්යයා ගමන් කරන දිශාවට අනුව ස්වයංක්‍රීයව හැරෙනවා. මීටර් 260ක දැවැන්ත කුළුණක්. මේ කැඩපත් 1000 නෙමෙයි 12000ම කරන්නේ මේ ඉරේලිය කෙල්ලේ එකතු කළා මැද තියෙන මීටර් 260ක් උස මහා දැවැන්ත කුළුණ මුදුනට පරාවර්තනය කරන එක. සෙල්සියස් අංශක 565ක රස්නයක්. හිතාගන්නකො මේ 32කට
2: අපි
1: 565යි. හරි. කුළුණ මුදුනට එකතු වෙන මේ අධික උෂ්ණත්වය කරන්නේ කුළුණ ඇතුලේ තියෙන දියර ලුණු මෝල්ටන් සෝල්ට් මිශ්‍රණය සෙල්සියස් අංශක 565 දක්වා රත් කරන එක.
2: හරි.
1: රෑට විදුලිය හදන්නේ කොහොමද? ඕගනේ ප්‍රශ්නේ. ඒක තව ටිකකින් කියන්න.
2: හා.
1: සර ලංකාවේ ටෙලිඩ්‍රාමා වගේ තමයි. හොඳම තැනට ඇවිල්ලා ක්ලික් ගාලා අපි එහෙනම් ලබන සතිය හම්බෙමු කියලා මතු සම්බන්ධයි ඒක. නෑ. ඔය ඉර බැස ගියාට පස්සේ අර දවල් කාලේ අධික ලෙස රත් වුණු දියර ලුණු තාපය ඔය තාපය රඳව ගන්න දැවැන්ත ටැංකි තියෙනවා. ඇතුළේ ඒ විදිහටම ගබඩා වෙලා තියෙනවා. රාත්‍රී කාලේ මේ රත් වුණු ලුණු භාවිත කරලා ජලය රත් කරලා අධිපීඩන වාෂ්පනේ ඒවට
2: වාෂ්ප
1: ඒවා මගින් ටර්බයින් කරකවනු ඉර නැති රෑටත් පැය 11කට වඩා නොකඩවා විදුලිය නිපදවෙනවා. සාමාන්‍ය සෝලා පැනල්ස් වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද මේක? ඒක අපි දන්නේ
2: නැහැ. අපේ ගානේ
1: නෑ. ඒකත් අපි දන්නවා. බැටරි ඕන නැහැ.
2: හරි.
1: සාමාන්‍ය සූර්ය පැනල වලට වගේ ලිතියම් බැටරි පද්ධති ලොකුවට ඕන වෙන්නේ
2: නැහැ.
1: හරි. රත්තුණු ලුණු තමයි බැටරි එක. රත්තුණු ලුණුම තමයි බැටරි එක. එතකොට වැහිබර දවසක උනත් රෑට උනත් ග්‍රිඩ් එකට එක දිගට විදුලිය දෙන්න පුළුවන්. තාක්ෂණය සහ ඉංජිනේරු විද්‍යාව එකතු වුණාම කලනු හැක්කක් නොමෙත
2: කියලා කියනවා.
1: කියන්න පුළුවන්. ඉතින් මේවා ඉතින් අපේ රටවල් වලට නිකම් හීනනේ.
2: අපිට තියෙන්නේ
1: ඩීප් ටෙක් එකට කෝල් එකක් දීලා. ඒගොල්ලන්ගේ සෝලා පද්ධති. ඒගොල්ලන්ගේ තියෙනවා ඩීප් වෝටර් පම්ප් එක. එහෙම නැත්නම් වෝටර් පම්ප් එක. සෝලා වෝටර් පම්ප් එක.
2: ඔව්.
1: ඔයගේ ගොඩාක් තියෙනවා දැන් සෝලා සිස්ටම් කියලා කොහම ලංකාවේ අපිට ඩීප් ටෙක් නේ මතක් වෙන්නේ.
2: ඔව්.
1: ඉතින් ඒගොල්ලෝ දැන් මේ චීනේ මේ කියන තාක්ෂණයට යන ඒගොල්ලෝ බොහොම ඉක්මනට එන්න පටන් ගනේ.
2: ඔව්.
1: ඒවට ඉතින් රටවල් වල ඉවන මැදිහත් වෙන්න වගකීම්තුනුත් තියෙනවා. මේක තනි ව්‍යාපාරයක් විදියට කරන්න බෑ.
2: බෑනේ.
1: ඩීප් ටෙක් එක මේ කරන ටිකම මැද.
2: ඒකනේ.
1: මේ තියෙන ප්‍රශ්නත් එක්ක. දැන් රටේ ජාතික ප්‍රශ්නයන් ඔය සෝලා කියන එක.
2: ඔව්.
1: ඒ කියන්නේ මේවට නිසි විසඳුම් කොයි කාලෙවත් හම්බෙලා නැහැ.
2: නැහැ.
1: ඉතින් ඒ නිසා තමයි පෞද්ගලික ව්‍යාපාර ජාල දැන් අපි ඔය මාක්ස් පෙන් ගැන කතා කරනකොට කියන්නේ කෘෂිකර්මාන්තයට තාක්ෂණය එකතු කරන්න.
2: ඔව්.
1: හරිනම් ආණ්ඩුව වලින් කෘෂිකර්ම අමාත්‍යංශ වලින් මැදිහත් වෙලා කරන්න ඕනේ
2: වැඩ. කරන්න ඕනේ දේවල් මේවා මේ.
1: ඒ වගේ. එතකොට මේ සෝලා කියන ඒවටත් යම් යම් කාලවල යම් යම් අවස්ථාවල සෝලා පද්ධති ගැන කතා කරනවා. දැන් මේ වෙනකොටත් කතා බහ තිනවා. නමුත් අර ව්‍යාපාරික ආයතනයකට එතනින් එහාට ගිය වගකීමක් විදියට දරනයි මේක ඩීප් ටෙක් කරන්නේ. ඉතින් ලංකාවේ ඩීප් ටෙක් එක්ක ව්‍යාපෘති ගණනාවක් කරලා තියෙනවා. සාමාන්‍ය පෞද්ගලික නිවාස, ව්‍යාපාර, ෆැක්ටරි, ෆැක්ටරි කියන්නේ කර්මාන්ත ශාලා, රාජ්‍ය ආයතන දෙපාර්තමේන්තු, මේ වගේ ගොඩක් ඒවා සෝලා පද්ධති ගණනාවක් ස්ථාපිත කරේ ඩීප් ටෙක් ආයතනය.
2: මෙන්න මේ නම් එකට කතා කරොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. මොකද මේ ඒගොල්ලෝ හිරු එළිය පාවිච්චි කරලා ජලය පොම්ප කරගන්න හින්දා වගාබිම්, ගොවිපළවල් සහ විදුලිය පහසුවේ ලබා ගන්න බැරි ප්‍රදේශ වලට මේක වඩාත් ප්‍රයෝජනවත් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒ හින්දා මෙන්න මේ නම් එකට කෝල් කරලා වැඩි විස්තර දැනගෙන ඒගොල්ලන් එක්ක එකතු වෙලා මේ වැඩේ කරගන්න පුළුවන්. 077 777 7374 077 777 7374
1: ඒ ඩීප් ටෙක් ගැන මතක් කරේ. ඉතින් ඩීප් ටෙක් වෙබ්සයිට් එකට ගියාට වඩා වැඩි විස්තර දැනගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම ඩෝමා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ගැන කතා කරනනම් කෘෂිකාර්මික වශයෙන් ලංකාවේ ලොකු විප්ලවීය තාක්ෂණික වෙනසක් කරපු ආයතනයේ නම මාක්ස්මන්. ඩෝමා මැෂින් එක විතරක් නෙවෙයි යන්ත්‍රෝපකරණ ගණනාවක් ගෙනාවා ලංකාවට. නිකන් මැජික් වගේ වුණා ඒ කාලේ මේ මැෂින් එනකොට. මොනවද මේ? මේ වන්නොන්නොන්න අපේ සම්ප්‍රදායික මේ මෙව්වට මෙව්ව කරන්න හදන්නේ කියලා කිව්වා. දැන් ඒව ආදරෙන් වැළඳගෙන තියෙනවා. මොකද කාලේ ඉතුරුයි, ශ්‍රමය වැයවෙන්නේ නැහැ ලොකුවට. හා ඉස්සර පැය ගණන් දවස් ගණන් කරපියෝ, දැන් කරනවා මෙහෙම මෙහෙම මෙහෙම කරනකොට
2: අනිවාර්යයෙන්.
1: ඉතින් 01 1 7 679 579 තමයි ඔය ඩෝමා, එහෙම නැත්නම් තව යන්ත්‍රෝපකරණ මොනවා හරි ගන්නවනම් ඔයා කෝල් කරන්න ඕන නම්බර් එක 01 1 7 679 579. එතකොට ඒගොල්ලෝ මේ දවස්වල තව ඒගොල්ලන්ගේ ස්ටාෆ් එකට බඳව ගන්නවා දක්ෂ තරුණ කණ්ඩායමක්. ඒකටත් අවස්ථාවක් තියෙනවා මේ නම්බර් එකට ඔයාගේ CV එකක් යවනවනම්.
2: 0767 7 7 9 0 9 0 7 6 7 9 0 9 කියන නම්බරයකට වට්ස්ඇප් කරන්න. හිතේ නිදහසින් ජොබ් එකක් කරන්න ඕනි නම් ඔන්න තැන.
1: ඔව්. ඉතින් CV එකක් දාන්න. මොනවද ගන්න මේ? මොනවද ගන්නෙ?
2: ඇසුරම් කරවනුයි, පුහුණු යන්ත්‍ර ක්‍රියා කරවනුයි. ඔය 18ට වැඩි නම් O levels, A levels නෙමෙයි O levels වලට පෙනී ඉඳලා නම් හොඳට කඩියා වගේ වැඩ කරන්න පුළුවන් නම් අර කලින් කියපු නම්බරයකට වට්ස්ඇප් එකක් දාන්න CV එක.
1: 8:35

0: උදෑසන 8:41.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: සමහර සින්දු අපිව අවුරුදු ගානක් ආපස්සට ගෙනියනවා. ඉස්කෝලේ ඇරිලා බස් හෝල්ට් එකේ එයා එනකම් බලාගෙන හිටපු
1: අතීතය.
0: ඔයයි මමයි. අපි ඔක්කොටම මේ අත්දැකීම් දිනනවා.
1: මට නෑ.
0: අනේ මම මේ ලෝකේ ජීවත් වෙන පොළවේ පය ගහලා ඉන්න සැබෑ මිනිස්සෙක් මේ අම්මචන් කියලා තමයි මට කියන්න
1: තියෙන්නේ. මට නෑ.
0: මට නෑ. අපිට උවති පිනේ. ලාදුරු තිබුණාද ඒක?
1: ඒක මං එනකම් කවුරුර බලාගෙන හිටියද දන්නේ නෑ. මන්නම් එහෙම හිටියේ නෑ.
0: ඔහොම කියපු අයට තමයි දුසින් ගණකන් එන්නේ. එක එක බස් එකකින් එනකම් බලන් හිටියේ. බොරු කියන්නේ මොකටද? අපි නම් ඕන තරම් බලන් ඉඳලා තියෙනවා. තාමත් අපි බලන් ඉන්නවා. ඒයි කියලා. ඔව්. කොහොමද ඒක? කවුරු අහන් ඉන්නවා කියලා හිතෙන්නේ නැද්ද? ආතල් හිතක් ගැහුවා.
1: අද ගෙදර යනවද? ඔයා.
0: මේ මම අපි බලන් ඉන්නේ ඉතින් අපේ අපේ වයිෆ් ගෙදර එනකම් බලන් ඉන්නවා. අසල අපි ගෙදර ගිහිල්ලා කලින් ගෙදර ගිහිල්ලා ඒගොල්ලෝ එනකම් බලන් ඉන්නවා. තේ හදාගෙන
1: අක්ක වෙන්නෝ.
0: නෑ අතරම මම ගෙදර ඔය මේ කලින් ගිය දවසර මම තමයි ඩිනර් රෙඩි
1: කරන්නේ.
0: ඒ කියන්නේ ලොකු දේවල් හදන්න දන්නේ නෑ. නූඩල්ස් එකක් ගෑල්ලා හැදුවා.
1: හරි.
0: එහෙම නැත්තම් පාන් ගෙඩියක් ගෑල්ලා මොකක් හරි ඔය කිරි හොද්දක් වගේ හදනවා. ඊට පස්සේ තව මොනවද මට හදන්න පුළුවන්? බත් එකක් තියලා සම්බෝලයක් හදන්න පුළුවන්. සම්බෝල හදලා බත් හදලා පපඩම් බදින්න
1: පුළුවන්.
0: ඒ කියන්නේ උයනවා නෙමෙයි ඈ. උයනවා කියන්නේ ඊට වඩා ඇඩ්වාන්ස්
1: එකක්.
0: ඉතින් මේ මොකද ගෙදරින් නැත්තම් ඇරයා ආපු ගමන් කියන කඩින් මොන හරි
1: ගියේ. ඊට වඩා ලේසි දන්න විදිහට මොන හරි හදන එකනේ.
0: දැන් ඔයා දන්නවා රැයට කාලා කොත්තු අනම්මනම් කාලා හැම නිදා ගන්නවා. කිසිම එක්සයිස් එකක් නැහැ නේ සාමාන්‍ය රැයට කාලා. අපි කරන්නේ හේමම
1: නිදා ගන්නවා.
0: බඩ බුරිය උල් වෙන්න කාලා. හරි. නින්දට යනවා. ඕක හොඳ නැහැ. පස්සේ ඊට පස්සේ කියනවා ගෑස්ට්‍රයිටිස්, ෆැටි ලිවර්. ඔයගේ ප්‍රශ්න ගොඩයි. කෘතිම රසකාරක වර්ණක සහිත කෑම අපි කන්නේ. ඊට පස්සේ ඔය ගෑස්ට්‍රයිටිස් වගේක් හැදුනා කියලා කියන්නේ එතනින් පස්සේ ජීවිතේ එපා වෙනවා.
1: ඔව්.
0: ආස කෑමක් වීමක් කන්න වෙලා විදිහක් නැහැ නේ.
1: ඔව්.
0: ඉතින් ඒ නිසා ගෑස්ට්‍රයිටිස් කියන රෝගේ ගොඩක් අයට තියෙනවා. දැන් බලන්න ක්‍රිමිරාජ නිවසින් මේකට අඳුන්වා දෙනවා සඳුන් පැණිය. සඳුන් පැණිය.
1: හරි සඳුන්.
0: සඳුන් පැණිය. ඉතින් ගෑස්ට්‍රයිටිස් රෝගේ සඳහාමයි විශේෂ වෙන්නේ. අම්ල පිත්ත රෝගී කියලා ගොඩ කියන්නේ.
1: ඔව්.
0: ඉතින් ඔය ඔය එක එක ඒවා ට්‍රයි කරලා බලලා ඉතින් ක්‍රිමිරාජ නිවසින් නිෂ්පාදනය මේක අවුරුදු ගානක් තිස්සේ ලංකාවේ ක්‍රිමිරාජ නමත් එක්ක බැඳුණු විශ්වාසයත් එක්කයි ගොඩනැගෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා ගෙන්න ගන්න කෝල් කරනවා නම් මෙන්න මේ නම්බර එකට
1: 0112753889.
0: ක්‍රිමිරාජ නිවසින් නේ නිෂ්පාදනය ගැන මතක් කරේ. දැන් ඔය හවස කියලා කියපු ගමන් දැන් සිකුරාදා හවස කියලා කියන්නේ යාළුවොත් එක්ක එහෙම ටිකක් නේ හම්බෙලා හරියක් සතුරු සාමීචයේ දෙලා
1: එදිනෙදා දේවල් ගැන කතා කරලා
0: යම් කිසි
1: දැනුමක් ගන්න.
0: හරි. අද මේ සිකුරාදාව මත්පැන් වලින් තොර සිකුරාදාවක් කරගමු. හරි. ඇල්කොහොල් ෆ්‍රී දවසක් කරගමු. පුළුවන්ද? ඇල්කොහොල් ෆ්‍රී කියලා කිව්වම කාගෙන් හරි කියලා නිකම් බීලන එක නේ. හරිද? පුළුවන් නම් අද දවස ඔය මත්පැන් මත්ද්‍රව්‍ය විෂමත්ද්‍රව්‍ය කියන කතාව අපිට ලොකු මාතෘකාවක් අපේ රටට.
1: ඔව්.
0: සමහර රටවල මත්ද්‍රව්‍ය කියලා එකක් කියන්නේ එහෙම ලොකු මාතෘකාවක් හැදෙන්නේ නැහැ. මොකද ඒ රටවල මිනිස්සු එහෙම මත්පැන් පානය කරන්නේ නැහැ. මම කියන්නේ ඔය මම කියන්නේ මූතූර් කියන්නේ. මූතූර් ටවුන් එකේ මුළු ටවුන් එකේම ඇවිද්දත් වයින් ස්ටෝ එකක් හොයාගන්න නැහැ.
1: නෑ.
0: එහෙම ටවුන් තියෙනවා ලංකාවේ.
1: ආ මේ හොමගමක් තියෙනවානේ.
0: හොමගම වයින් ස්ටෝනේ
1: නෑ නේ.
0: අපි දසුන් ගින්න හඳුන.
1: මම දැකලා නෑ නේ. හොමගම නෑ නේ.
0: එන්න වෙන්න.
1: එහෙනම් අලුතෙන් දාලා තියෙන්නේ. අන්න බලලා පැන්නා.
0: හැබැයි මෙහෙමයි. වයින් ස්ටෝ එකක් නැති වුණාට අවිධිමත් විදියට මත්ද්‍රව්‍ය මත්පැන් විකුණන ඕන තැන් තියෙනවා. හරි. දැන් ওই විෂ මත්ද්‍රව්‍ය ගැන කතා කරනකොට රටම එකට ජාතික වැඩසටහන ගැන කතා කරන්න පුළුවන්.
1: ඔව්. ඉතින් මේ ජාතික මෙහෙයුමට සපෝට් එකක් දෙන එක අපේ අපි ලංකාවේ පුරවැසියන් හැටියට අපි හැමෝගෙම වගකීම, විශේෂයෙන්ම දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, යහපත් මිතුරන්ගේ, මාධ්‍ය වගකීමක්. ඉතින් මේ හැම පුරවැසියෙකුමේ කැපවීම මේ හැම දෙයකටම ගොඩක් බලපානවා. ඉතින් ඔයා දන්න කෙනෙක් ඉන්නවා නම්, එහෙමත් නැත්නම් ඔයා මේ වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් 1927 කියන නම්බරයකට කතා කරන්න. ඔයා දන්න කියන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට කාලෙ දීලා ඒගොල්ලන්වත් එක්කරගෙන ඒගොල්ලන්ගේ හීනවලට යන ශක්තිය දෙන්න. ඒගොල්ලන්ගේ ක්‍රීඩාවට, සංගීතයට, අධ්‍යාපනයට වගේ දේවල් වලට යොමු කරලා ඒගොල්ලන්ගේ ජීවිත යහපත් රටාවකට හුරු කරවන්න ඔයාට පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි 1927 කියන නම්බර එකක් ඔයගලන්ට දීලා තියෙන්නේ. ඇබ්බැහි වෙලා නම් නැත්නම් ඇබ්බැහි වෙච්ච කෙනෙක් දන්නවා නම් ඒ නම්බර එකට කතා කරන්න.
0: ඔය මතක් කරේ රටම එකට ජාතික ක්‍රියාත්මිතය ගැන. ඉතින් අපි පුළුවන් විදිහට අපේ සපෝට් එක දෙමු. මේ ওই නම්බර් එකට කෝල් එකක් දෙන්න. මේක ලොකු වැඩක්. අපිට මේ ආණ්ඩුව වලට විතරක් කරන්න පුළුවන් ඒවා නෙවෙයි.
1: සහ මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට විතරක් පැවරලා තියෙන වගකීමකුත් නෙවෙයි.
0: සමාජයේ ඉන්න සියලු දෙනාගේ පුරවැසියෙක්ගේ වගකීමක් මේ කියන කාරණාවෙන් රටගලව ගන්න එක. ඒ වගේම මතක් කරනවා රයිනෝ රූෆින් ප්‍රීමියර් ගැන මේ පැය යන්න කලින් ඔයා දන්නවා ෂීට් එකේ මැටි ලේයර් එක ඉතාම ආකර්ෂණීයයි. ලස්සන පෙනුමක් දෙනවා ෂීට් එක ඇතුල් පැත්තෙන්. ගේ ඇතුළින් නම් මේ වහලේ බලනකොට හරි ලස්සනයි.
1: ඔව්.
0: සිවිලිමක් ඕනෙත් නැහැ.
1: උඩ බලාගෙන ඉන්න හිතනවා.
0: ඔය ෆිනිෂින් වහලේම ගහනකොට අපි කියන්නේ අපි සිවිලිමක් එහෙම අවශ්‍යතාවයක් නැහැනේ ඇත්තටම. ඉතින් රයිනෝ රූෆින් ෂීට් එක මිලදී ගන්න වසර 60ක විශ්වාසයත් එක්ක උඩ පැත්ත ගැන කියලා තියෙනවා ෂීට් එකේ උඩු පැත්තෙන් ජල විකර්ෂක ආලේපණය තියෙනවා. ෂීට් එකට වතුර වැටුනම අර නෙළුම් කොළයට වතුර වැටුනම ඉවත් වෙලා යනවා වගේ ඉක්මනින් ඉවත් වෙලා යනවා. ඉතින් අනවශ්‍ය බරක් තෙතමනයක් පෙඟෙන ගතියක්
1: නැහැ.
0: කුණු දූවිලි රැඳෙන්නේ
1: නැහැ.
0: පාසි බැඳෙන්නේ නැහැ. ඔක්කොමත් එක තමයි රයිනෝ රූෆින් ප්‍රමිතියෙන් යුතු ෂීට් එක. වහලයක් හදන්න හිම ඉන්නවනම් වහලේ හදන වහලේ ගහන වඩුබාස් මහත්තයට
1: කියන්නේ
0: මොනවෙන් මොනව කරත් කමන්නේ ෂීට් එක දාන්න ඕනේ රයිනෝ රූෆින් ප්‍රීමියර් කියලා. හරි ලොකු ගාණක් නෑ. හොඳේ මේකේ මේ තාක්ෂණයේ පැත්තෙන් වැඩි දියුණු කරාට ගණන් වැඩි කළා නෑ. ඒ නිසා අවුරුදු 60ක් ෆීල්ඩ් එකේ ඉන්න බෑනේ එහෙමනම්.
1: අනිවාර්යයෙන්.
0: ඒ නිසා අපි රයිනෝ රූෆින් ගැන මතක් කරේ. ඊළඟ පැයට යන්න සූදානම් 8:52.

ලකන රේඩියෝ ITN. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: මඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
1: මේපේ මොළව මතක් කිරීම සුරේකිමු මගතොට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න
1: සුපකමලක් පරිස්සමෙන් කිහිලෙන්න

0: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: මොබිටෙල්නම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
2: වෙලාව පෙරවරු 9:00. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කන ප්‍රවෘත්ති සමකින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: කුරුවිට බන්ධනාගාරයේ රැඳවුවන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් සිටින බවට වාර්තා වනවා. ඒ සමග කුරුවිට බන්ධනාගාරයේ ආරක්ෂාව වැඩි කිරීමටයි පියවරගෙන තිබෙන්නේ. නොසන්සුන්කාරී ලෙස ඇසරුණු රැඳවුවන් බන්ධනාගාර රෝහලටද හානි සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊ රාත්‍රියේ දෙපිරිසක් අතර නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. එය පාලනය කිරීම සඳහා පොලිසිය පොලිස් කැරලි මර්ධන ඒකකයෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා තිබුණා. ඒ අනුව නව මැගසින් බන්ධනාගාරයේ තත්ත්වය මේ වන විට මුළුමනින්ම පාලනය කර ඇති බවයි වාර්තා
5: වන්නේ.
0: අමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණය මෙතා සමාගමට ඇමරිකා ඩොලර් මිලියන 567ක තවත් දඩයන් නියම කර තිබෙනවා. එළම ආරක්ෂාව සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍යෙන් සිදු හානි පිළිබඳව ප්‍රමාණවත් අනතුරු ඇඟවීම් ලබා නොදුන් බවට තීන්දු කරමින්. මේ එළම ආරක්ෂාව සම්බන්ධයෙන් මෙතා සමාගමට රේබ මෙතෙක් නියම වූ විශාලතම දඩමුදල් ලෙසයි සැලකෙන්නේ. මීට පෙර නියම කළ ඩොලර් මිලියන 375ක දඩය සමග ඔවුන් ගෙවිය යුතු මුළු දඩමුදල ඩොලර් මිලියන 942 දක්වා ඉහළ යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බාලවයස්කරුවන්ට හානිකර අන්තර්ගත සහ ලිංගික අපරාධකරුවන් සමග සම්බන්ධතා ඇතිවීමට ඉඩ සැලසූ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වුණේ. මෙලක ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ.

0: பியாயினா.
1: ப்ளீஸ்
0: மாமாவைய சிந்துவ கீன கோட்ட
1: கவுதிட்டீங்க, கவுத்திட்டீங்க.
0: யாம பாலோத் நகிரினோ நவையாய் வினாடி நவையாய் பொடிகாலே அப்படி ஹலத்தின கதாவாக தமாய் அப்படி வெடிகிட்டு அப்படி கிவ்வா பொரு கிவ்வத் பொலோ பலாகினி அனோ கேள்
1: அப்பாயோ
0: சவாலாட சிவந்தி பொலோ எத்தின பொடி பொடி சிதுரு பவா
1: பெண்ணுவான்
0: பொரு கிவ்வத் ஒத்தனிங்
1: என்ன
0: ஏ வாஹலவத் அப்பிட பொரு அப்படி பொரு கியனுக்கு நவத்தாண்டு பெருவுனா ரெங்கோய் அப்பாய கீழ கான்செப்ட் அப்படி கீனோனி அப்பாய கேனு ඇත්තද බොරුද අනේ මන්දා සමහරු කියන දින අපාය තියෙන මේ මිහිමතම තමයි අපේම එක්තරා පැත්තක් අපායේ මේ වගේ තමයි හැසිරෙන විදිහත් එක්ක අපිට ඔය යමපල්ලු යම රජ්ජුරු ඔය නරකාදී දුක් විදින ඔක්කොම හම්බෙනවා කියනවනේ මේ සමාජය ඇතුලේ. මම මේ අරුණ වික්‍රමාරච්චි මහත්තයාගේ ලස්සන කවියක් හොයාගත්තා. එයා කියනවා මෙහෙම එක මාතෘකාව තියෙන්නේ, වැරදිලා හරි මම අපායට ගියොත් කියලා.
1: වැරදිලා හරි?
0: ඔව්. එයා කියනවා මෙහෙම, පගාවක් දීලා හරි යම රජුව මගේ බහට හරවලා ගන්නවා.
1: හරි.
0: යම සභාවේ උසස් තනතුරක් අරගන්න ඉන් පස්සේ දන්නවා. අපේ ශ්‍රී ලංකන් ගතියනේ.
1: ඔව් හරි හරි.
0: හරි. ශ්‍රී ලාංකිකයෝ විදිහට අපාය ගියත් පගාවක් දීලා පොඩි. ඔව්. යමලෝකේ දිනපොත හොයාගෙන මගේ වැරදි වැඩි කරනවා. හතුරුකම් කළ හැමෝගෙම නම් තිබෙන පිටු ටික ඉරනවා. මපි කරන්න ගැනින් පැත්
1: ඒකයි මම්මි බැලුවේ.
0: හොඳම හොඳ යාළුවන්ගේ නම් මුල් පිටුවල ලියනවා.
1: හරි හරි හරි හරි.
0: ඔයාගේ නම තිබුණේ නැත්තම් හැම පිටුවකම ලියනවා.
1: අන්න
0: මේ කියන්නේ ගෑන් ළමයා ගැන වෙන්න ඕනි. හරි මොකද යාවත් මෙතනට ගෙන්න
1: ගන්න ගන්න
0: කටු ඉඹුලේ කටු ඇහැලා කටු ඉඹුලේ කටු ඇහැලා දාලා සුවඳ මල් වැල් යවනවා. පැහුණු ලෝදිය හැලිය පෙරලා තැනින් තැන හිල් කරනවා. කියතේ දත් ටික මොට්ට කරලා සර්පිනාවක් හදනවා.
1: හරි.
0: යම පල්ලන්ට කවි ලියාදී ආදරය ගැන කියනවා. යම් පල්ලන්ට ටියුෂන් ක්ලාස් එකක් දෙනවා.
1: ආදරය ගැන.
0: ලව් එක ගැන. හවසට හවසට. තවත් මොනවද? දිව්‍ය ලෝකෙට යන්න උමගක් කපනවා. මල්ලිකා කඩුපුල් මදාරා මල්ගෙන පැල කරනවා.
1: හරි.
0: ගලන දොල පාරකුත් හදලා ඉවුරේ ගස් වැල් වවනවා. ඔබට මට තනි වෙන්න පුංචි කුටියක් හදනවා.
1: අනේ
0: මම ලව් කරන්නේ.

0: අයියෝ යාහෙම
1: අරුණ වික්‍රමාරච්චි ඉතාමත් කෙටි ලෝභ හිතෙන කවි කියන පොතේ තමයි මේ කවිය තියෙන්නේ. හොයලා තව කියවන්න. ඔය අරුණ වික්‍රමාරච්චි කියන්නේ ගොඩාක් රසට කවි ලියන කෙනෙක්.
0: දැන් වැරදිලා හරි ඔයා ගියොත් එහම ඔයා මොකද්ද කරන්නේ ඉන්නේ ඉස්සල්ලාම?
1: එහේ අයට මුලින්ම මෝනින් ෂෝ එකක්.
0: වටරා ගෙන්න කියන්නවා ප්ලීස්.
1: කොහොමත් මට කලින් ඔයා ගිහින් ඉන්නේ. ඒ ඉන්න මට සැකයක් නෑ. මට තියෙන ගිහ වැඩි ටික පටන් ගන්න. 9:11.

0: हिरवणार हिरवणार
1: सिंधू किरवड समायला नाही गॅम
0: गॅम गॅम
1: बे अपने नाउस करना उन्हें नैनी इक्का वा करना तमा ने इक्का वा करना तमा इक्का बैठे ने वा किया
0: ने तंगे तेंग अंतिम उसमें रात का मैं
1: हक्का लगिया अने यार कोल्ला में शोए कर कर इन नोड हक्का
0: लगिया ने तेंने
1: ये लगिया लाइव मारने या साजीव मारने या मैं वो इक्का क्या ने सामाने तिबाह वैडी उन्हाँ में अंतिम नौ के लिए तो अभी वातुरोर बोनवा गुरु हताब बोनवा रोग उगुरटे उगुर ඒ උගුරටන ගතිය තියෙන ගොඩක් කලාට ඔය ගැස්ට්‍රයිටිස් තියෙන අයට තියෙන ලක්ෂණ යක්යයි සැක කරනවා. හරි අපි කාරිනම් දන්න අපි වෛද්‍යවරුනේ මේනි. හැබැයි ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් අපි ඔකට කියලා තියෙනවා මේ වඩ පුළුවන් සඳුන් පැණි පාවිච්චි කරන්න කියලා. ක්‍රිමිරාජ නිවසින් එන්නේ සඳුන් පැණිය. හරි ඒ වගේ ලෙඩ රෝග ගණනාවක් ගැන අපි උදේ පාන්දර ඉඳන් කතා කරනවා එයට විසඳුම් කියනවා මෙන්න මේ මෙහෙම try කරලා බලන්න කියලා කියනවා. දැන් අපි හිතමු අපි කතා කරොත් පෙනීම ගැන කතා කරොත් පෙනීම කියන එක වයසත් එක්ක 40 ඇඳිරිය කියලා කියන්නේ. දැන් සමහර විට අවුරුදු 35 විතර පයනකොට අපිට ඔය හවස හතරමාර පහෙන් පස්සේ නේ මට ඔක මේක අත්දැකීමක් ඉදිරියට කියන්න පුළුවන්.
0: ඒ කියන්නේ පේනද උර?
1: නෑ ඉස්සර හයමාර 7 6යි 45 විතර නම් ක්‍රිකට් ගහනකොට අපිට බෝලේ හොඳට පේනවා.
0: හරි.
1: ක්‍රිකට් ගහනකොට. ඔව්. දැන් අපිට හතරමාරෙන් පස්සේ බෝලේ පේන්නේ
0: නෑ.
1: ඉතින් සමහර මැච් වලදී අපි අනන්තවත් පරාද ගන්නවා. අවුරුදු 35 විතර පයින්නකොට ඔක මට පස්සේ කෙනෙක් කිව්වේ ඔක අපේ වයසත් එක්ක වෙන එකක් කියලා. මන් දන්නේ නැහැ ඒක වෛද්‍ය විද්‍යානුකූල උත්තරේ යා කියෝ එක. 40 ඇඳිරිය.
0: හරි.
1: ඔක තව තව විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්. කොහොමනම් පෙනීම කියන එක අපේ සමහර කරන අපේ දෛනික චර්යාවන් ඇතුලේ තියෙන නරක දේවල් බලපාන. ඩිජිටල් ස්ක්‍රීන් එකක ඉන්නකොට නේ.
0: ඔව්.
1: අධික විදිහට උණුසුම් සහිත මේ දැන් අර අර අපි කියන්නේ ওই ප්ලාන්ට් වල මොනවද ඒකට කියන්නේ? පැෂුම් කරනයි.
0: ඔව් ඔව් ඔව්.
1: නේ. අර ඒ වගේ
0: දේවල්. සමහර ආවරණ නොදා ඉන්නවනේ.
1: එතකොට ඇස වෙහෙස වෙනවා නම් නිතර අයි ප්‍රෙෂර් එක එහෙම හැදෙනවා නම් නේ ඔයගේ ගොඩාක් ඒවත් එක්ක ඇහැ කියන එක පරිස්සම් කරගන්න ඕනි පස්සේ කාලේ ඔය ලොකු ප්‍රශ්න වෙනවා ලොකු ගණන් වලින් තමයි විසඳන්න වෙන්නේ
0: කාන්තාව නම් මේ අහිතකර ආලේපන පාවිච්චි කරනෝනේ ප්‍රමිතියකින් තොරව ඒවත් ඇස් දෙකට බලපානවා
1: ඔය අර ඇහැ අන්ඩර්ලයින් එක එහෙමනේ ඊට පස්සේ අයිබ්‍රවුස් කියලා කියන්නේ ඒවට එහෙම කේ කේ විකාර වැඩ කරලා අන්තිම ඇස් දෙක පොට් කරගන්න හරි ලෙන්ස් ටෙක් අයි කියා හොස්පිටල් ගැන මතක් කරන්න ඕනි අර කියපු ලොකු ගාන ගන්නේ නැහැ ඒක තමයි ප්‍රධානම වශයෙන් කියන්න තියෙන්නේ
0: මේක බිස්නස් එකක් විතරක් නෙවෙයි ඇත්තටම
1: ඔව් ඉතින් ලොකු ගානක් නැතුව රජයේ අනුමත ආයතනයකින් වාගේ ඇස් දෙක සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්න ආයි වෙන කොහෙවත් යන්න දෙයක් නැහැ හොඳේ
0: ඔව් හැමදේම එකම තැනකින් කරගන්න පුළුවන්
1: සමාලාට පිට රට ගිහිල්ලා කරනවා කියලා හිතමුකෝ ඇයි ඔපරේෂන් එක
0: ඔව්
1: ඒක මෙහෙ ඒගොල්ලෝ කරනවා ගාන සාමාන්‍ය ගානකට කරනවා
0: ඔව්
1: नंबर का मेक कॉल का दिन
0: बिंदु आई हत्सिय हाय हारसिय हत्ते अटाई हारसिय हत्ते अट ओन राय का गान ने प्रश्न एक नए नाम बेकट मेक लैंडलाइन ने का बिंदु आई एकाई काई देखाई हत्सिय असू पहाय अटसिय पनस अट
1: दें गोमद ये गुल्लो मेक का मिच्छर लाभ इट करान ये गुल्लो तमाई लंकावे विशेष मौया संबंध तीन ने औषध उपकरण मेडिकल कैंपेक
0: ඇසේ සුද තියනවා නම් දේවැඩියව තියනවා නම් ග්ලූකෝමා තත්ත්ව තියනවා නම් ඒ වගේම වාගේ ළමයින්ට මොනවා හරි ඇස් සම්බන්ධ ප්‍රශ්න තියනවා නම් ඒ වගේම ඇස් කණ්ණාඩි ගන්න ඕනේ නම් නැත්නම් බාහිර රෝගයන්ශිකුත් තියෙනවා මෙන්න මේ හැම සේවාවක්ම එකම තැනකින් එකම වහලක් යටි සුවදශීලී සේවයක් එක්ක ඔයාලට ලබා ගන්න පුළුවන්
1: රජයේ අනුමත කියන එක හොඳට මතක තියාගන්න මොකද මේක නිකන් කවුරු හරි ආසාවට කරන හොස්පිටල් එකක් නෙවෙයි.
0: ඔව්.
1: වගකීම් සහගතවයි මේ වැඩේ කරන්නේ.
0: මොකද ඇස් දෙකනේ. ඇස් දෙක කියන්නේ SMS දෙයක් නෙවෙයි.
1: හරි. 9 විනාඩි 24යි. පැල්වත් අයිස්ක්‍රීම් ගැන කතා කරන්න පුළුවන්. පැල්වත් අයිස්ක්‍රීම් කියන්නේ වර්ග කීපයකින් වඩ ගන්න පුළුවන් නිෂ්පාදනයක්.
0: බටර්ස්කොච් තියෙනවා, බ්ලූබෙරි තියෙනවා, මැංගෝ මෙන්න මේ වගේ විවිධ රසවල වලින් අයිස්ක්‍රීම් ගන්න පුළුවන්. ඒ වගේම හොඳ කිරි රසට කන්න ආස කට්ටිය ඉතින් අනිවාර්යයෙන්ම පැල්වත් අයිස්ක්‍රීම් තමයි තෝරගන්නේ.
1: පැල්වත්ත සුපර් මාකට් වල ග්‍රොසරි වල ඕන තැනක තියෙනවා. ඉතින් නම කියලා ඉල්ලන්නේ ලංකාවේ අපේ අභිමානයත් එක්ක තියෙන නිෂ්පාදනය. ලංකාවේ කිරිගොවීන් 30,000ක් විතර පැල්වත්ත නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධයි. ඒගොල්ලන්ගේ ජීවිතත් දැන් හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා පැල්වත්ත නිෂ්පාදන ආයතනය නිසා. ආදරණීය පාරිභෝගික ඔබ නිසා.

0: பேய் மொழிவு மத கிரீம சுரேக்கு முமாக தொட்ட
1: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
0: සුපකමනක් පරිස්සමෙන් කිහිල්ලෙන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
3: මම කිරික බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
2: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe hather weddi tune karala thiyaganna
1: evening drive with chamit and charu
5: oyata visha maddravya bhaviten ivat wenna onada jeevithaya aluthen patang ganna aasada ehenam meka oya ගන්නම ඕන කෝල් එකක් 19:27 කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: රීදා වයි බීට් එකට මික්ස් වෙනවා

වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: නවයයි විනාඩි 35යි අනාවැකියා කියන්නේ යන්නේ.
1: ශාස්ත්‍රම් කියනද?
0: ශාස්ත්‍රයක් කියන්න.
1: මූණ බලලද අත බලලද යා කියනවා.
0: මේ දවස්වල තත්ත්වය බලලා කියන්නේ.
1: හරි.
0: දැන් බලන්න හැමතැනම ගැටුම්. දැන් කුරුවිට බන්ධනාගාරේ ගැටුම්. මීගමුව. ඊට පස්සේ ආයෙත් ඔක මහාර. දැන් මේ සාමාන්‍ය අපි දකින ගැටුම්නේ. එතකොට ගෙවල් වල ගැටුම්. දැන් අද ඉඳන් ගැටුම් වැඩි වෙනවා කියලා මට කියත හැකි ජ්‍යොතිෂ්‍ය පැත්තෙන් හිතලා.
1: ආහ්, ඉතින් පටන් ගන්නවා.
0: දැන් අද ජ්‍යොතිෂ්‍යවේදීන්ට අද දවසේ ඉඳලා ඕනනම් ඉස්සරහට පලාපල කියනකොට
1: හරි.
0: ඕනම ලග්න හිමියෙකුට මේක කියන්න පුළුවන්. හරි. අර ඒගොල්ලෝ කියන්නේ ටිකක් වේදනාත්මක සිතුවිලි ඇති කරවන දවසක්.
1: හරි.
0: ඊට පස්සේ ඕනනම් කියත හැකි මෙහෙම කියත හැකි. බාධාකාරී බවක් මනසේ මොකක්ද ඒකට කියන්නේ? සංසුන් නැහැ කියලා කියන්නේ.
1: නොසන්සුන් මනසක්.
0: නොසන්සුන් මනසක් සහිත දිනයක්.
1: හරි.
0: හරි.
1: කලබල.
0: පවුලේ අසමගි වලට කටයුතු යෙදෙන බැවි නිවසීමෙන් කටයුතු කරා.
1: අඩදබර වැඩිපුර සිද්ධියයි කියලා.
0: ඕන ඕන ලග්නෙකට මේ දවස්වල මේක කියන්න පුළුවන් කියනවා නම් ලග්න කියන හිමි මේක ඒ අදාළ මහතුරු අහන් ඉන්නවනම් ඇයි දන්නවද? අදින ඉස්කෝල් නිවාඩුනේ.
1: ඕනේ.
0: ගෙදර ඉන්න අම්මගේ විශේෂයෙන්ම යාගේ මනසේ නොසන්සුන්තාවය වෙයි.
1: කේන්තියනෝ.
0: ඔව් කේන්තියනෝ. යාගේ කේන්තිය ඊට පස්සේ හවසට හස්බන්ඩ්ගේ කරමතින් යනවා. ඒ කේන්තියෙන් හස්බන්ඩ් උදේට වැඩට එනකොට රැකියා ස්ථානයේ ආරවුල් ඇති වෙනවා. දැන් බලන්න මේ මොයි පොඩි සිදුවීමක් මුළු සමස්ත සමාජයටම බලපාන විදිය. හරි. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඔයා පරිස්සමෙන් මේ බලන්න තව එකක් දැන් මෙන්න මෙහෙම කියතයි මව්පියන්ගේ දෝෂ දර්ශනීයට පවාලක් කියයි.
1: හරි.
0: ඉතින් පරිස්සමයි.
1: ඔව්.
0: හරි. අර නොසන්සුන් හිතේ නොසන්සුන්කාරී තත්ත්වය කියන එක ලග්න 12ටම අදින් පසුව
1: පොදු කාරණාවක්.
0: පොදු කාරණාවක් වෙයි. ඉතින් මේවා කියන්න ජ්‍යොතිෂ්‍යවේදී ඕනේද?
1: අපි කියන්නක් හැමදාම දෙයක නේද?
0: මේ නෑ එක විද්‍යාවක් ඒක ඉගෙනගෙන කරන්න ඕන එකක් වටිනාකමක් සහිත එකක් ඒකට.
1: හැබැයි ඕක ඔය වගේම අපි කියන්න.
0: ඔව්. ඒ වගේම කියන්න පුළුවන්. දැන් ඉස්සරහට ඔන්න කාලගුණ විද්‍යාවක් කියන අනාවෙක. ඉස්සරහට එල්නිනෝ එකක් එනවා කිව්වේ එල්නිනෝ එකක් ආවේ ගම්
1: වතුර.
0: හැබැයි එහෙමයි කියලා ඒ අනාවෙකිය බැහැර කරන්න බෑ.
1: ඉස්සරහට එනවා.
0: ඒ ඉන්න කලින් නිකන් වැහලා පෙන්නවා. වැස්සොත් මෙහෙමයි නොනැවස්සොත් මෙහෙමයි. ඉස්සරහට සූර්ය නේද හිරු එළියෙන් තමයි ඉස්සරහට වැඩ කරගන්න එක පහසුවක් වෙන්නේ. දැන් ඒගොල්ලන්ගේ නිෂ්පාදිත දෙකක් තියෙනවා. එකක් වෝටර් පම්ප් එක අනිත් එක ඩීප් වෝටර් පම්ප් එක නේද? ඔව්. ඒ දෙක ගැන අපි කතා කරමු.
1: ඔයාගේ ස්ථානයේ ජල අවශ්‍යතාවය ගොළු අඳුරගෙන හරිද? ජලය ලබා ගන්න ඕනේ ගැඹුරු, ඒ වගේම දවසකට අවශ්‍ය කරන ජල ප්‍රමාණය අඳුරගෙන, ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන දේවල් අඳුරගෙන, තෝරා ගැනීමේ ඉඳලා හයිල් කරලා දෙන, කියන්නේ සවි කරලා දෙන තැනට දක්වා තාක්ෂණික සහය ඒගොල්ලන්ගෙන් අඩුවක් නැතුව ගන්න පුළුවන්. එතකොට දිනෙන් දින ඉහළ යන විදුලි බිල ගැනත් ඒගොල්ලන්ට සම්පූර්ණයෙන් බාර දෙන්න නම්බක තියෙනවා. මෙන්න මේ නම්බක 077-777-7374 කතා කරලා ඕනම දෙයක් කතා කරගන්න පුළුවන් ඒ සම්බන්ධව.
0: ඉතින් අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න. මොකද අනිවාර්යෙන්ම දැන් ඔයාලට ඉස්සරහට මේ තියෙන තත්ත්වයන් එක්ක විදුලි බිල කියන එකේ ප්‍රශ්නෙට විසඳුම හරියාකාරව ඉෂ්ට කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඩීප් ටෙක් කණ්ඩායමත් එක්ක රට පුරා ව්‍යාපෘති ගණනාවක් කරපු ඉතාම සුවදශීලී කාර්යක්ෂම සේවාවක් සපයන සේවාවෙන් පස්සේ තලවියෙන් පස්සේ සේවාව කියන එක උපරිමයටම හරියට තිතට ගානට කරන ආයතනයක් මේක. ඒ නිසා සෝලා එකක් කියනකොට ඔළුවට එනකොටම ඩීප් ටෙක් කියන නම ඔළුවට එන්න ඕනේ. 071-711-711 කියන නම්බරේ නම් හුරු පුරුදු ඒකට කෝල් එකක් දෙන්න. ඩෝමා මාක්ස් පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන ඔයාගේ සිහිනය හොඳ කම්පැනි එක වැඩ කරනවා කියන එක තමයි ඕනම කෙනෙක්ගේ රැකියාවක් අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක්ගේ හීනේ. ඉතින් ඒක සැබෑ කරන්න සූදානම් මෙන්න මේ නම්බර එකට වට්ස්ඇප් කරන්න ඕනේ ඔයාගේ CV එකක්.
1: 076-767-909
0: 076-767-909 මොනවටද ගන්න කියලා හෙව්වොත් මොනවද තියෙන වේකන්සි?
1: වේකන්සිස් තියෙනවා සර් බ්‍රෝ. අසරම් කඩුවන්ට, පුහුණු යන්ත්‍ර ක්‍රියාකරුවන්ට. ඔයා 18ට වැඩි නම්, ඕ ලෙවල්ස් වලට පෙනී ඉඳලා තියෙනවා නම්, හොඳට වැඩ කරන්න පුළුවන් නම් කට්ටියත් එක්ක එකතු වෙලා ඔන්න ඔයාට තැන, ඔයාට හොඳ වැටුපක් ගන්න පුළුවන්, හොඳ කට්ටියක් එක්ක වැඩ කරන්න පුළුවන්, හිතේ නිදහසක් ඇතුව.
0: මාක්ස් පෙන් ගෲප් ලංකාවේ ඔයාට ජොබ් එකක් කියලා ගිහිල්ලා කරන්න ලැබෙනවා නම් ඒ වගේ තැනක ජොබ් එක, ඒක වාගේ වාසනාවක්.

0: නවයයි විනාඩි 48යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6 679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
1: ඇසේ සුද ඇවිල්ලද දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
3: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයේට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාති

සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454 ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
1: මිත්‍රෝනි, එහෙනම් අපි මේ සතියේත් වැඩ ඉවර කරනවා. අද අගෝස්තු 7 වෙනිදා. හෙටයි අනිද්දායි නිවාඩුවක් දාලා අපි හැමීට එන්න. හරි.
2: හරි.
1: යන්න කලින් මතක් කරන දෙයක් තියෙනවා. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලේ නේද?
2: ඔව්.
1: මේ දවස්වල ඔයා ටිකට් එකක් ගන්නකොට මතක තියාගන්න. දශක 6ක් පුරාවට ඔයාව කෝටි ගණන්ින් මිලියන් ගණන්ින් ලක්ෂ ගණන්ින් මුදල් තියාග ලබා දෙන ලොතරැයි ලෝ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලේ පුංචි රුපියල් 40කට ඔයාගෙන් ලැබෙන ඒ නොමද විශ්වාසය නිසාම මුදල් ජයග්‍රහණ ලබා දීම වගේම රටේ සංවර්ධන කාර්යයන් සඳහා මහඟු දායකත්වයක් දෙනවා. ඉතින් රජයිකාපත් අරමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශ, සෞඛ්‍ය අමාත්‍යාංශ, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රමවාසන අරමුදල මෙන්ම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවය පවත්වගෙන යන්න අවශ්‍ය කරන සියලුම දායකත්වයන් දෙනවා. එතෙන්දි ප්‍රමුඛයවෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලේ. මේ සියල්ල හැරෙනකොට රටපුරා ප්‍රජා සත්කාරක වැඩසටහන් ගණනාවක් කරන පෙරගමන් කරු විදියටත් කටයුතු කරනවා. ඉබව සනාථ කරමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ මීළඟ ප්‍රජා සත්කාරක වැඩසටහන ගම්පහ දිස්ත්‍රික්කයේ අබේපුස්ස බෝතලී කනිෂ්ඨ විද්‍යාලය වෙත මේ පුස්තකාල සහ ක්‍රීඩා කටයුතු සංවර්ධනය වෙනුවෙන් උපකරණ ලබා දීම සඳහා ඉතින් අද දවස වෙන් කළා තියෙනවා. ඉතින් මේ අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සම්බන්ධ වෙනවා. ඉතින් තෝත පුරා මුදල් ත්‍යාග බෙදා දෙන, සිත් පුරා සතුට බෙදෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ රට පුරා හැම ශ්‍රේෂ්ඨයක් මෙහෙල නංවන්න අවශ්‍ය කරන උපරිම දායකත්වයේ දෙනවා කියලා මතක් කරනවා. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම ප්‍රාර්ථනාව ඔබ සතුටින් හිනා වෙන එක. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයේ. ඔබ හිනා වෙන්න නම් ඔබ අපට ඉන්න වටපිටාව සුන්දර වෙන්න ඕනේ, සොඳුරු වෙන්න ඕනේ, සුන්දර මිනිස්සු මුණ ගැහෙන්න ඕනේ. ඉතින් මනස විකල් වෙච්ච නේද, සිහි විකල් වෙච්ච මිනිස්සු අපි දකිනවා. විශේෂයෙන්ම විෂමද්‍රව්‍ය සහිත සමාජයක් අපිට මේ වටපිටාවේ තියෙන, අපි හිතන පතන ලස්සන ලෝකයක් නෙවෙයි. ඉතින් ඒ හිතන පතන ලස්සන ලෝකය වෙනුවෙන් රටම එකට ජාතික වැඩසටහන මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මතින් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් තමයි විෂ මද්‍රව්‍ය තුරන් කිරීමේ මේ ජාතික කාර්යය වෙනුවෙන් ඔයාලට දායකත්වය දෙන්න පුළුවන්.
2: ඉතින් මේ රටම එකට ජාතික මෙහෙම ජාතික වැඩසටහන හානිකර මද්‍රව්‍ය භාවිතය, මද්‍රව්‍ය ජාවාරම්, ඒ වගේම බෙදාහැරි වළක්ව ගන්න ජනතාව දැනුවත් කරලා සමාජයේ හැම පුද්ගලයෙක්ගේම උපරිම දායකත්වය ලබා ගන්න ක්‍රියාත්මක වෙන ජාතික ව්‍යාපාරයක්. ඉතින් ඒ හැම දෙයකටම දායකත්වය ලබා දෙන එක පුරවැසියෝ විදිහට, ලංකාවේ පුරවැසියෝ විදිහට අපි හැම වගකීමක්. එතකොට දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, යාළුවන්ගේ, ඒ වගේම අපේ මාධ්‍ය කියන එකත් ලොකුම වගකීම තමයි. මේ හැම පුරවැසියෙක්ගේම වගකීම තමයි. ඒ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක් නම්, මාත්‍රාව්‍ය බෙදා හරිනවා නම්, ඒ දේවල් වළක්ව ගන්න කටයුතු කරන එක. මෙන්න මේ නම්බරයකට කතා කරන්න හැම කෙනෙක් දන්නවනම් 19:27 ඔයා කරන උතුම්ම මෙහෙයක් තමයි මේ නම්බරයකට කෝල් කරලා එහෙම දෙයක් වළක්ව ගන්න කටයුතු කරන එක. 19:27
1: 9:53 උදේ 10:00 11 විතර වෙනකොට සාමාන්‍යයෙන් ඔෆිස් එකේ ටී එක එනවා. ඔෆිස් එකේ වැඩ කළා දැන් උදේ ඉඳන් මහන්සි වෙලා නේ, උදේට කාලා වැඩ කළා මහන්සි වෙලා 10:00 11 වෙනකොට ඉන්නේ. පොඩ්ඩක් විතර පොඩි නේ, පොඩි ගල් ගතියක
2: එනවා.
1: රස ටී එකක් බොමු පැල්ලොත්ත කියන නමින්. පැල්ලොත්ත කිරි තේ එකක්, ඔය කිරි කෝපි එකක් බවට පත් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් පැල්ලොත්ත කියන්නේ ලංකාවේ අපේ විශ්වාසයෙන් යුතුව අපේ මේ ගුණාත්මක බව රැකගත්ත ප්‍රොඩක්ට් එකක්. ඉතින් ගන්න කඩේට ගියාම, සුපර් මාකට් එකට ගියාම, අවුට්ලට් වලදී ඕනම තැනකදී පැල්ලොත්ත නිෂ්පාදනය. එමුනා ගිල්ලෙන්න
2: සුබ සතියන්තයක්. ජය වේවා මංගනු එයාසන්න.

0: Radio ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබිනේ කෝටි යටේ NLB දනට තහනිය නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩුකේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන්දීමයි ඉබත් වෙන.
4: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: කොරුවිට බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට යම් තරමකින් පාලනය කර ඇති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා. කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වයද පාලනය කර ඇති බවයි හර්ෂණ නානායක්කාර මහතා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයට කියා සිටියේ.
6: මැගසින් බන්ධනාගාරයේ තත්ත්වය රාත්‍රියේම සමනයට පත් කරන්න හැකියාව ලැබුණා අපට ආරක්ෂක අංශවල සහයත් ඇතුව. නමුත් තුවාල් ලැබුව 11 දෙනෙක් ඉන්නවා, මියගිය එකෙක් ඉන්නවා. ඒ අය මියගියේ කොහොමද කියන එක පිළිබඳව පරීක්ෂාත් මර පරීක්ෂණ වාර්තාව ඕනේ. මොකද කොයිම ආකාරයකවත් වෙඩි තැබීමක් කළේ නැහැ. තත්ත්වය පාලනය කරා පමණයි. දැන් ඒ තත්ත්වය පාලනය වෙලා තියෙනවා. ඒකේ ආසන්න හේතු වශයෙන් තියෙන්නේ අර මත්ද්‍රව්‍ය පාර්සලයක් කට්ටිය විසින් ඩිටෙක්ට් කළා ඇරෙස් කරත් එක්කම ඇති වෙන අන්රෙස්ට් එකක් තියෙන්නේ. ඉතින් අපිට පැහැදිලිව පේනවා අපි එළියේ පාතාලයට බත් කුඩු වලට විරුද්ධව ගෙන යන ව්‍යාපාරයට අපිට එන ප්‍රතිචාරයක් වශයෙන්ම තමයි මේක පේන්නේ. අපි කුරුවිට සිද්ධිය අද උදෑසන ඇති වෙන්න පටන් ගත් එකක්. ඒකේ තොරතුරු එතන අපි කඳුළු ගෑස් ෆයර් කරලා තියෙනවා. ඊට අමතරව ටරට් වල ඉඳලා වෙඩි තැබීම් කරලා තියෙනවා තත්ත්වය පාලනය කරගන්න. ඊට අමතරව දැන් කුරුවිට තත්ත්වයත් යම් ප්‍රමාණයකට පාලනය කරගෙන තිබෙනවා.
0: අමරිකා එක්සත් ජනපදයේ යුදෝපකරණ හිඟයකින් පෙළෙන බවට පළවන වාර්තා රට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබෙනවා. යුදෝපකරණ හිඟයා පිළිබඳ තොරතුරු සමාජගත කළ බවට සැක කරන අයට දිගුකාලීන සිරදඬුවම් ලබා දෙන බවයි අමරිකා ජනාධිපතිවරයා ආසනහන් කළේ. අමරිකාව ඉරානය සමග ඇති යුද්ධය නැවැත්වීමට යුදෝපකරණ හිඟය හේතුවක් බවට ප්‍රචාරය වී තිබුණා. යුද්ධය 6 මාසයට ළඟා වී තිබෙනවා. සාම ගිවිසුමක් පෙනෙන තෙක් මානයක නොපෙනෙන තත්ත්වයක උදා වී තිබෙන්නේ. ට්‍රම්ප් සහ පෙන්ටගන් අවිහිඟයකින් දැඩි ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින බවත් එම වාර්තාවල සඳහන් වුණා. ඊට ප්‍රතිචාර දක්වමින් අමරිකා ජනාධිපතිවරයා අවධාරණය කළේ අමරිකාව සතුව දැවැන්ත උණ්ඩ ප්‍රමාණයක් පවතින බවයි. නව උණ්ඩ සාවියාවද අවශ්‍ය තරම් අමරිකාවට නැවගත කළ හැකි බවද ඔහු පෙන්වා දෙනවා. මෙලග ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 11ට
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: සුබෝදෑසනක උදේ 10යි විනාඩි 3යි
0: රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි
3: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා
2: සුපිරි ටැග් තුනක්
3: ප්‍රථම ටැග් 120
2: ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්
3: මෙගා පවර්

0: හැත්තෑ පස්ස සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
1: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසනාව
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනාවට එක්වන්න සාදර අනුග්‍රහය
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල් කුලී දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය

ඒ ඉතින් ගොඩක් විතර මහන්සි වෙලා වැඩ ටික කරන්නේ නැතිනේ. ඒ දවස් චුට්ටක් විතර වට මහන්සි නම් අද පොඩ්ඩක් රිලැක්ස් වෙන්න පුළුවන්. ලස්සන සින්දු ගොඩාක් කරගෙන ඇවිල්ලා තියෙනවා. උදේ 10 වෙනකොටම 10 ඉඳලා 1 වෙනකන් ඔයාට මම හගෙන ඉන්න පුළුවන් ලස්සන සින්දු ගොඩක් එකතු කරගෙන. ඔය මේ වෙලාවේ කොහේ හිටියත් ඔයාට මම හගෙන ඉන්න පුළුවන් සද්දෙටම. FM 93.5 FM 93.7 මේ විදිහට සද්දේ වැඩි කරගෙන අහගෙන ඉන්න. අද පොඩක් සතියේ පොඩක් පොඩි වෙන වයිබ් එකක් තියෙන දවසක් නේ සිකුරාද කියනකොට පොඩක් අර සතුටින් ඉන්න දවසක් නේ මොකද වීකෙන්ඩ් එකක් එනකොට. ඉතින් අපි අඩුවෙන් කතා කරලා වැඩපුර සින්දු ටිකක් අහමුද? සින්දුව කහන්න ඕවා කැමති අය එකතු කරගන්න පුළුවන්, කැමැතිම කෙනෙක් එකතු කරගන්න පුළුවන්. 07 03 93 5 93 7 07 03 93 5 93 7 මේ කෙන ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් තියනවාටත් පුළුවන්. ඉතින් ඔයා වැඩ කරන ගමන් මහන්සිය නැති වෙන්නත් එක්ක අහමුද ලස්සන සින්දුවක් මුලින්ම. මේ උඹ භාටියගේ එවගේ මොමාරියාගේ කියන ලස්සන සින්දුවක් මම ලැස්ති කරන් ඉන්නේ. ඒ සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමුනේ. ඉතින් මේ සින්දුව මුලින්ම මගෙන් ඔයාට.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සංගතිය දහ
2: සමනුග්‍රහය
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011 7 679 579
4: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

0: රටට වග කියන රේඩියෝ
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ.

උදේ 10 විනාඩි 31යි වෙලාව. ඉතින් වෙලාව බලලා අපි මේ පැත්තට ආවනේනේ. අද අගෝස්තු 7 වෙනිදා සිකුරාදා දවස. පොඩක් සතුටෙන් වැඩි කරන්නනේ. ආ වීකෙන්ඩ් එක ළඟ ඇවිල්ලා තින්. පොඩක් ඉදරට මහන්සි අඩු කරගන්න පුළුවන් අද ඔයාට. ලස්සන සින්දු ගොඩක් ඇහෙනකොට. ගොඩක් වැඩ කරනකම් හිටියත් ඔයාට ලස්සන සින්දුවක් ඇහෙනකොට සමහරක් විට ඔයාගේ මහන්සිය නැති වෙලා යනව නේද? මම දන්නවනේ තින් ඔයා මට එහෙම කියනකොට. ඔයාටත් පුළුවන් ඔයා කැමති සින්දුවක් අහනකම කැමති කෙනෙක් එකතු කරගන්න. FM 93.5 93.7 සද්දෙට මාව අහගෙන ඉන්න ගමන්. 0.7.3.93.5.93.7 මේකේ ෆෝන් නම් එකට මැසේජ් එකක් එවන්න. 0.7.3.93.5.93.7 අදම මාව අහන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩ්ඩක් විතර නම් මේකේ ඉලක්කමක් විතර අමතක වුණ කෙනෙක් වෙන්න පුළුවන්. මේ ඕන කෙනෙක්ට තමයි මම ඉතින් ෆෝන් නම් එක ආපහු මතක් කරේ. මතක් කරන්න ඕන නෑ නේද? ඔයා දන්නවා. කමක් නෑ. ඉතින් අලුතින් මාව අහන කෙනෙක්ට උනන් ෆෝන් නම් එක දැනගත්තම හොඳයි නේද? ඔයාගේ වටින වෙලාවෙන් චූටි වෙලාවක් අරගෙන ඉක්මනට මැසේජ් එකක් මේ පැත්තට එවන්න. ඒ විසේවිසට ක්‍රිකට් තරගාවලිය දැන් තිබ්බා නේද? ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම සුසුකම් ලබනවා මේ අවසන් තරගයට. එතකොට පළමු වටේ ගෝල්ඩන් ස්කැලන්ස් කණ්ඩායම ලකුණු 14කින් පරාජය කරමින්. එතකොට කවුරු මේ පාර ජයග්‍රහණය වෙයිද? අපි බලාගෙන ඉමු නේද? මේ ගැනත් මතක් කරවා කරන්න ඕනේ ඔයාට. මම අහගෙන ඉන්නකම දිගට වහගෙන ඉන්න දවල් එක වෙනකම්. අපි අමුද බලන්න මේ වෙලාවේ හාට් බීට් චැට් එක පැත්තට. ඊයේ දවසේ ඉතින් කොහම වුණත් ඔයාට අදත් දවසේ පැය 24ක්ම තියෙනවනේ. ඉතින් මේ පැය 24 ඔයාට ඕනතරම් දේවල් වැඩ ටික කරගන්න පුළුවන්. ඊයේ බැරුණු වැඩ ටික අද කරගන්න පුළුවන්. ඉතින් ඉස්සරහා දවසකට ඉතුරු කරගන්න නැතුවම නේද? ඉතින් වැඩ කල් දාන්න නැතුව හරියට කරගන්න. වැඩ ටික කරන ගමන් මාවත් අහගෙන ඉන්න. ඉතින් ලස්සට සින්දුවක් මම ලෑස්ති කරගෙන ඉන්නවා ඊළඟට. ඊට කලින් අපි අමුද බලන්න හාට් බීට් එකේ චැට් එක පැත්තට කවුද ඇවිල්ලා ඉන්නේ කියලා බලන්න. අද උදේම යන්න හදන්නේ ලංකාවෙන් කොහෙටද? ඩුබායි වලට. ඩුබායි වලට යන්න හදන්නේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා මහේෂ්. ආව එකතු කරගන්නම් මහේෂ්. හරි මාදර. චේනායා ඉන්නවා, ඒ වගේම වයිෆ් නිමේෂ අහගෙන ඉන්නවා කියලා තියෙනවා. මේ හැමෝම එකතු කරගෙන ලක්කන අහන හැමෝමත් එකතු කරගන්න කියලා තමයි මහේෂ් මට කිව්වේ. හාද ඒ වගේම ඉන්නවා සිතුම් පැතුම් මෙතුව ඉටු වෙන ජයග්‍රහණයේ සතුට පිළි සුබ ලස්සන දවසක් වෙන්න ඕනේ හැමෝටම කියලා. ඉතින් ඔයාලට මේ විදිහටම ලස්සන දවසක් වෙන්න ඕනේ අද. කෑගල් ලිඹුල් ගස් තනින් තමයි උදේශිකා නිරූපම මාලා මට මැසේජ් කරලා තියෙන්නේ. ආයා ටේලර් ෂොප් එකක් කරන කෙනෙක්. ඉතින් වැඩි වැඩි මෙසස් හම්බ වෙන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක අපි යමු බලන්න කොහෙටද යන්න හදන්නේ. තරහයි. එහෙම හරියන්නේ නැහැ. මම යන්න කලින් කොහොම හරි වාගෙන කියනවනේ. ඔයා ඉතින් දන්නවනේ මං ගැන නේද? කොහොම හරි මිස් නොකර අනිවාර්යෙන් කියනවා. ඒක නිසාමද කොහෙද අද උදේම ඇවිල්ලා මැසේජ් එකක් දාන්න මට. එදී අනුර පුස්සල් ඔයාව එකතු කරගන්න ඊළඟ සින්දුවට ඔය විදිහටම මම අහගෙන ඉන්න. සරත් චන්ද්‍ර ඔයාව එකතු කරගන්න ඕනේ මේ වෙලාවේ. සද්දට ලක්කඩ දාලා තිනව නේද ඔයාගේ කඩේ? කඩේට එන අයට බඩු ටිකක් ගන්න එනකොට කඩේ ළඟින් යන අයට මේ හැමෝටම අහන්න පුළුවන්. සරච්චන් යා කඩේ සද්දට ලක්කඩ දාලා තිනවා කියලා කිව්වා මට මේ වෙලාවේ. රයිගම පැත්තෙන් තමයි මට මේ මැසේජ් එක ආවේ. මම අහගෙන ඉන්නකොට සමහරක් විට සමහර කෙනෙක් වෙන්න පුළුවන්. මේ වෙලාවේ උදේට කෑම ටික හදනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උදේට කෑම කාලා ඔෆිස් එකට ගිහිල්ලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. වැඩ ගොඩාක් කරන ගමන් වෙන පුළුවන්. පොඩි බඩගින්නක් එහෙම ආවොත් ඔයාට රස මොනාද? යෝගට් එකක්? එහෙම නැත්නම් රස කිරිතේ එකක් තිබ්බත් කොහොමද මේ වෙලාවේ? කිරිතේ එකක් හොඳයි නේද? මාට කිරිතේ එකක් හදා ගන්නකොට හොඳ උකුවට පිටි ටිකක් තිබ්බොත් තමයි කිරියේ රස වැඩි වෙන්නේ. පිටි ටිකක් වැඩිපුර දාලා, කහට ටිකක් වැඩිපුර දාලා, සෙනෙ චුට්ටක් විතර අඩුවෙන් දාලා රස කිරිතේ එක. ඒක තමයි හරි පදම මං හිතන්නේ. මට අනුව ඔයාට අනුව වැඩි වෙන්න පුළුවන් රස හදා ගන්න විදිය. ඉතින් මේ හැමදේම රසට හදා ගන්නකොට ඔයා ගන්න ඕනේ පැල්මත්ත කිරිපිටි එකක්.
පවතිනවා ගන්නකොට මතක් කරලම පැල්වත්ත කිරිපිට එකක් කියලම ඉල්ලන්න අමතක කරන්න එපා. ඉතින් මම ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්නවා. අයටත් පුළුවන් මේ වගේ ලස්සන සින්දුව අහන්න මේ පැත්තට එන්න. උදේ 10:36.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: උදේ 10යි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

ඔයාගේ මගේ පළවෙනි පැයනේ මේ විදිහට චුට්ට චුට්ට තප්පරෙන් තප්පරේ ගෙවිලා යන්නේ. මට නම් ටිකක් විතර දුකයි වගේ. මොකද අයා අගෝස්තු 7. ඉතින් මේ වගේ දවසක් අය ජීවිතේට එන්නේ නෑ නේද? 2026 අවුරුද්දේ අය එනවා. හැබැයි ලැබුණ අවුරුද්ද. එතකොට අපි චුට්ටක් අය වයසට ගිහිල්ලා. ඉතින් මේ එන හැම තප්පරයක්ම ජීවිතේ ආපහු අය කවමදාවත් අපිට එන්නේ නෑනේ. ඒ ගැන හිතනකොට මට නිකන් පොඩ්ඩක් විතර දුක හිතෙනවා. ඔයාටත් එහෙම හිතෙනවද? මම හිතනවා ඔයාලත් එහෙම හිතනවා ඇති කියන්නේ. සමහරක් විට අපේ ජීවිතයේ දැන් ගොඩක් දේවල් සමහරක් විට අපිට මේ වැඩත් එක්ක මිස් වෙලා තියෙන්න පුළුවන්. ඔයාගේ ආදරණීයන් එක්ක තියෙන කාලේ මිස් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ එන වීකෙන්ඩ් එකේ පොඩ්ඩක් ඉන්න බලන්නනේ. ඔයාගේ සමහරක් විට රස්සාවකට කොළඹ පැත්තට ආපු කෙනෙක් කරන්න පුළුවන්. ඉතින් පුළුවන් නම් නිමාර දවස්වල ගිහිල්ලා ඒ ආදරණීය අම්මා තාත්තා බලලා එන්න නේද? ඉතින් ආදරෙන් අර ගම්බට වෙලා බලාගෙන ඉන්නවනේ තමන්ගේ දුව හරි පුතා හරි වැඩ ටික ඉවර කරලා කවදා හරි ඉක්මනට එයි කියලා ගෙදර බලන්න. සමහරක් වෙලාවට අපි අම්මත් එහෙම අහනවා මේ ලැබෙන සුති එනවද ගෙදර? එහෙම තමයි නේ. ඉතින් සමහර වෙලාවට ඉතින් අපිට වැඩත් එක්ක යන්න බැරි වෙනවා. එහෙම තමයි. ඉතින් පුළුවන් නම් පුළුවන් තරම් වෙලාවක් අරගෙන ඒ අම්මා තාත්තත් එක්ක ඉන්න බලන්න නේද? ඉතින් ඒකනත් ඔයාට පුංචි අම්මා චුට්ටක් විතර මට ඔයාට මතක් කරන්න හිතන. ඉතින් ආදරණීයන් ගැන හිතන කෙනෙක් නේ ඔයා. ඔයාගේ ජීවිතෙත් වටිනම අයදී පවුලේ අය. ඉතින් ආදරණීයන් අය. ඉතින් ඒ ගැන හිතනවා නම් දැන් මෙතවසල ඩෙංගු මදුරුව වැඩිපුර බෝ වෙනවා නේද? ඉතින් ඩෙංගු නිසා සෑහෙන ජීවිත ප්‍රමාණයක් අපිට හිමි වෙලා තියෙනවා. ඉතින් ඊළඟ ගොදුර ඔයා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ගැන හිතලා වැඩ ටික කරන්න. මේ වෙලාවේ සමහරක් විට ගෙදර ඔයා හරි ලස්සනට අර වතුර පොඩි කප් එකක් අර එළියෙන් ගන්න පොඩි පැල තියෙනවනේ. ඒ ටික මුල් අදිනක සමහරක් විට ගෙදර ඔය උඩ බැම්මක් උඩ පඩියක් උඩ ලස්සනට වතුර ටිකකට ඒ මල් පැලේ දාලා තියෙන්න පුළුවන්. අර බෝකලේ වගේ හැඩේ තියෙන අර කැලේ තියෙන ඕන තරම් යොදලා හොයාගෙන. හැබැයි දැන් ඒ දේවල් විකුණන්නත් තියෙන. ඒ තරමට ඒක ජනප්‍රිය වෙලා තියෙන. හැමෝම අර ව්‍යාසයි ලස්සනට මල් පැල ටික තියාගෙන පොඩි අර වෙනම වයිබ් එකකට. ඉතින් ඒක සමහර විට ඔයා හිතන්න ඇති විදිහට ඒ වතුර ටික ඔයා අයියේ තිබ් දැම්ම නම් ඒක අතත් අයින් කරන්න. ඒ සතියක් විතර ගියාට පස්සේ ඩෙංගු මදුරුවන්ට බෝ වෙන්න ඔයාම තමයි අවස්ථාව හදලා දීලා තියෙන්නේ. පස්සේ ලෙඩ ටික හැදිලා උණ හැදිලා ඒවට ප්‍රතිකාර කරනවට වඩා ඔයා ළඟම තියෙන දේවල් ටිකෙන් පටන් ගන්නනේ. සමහරක් විට ඔයා ගෙදර තියෙන මල් පැලයක් වෙන්න පුළුවන්. ඒ ගොබයක් යනකොට ඒ ගොබේටත් වතුර ටික එකතු වෙලා ඉතින් මදුරුවන්ට බෝ වෙන්න අවස්ථාව හදලා දෙනවා. ඉතින් සමහරක් විට මල් පැලේ අර එකතු වෙන වතුර කොළයකට එකතු වෙන්න පුළුවන්. ඒ කොලේ ළඟ වතුර එකතු වෙලා එතන මදුරුවන්ගේ බිත්තර දාන අවස්ථාව හැදෙන පුළුවන්. ඉතින් මේ හැමදේමත් එක්ක ඔයා ලස්සනට තියෙන දෙයක් සමහරක් විට ආගේ ජීවිතේට අනතුරක් අරගෙන එන්න පුළුවන්. ඉතින් ඔය දැම්ම ගිහිල්ලා බලන්නනේ. ගෙවල් ලස් කරන ගමන් ඉන්න පුළුවන් මාව අහගෙන. ගෙදර වැඩ කරන ගමන් ඉන්න පුළුවන්. ඉතින් බලන්න ඔයා ලස්සනට තිබ සමහර දෙයක් සමහරක් වෙලාවට ඔයා හිතන්නේ නැති විදිහට ඔයාගේ ජීවිතේට චූටි බලපෑමක් කරන්න පුළුවන් නේද? ඉතින් ඔයා වතුර ටිකකට ඒ ලස්සන මල් පැලයක් මල් අත්තක් දාලා තියෙනවා නම් මුල් ටිකක් අදින ඒ වතුර ටික දවසින් දවස මාරු කරලා බලන්න. ඉතින් දෙයක් වෙන්න කලින් අපි ඒක වළක්ව ගන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ නේද? ඒකද මතක් කරේ. ඉතින් මම ඔයාලට ඉතින් ආදරේ නිසා ඉතින් ඔයාට ඔයාලට වගේ ආදරේ වගේ පවුලේ අයට ආදරේ නම් ඉතින් පොඩ්ඩක් දැම්ම ගිහිලා බලන්න. ඒකනස් මතක් කරන ගමන් අපි අමුතු බලන්න මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න. සුබම සුබෝදෑසනක් වේවා කියලා තියෙනවා. ඉතින් කොහොමද ඔයාට? ගොඩාක් හොඳින් ඉන්නවා. ඉතින් ඔයා ඉන්නවනේ. ඔයා මාව අහගෙන ඉන්නකොට මොකටද අනේ මම දුක් වෙන්නේ? මාත් ලස්සනම සින්දුවකට එකතු කර ගන්න කියලා තියෙනවා. කොටිකාවති චන්දිමා අබේ ගුණවර්ධන තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. රොසමල් ගොඩාක් කියලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි. ඔයව එකතු කර ගන්න කියලා තියෙනවා. දෙවෝනීති මිරා එවගේම යුවෙන්දී පුන්සෙන්දී එවගේම මේ වෙලාවේ මාවත් එකතු කර ගන්න කියලා තියෙනවා. බලන්නකේ ආදරේ. ආදරේ හැමදාම කියලා තියෙන. ඉතින් ওই විදිහටම ආදරෙන් මාව අහගෙන ඉන්න. ගුඩ් මෝර්නින් යෂද තමයි ඔයාට ඉස්සෙල්ලාම මැසේජ් එකක් දැම්මේ. කවුද මේ කෝඩුකාරී? මැසේජ් එකක් දැම්මේ නැති වුණාට ඔයා උදේ ඉඳලා මම අහනවා. ආයා සැලොන් එකක් කරන කෙනෙක් සද්දටම ලක්කන දාගෙන ඉන්නකද නෝ සැලොන් එකේ. ඉතින් නුවරින් තමයි මට මැසේජ් එක දාලා තියෙන ශෂිනි. ඉතින් සැලොන් එකේ වැඩ කරනකම කෙල්ල ටික සද්දර ලක්කනහගෙන ඉන්නවා නේද? ඉතින් ඊළඟ දවසේ කියන්න බලන්න කවුද උතන ඉන්නේ කියලා නේද? ඔයා විතරක් කියලා හරියන්නේ නැහැ. අපි හැමෝම ගැනම කියමු නේද? ඉතින් යාවත් එකතු කරගන්න ශෂිය ආව. ඒ වගේම අයබෝවන් කියලා දෙනවා මඩ පස සබෝධි වැඩිහිටි සංගමෙන් මේ වෙලාවේ සද්දටම මාව අහගෙන ඉන්නවා. හේම්පාල කරුණාදාස ඉන්නවා. සෝමදාස ඒ වගේම රංජිත් ඉලෙත්තිරුම නන්දලාල් සිරිකුමාර් මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ ලස්සන සින්දුවට.
අදින් පසු ආය සඳුද එන බව දනිමි. අපි ගැන කියන බව හොඳටම දනිමි. ඔය ලස්සන හඬට අපි ආදරය කරමි. දුවේ ඔබට තෙරුවන් සරණ පතමි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කොට්ටාවේ ජය මම තමයි. ඒ හරිම ආදරෙන් වචන පෙළක් එකතු කරලා තියෙන ඉතින් ඔය විදිහටම වැඩ කරන දෙන සද්දටම මම හැගෙන ඉන්න. ලොකු බස්සු පුල් පොඩි බස් වාරුවන ඒ වගේම ලක්ෂ්මී මිස් ඉන්නවා. දිස්ම මිස් තමා මදු සංඛාර තමයි මේ වෙලාවේ වැඩ කරන තැන ඉඳලා මම සද්දටම හැගෙන ඉන්නේ. ඔයාටත් පුළුවන් මේ විදිහට මම සද්දටම ලක්කඳ හැගෙන ඉන්නවා. ලක්කඩහගෙන ඉන්න ගමන් ඔයාට මං කියන්නද පොඩි වාසනාවක් උදා කර ගන්න දෙයක්. ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ජාතික ලොතරැයි මණ්ඩලෙ. ඉතින් ඔයාට පුළුවන් කෝටිපතියෙක් විසිලක්ෂපතියෙක් වගේම ඉරදා දිනේ දිනුම් මදින වාසනාවකට හිමිකම් කියන සන්ඩේ බෝනස් වාසනාවට. ඉතින් ඔයා ළඟම දින ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා බලන්නේ නැතුව පරක් වෙන්නේ නැතුව දැන්ම අරගන්න ධන නිධානය ලොතරැයි පත්‍රය. ආගේ ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම අරගෙන. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලෙන් අරන් යන ධන නිධානය ලොතරැයි පත්‍රය අරගෙන බලන්න. වගේම මතක් කරන්න ඕනේ පැල්වත්ත නිෂ්පාදනය ගැන. පැල්වත්ත නිෂ්පාදනය කියලා කියන්නේ එදා ඉඳලා අද වෙනකම් වෙළඳපළේ තියෙන විශ්වාසවන්ත වෙළඳ නාමය. ඉතින් ඔබ මොනවා හරි ක්‍රියාශීල නිෂ්පාදනයක් මිලදී ගන්නකොට යෝගට් එකක්, බටර් එකක්, එහෙම නැත්නම් අයිස්ක්‍රීම් එකක් මිලදී ගන්නකොට පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න අමතක කරන්න එපා. ඒකනත් මතක් කරන ගමන් මම ලස්සන සින්දුවක් ලෑස්ති කරන් ඉන්නවා. ඔයා හිතන්නේ මොන වගේ සින්දුවක් වෙයි කියලාද? ඒ සමයේ අපි හැමෝම මේ වොයිස් එකට මාර ආදරේ. එතමයි අභි. ඔයා දන්නවනේ ඉතින් ඒ ලස්සන සින්දුවක් මම ලෑස්ති කරන් ඉන්නේ අභිගේ සම්බදිනී. ඉතින් අපි ඒක අහලා වෙලා කතා කරමු.

0: দশম পাহা অনুতনাই দশম হাতা লাখান্ড রেডিও আইটিএন সেভে শ্রীলঙ্কা হান্ড
1: বেলাও ফেরবর একল হাই
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද බිබිලි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුහුදු ප්‍රදේශ කිහිපයක් සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකියි. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙමින් කංකසන්තුරේ සිට පුත්තලම කොළඹ සහ ගාල්ලහරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකියි. මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාවක් පවතිනවා. එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරතවන ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. පොත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.53 දක්වා උසකට ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. ඉරානය සමග පවතින යුද්ධය සම්බන්ධයෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එම යුද්ධය ඉතා කඩිනමින් අවසන් වනු ඇති බවයි ඇමරිකා ජනාධිපතිවරයා පවසන්නේ. ඒ ගෝලීය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් තවත් වැඩි කාලයක් ඉරානයට පවතින තත්ත්වයට මුහුණ දිය නොහැකි බවයි ඇමරිකා ජනාධිපතිවරයා අවධාරණය කළේ. ඒ ඉරානයට එරෙහි යුද්ධය හැකි ඉක්මනින් අවසන් කරන බවට මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කරමින් ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: සුබ දාසනක් 11:04යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාර වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න

එකලහයි විනාඩි 14යි. ඒ කියන්නේ අපි දෙවෙනි පැයට අපිල්ල තියෙන. දන්නේම නැතුව දෙවෙනි පැයට ආව නේද? හැබැයි අපිට දැනුන්නේ ලස්සන සින්දු ටිකක් ඇහුණ නිසානේ. ඔයා ඉතින් එහෙමනේ මට කියන්නේ. වෙලාව යනවා තේරෙන්නේ ලස්සන සින්දු ටිකක් ඇහෙනකොට කියලා. එහෙම තමයි ඉතින් වාගේ වැඩ කරනකොට මහන්සිය නැති වෙන්නේ රේඩියෝ එකක් අහනකොට. රේඩියෝ එකේ යන සින්දු ටික ඔයාට හිතට දැනෙනම සින්දු ටිකක් නම් ඩා කොච්චර මහන්සියලා වැඩ ටික කරත් ඉතින් හිත හදාගෙන පොඩක් සින්දුවක් ඇහෙන ගම වැඩ ටික කරන්න පුළුවන් නේද? ඉතින් හැම තමයි ඉතින් FM 93.5 FM 93.7 හાર્ට් බීට් අහගෙන ඉන්නකොට දැන් අපි WhatsApp එක පැත්තර විතරක් ගියාම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට ඇයෝ මේ normal messages කියන්නේ නැත්ද කියලා. ඒ ප්‍රශ්න විසඳගන්න තමයි මම මේ දැන් ලෑස්ති වෙලා ඉන්නේ. දැන් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් normal messages ටික අපි බලලා ඉමු නේද? මේ වෙලාවේ good morning කියලා තියෙනවා. අසංක තමයි message එක දාලා තිනේ කුරුණෑකරින් දගෙන. ඔයාව එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. සඳරු ආවත් එකතු කරගන්න ඕනේ. සින්දුරික මාරු කියලා තන ඉතින් බොහොම ස්තුතියි ඔය විදියටම මාවාගෙන ඉන්න. සුබෝදසනකේ වලක්කනයි. ශාම්වලි කිතුල් ගඩින් තමයි මැසේජ් එක දාලා තියෙන. එයාගේ දුව සඳ මිනිහ එකතු කරගන්න කියලා තියෙන. සඳ මිනිහ අහිංසක. අහිංසක දුවෙක් දෙන්නාට. මහත්තයා රුවන් චාම්වල ඉන්නවා. ඒ වගේම කලවැල් දෙණියන් අස්ලින් ජනපදයේ ඒ වගේම යාගේ අම්මා එකතු කරගන්න කියලා දෙනවා. වසන්ත යාගේ තාත්තා කීර්තිරත්න මල්ලි සම්පත් කීර්තිරත්න මෙහැමෝම එකතු කරගන්න කියලා දෙනවා. ලස්සන සින්දුවක් අහන්න ඔයාලත් පුළුවන් 07.03.93.5.7 මේකේ ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් කියවලා ඔයා කැමති අය ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න. අදව ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ කියලා තියෙනවා. ඉතින් මම බෑ කිව්වේ නෑ නේ උපාලි. එයාගේ ෂොක් එකේ මේ වෙලාවේ සද්දෙම ලක්කන දාලකේ තියෙනවා. වසන්තයි අහගෙන ඉන්නෝ මේ වෙලාවේ සම්මාන කවුද මේ කෝල් ගන්නේ? විනාණියකින්ම නේද? ඒ වගේම සමිත ඉන්න මේ වෙලාවේ සද්දෙම අහගෙන ඒ වගේම නිලාන්ති එකතු කරගන්න කියලා තියෙනවා. ඔය විදිහටම අහගෙන ලස්සන සින්දුවක් දෙන්න. Good morning මගේ මිහිරාවි සුන්දර දිලියාමල දේලියාමල මොද සරණයි මම ස්තුතියි ඉතින් ඔයා මේතරම් වටින වෙලාවක් වෙන් කරගෙන ඔයා ඉතින් වාගේ ආදරණීය වචනනික මේ විදියට මට එවනවට සින්දුව කිල්ලලා තියෙන අපි බලමු මේ වෙලාවේ සින්දුව දෙන තඹර කුමාරි බොහොම ස්තුතියි මට ආදරින් මැසේජ් එකක් කියවුවට මේ කනිවාරෙම කියවන්න කියලා තියෙනවා. හරි නේද දැන්? කෝල් එක ඉස්සෙ නැද නිසා තමයි ඉතින් මේ විදිහට මැසේජ් එකක් එන්නේ කියලා තියෙනවා. ඉතින් කමක් නැහැ. ඉතින් අපිට කෝල් එකක් වුණත් මැසේජ් එකක් වුණත් ආදරේ බෙදා ගන්නකොට කිසි ප්‍රශ්නයක් නැහැ නේද? සමහරවසක් වේවා යෂ් කියලා තියෙනවා. ලස්සන ගීතයකට එකතු කරගෙන නෝරින් සංජීව තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාලත් පුළුවන් මේ විදිහටම මැසේජ් එකක් එවන්න. අබුව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. කවුද මේ? නන්දන වෙන්න ඕනේ නන්දන. ඒ වගේම ගයානුත් අහගෙන ඉන්නවා කියලා තේනවා. මේ වගේ වගේ ලාබ්දේ අදුව මින්දෝදි මින්දෝදි වෙන්න ඕනේ. මින්දෝදි අහගෙන ඉන්නවා. ඒ වගේම ශෂිනිත් මාව අහගෙන ඉන්නවා ගීතිකාවත් එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. ඒදී normal messages පැත්තට ගිහිල්ලා අපි පොඩ්ඩක් WhatsApp එක පැත්තට යමු මේ වෙලාවේ. පළවෙනි පැයදී මේක තෝනේ නැත්තම් ලස්සන මැසේජ් එකක් තියලා ඉතින් ඔබ සමග මම තරහයි. මොයිගිට සුබ නෝ. ඔයා ඉතින් දෙවෙනි පැයේ ආවට මම මොකද කරන්නේ? මැනික දෙවෙනි පැයේ තමයි මට ඔයා වහන්න ගත්තේ. ආහා ඉතින් යන්න කලින් එන්න කියලා දිනාව මතක් කරලා ඉතින් බොහොම ස්තුතියි. මතරම් ආදරෙන් මට මැසේජ් එකක්

සිංහලට ඔයා එකතු කරගන්න ඔයකට සුම්බන හරිමා අදරින් ඊළඟ සිංහලට මගමින් මැසේජ් එකක් දාලා තියෙනවා වැඩ කරනත හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න. ඉතින් ඉතින් හැමෝමත් එකතු කරගෙන නම් ඊළඟ ලස්සන සින්දුවරි. ඉතින් මම හින්දි සින්දුව ක්ලාසික කරන් ඉන්නේ. ඔයාටත් පුළුවන් මේ විදිහට ඔයා කැමති සින්දුවක් අහන්න කැමති සින්දුවකට. ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න. 0703935 93 7. මිකින ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න.

0: Duck Hunter Radio ITN රටට වග කියන රේඩියෝ
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලක්ෂණ මොමදී දේශාල
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක් රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: අඩා ලොන්ලි සොල්ලංගා.

එකරහේ විනාඩි 32කුත් වෙලාව ගිහිල්ලා ඉවරයි නේද? වෙලාව නම් හරි ඉක්මනට යනවා. ඔයාට මේ වෙලාවේ සද්දට මම අහගෙන නේද ඉන්නේ. FM 93.5 93.7. මම අහගෙන ඉන්නකොට සමහර අපිට ආගෙ ගෙදර ඉන්න පුළුවන් මේ වෙලාවේ ටිකක් ඇස්පෙනීම දුර්වල වුණ කෙනෙක්. ආගෙ සමහරක් විතර අම්මා තාත්තා වෙන පුළුවන්. එහෙම නැත්නම් මම අහගෙන ඉන්න ඔයාට පොඩක් දුර පේනවා වගේ අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟ පේනවා අඩු වෙන්න පුළුවන්. ඉතින් මොනා හරි වාගේ ඇස ගැන ප්‍රශ්නයක් තියෙනවා. මම තමයි දැන් ඔයාලට මේ බෙහෙතක් දෙන්න හදන්නේ. නෑ මම ආත මේ විශේෂ තැනක් ගැන කියන්න තමයි මේ හදන්නේ. ඒ තමයි ලෙස්ටික් අයිකියා හොස්ටල් එක ගැන. ඔයාට මොනා හරි අක්ෂි සේවාවක් ගන්න ඕනේ නම් හොඳම විශ්වාසවන්ත තැන තමයි. ඒ වගේම නවීන උපකරණත් එක්ක හොඳම පහසුකම් වලින් සමන්විත තියෙන විශ්වාසවන්තම තැන තමයි ලෙස්ටික් අයිකියා හොස්ටල් එක කියලා කියන්නේ. වාගේ ඇසේ සුදිවත් කිරීමේ සැත්කමක් විතරක් මෙදී වැඩි ආසයනේ ග්ලූකෝම සායනේ ළමා අක්ෂි සායනය එවැගේම ඇස් කණ්ණාඩි ගන්න පුළුවන් වෙනවාද? දැන් ඇස් ගන්න බලාගන්න යනකොට ડોක්ටර් කෙනෙක් කරහා යනකොට ඉතින් ડોක්ටර් කෙනෙක්ට අර සල්ලි ගෙවීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නේ. ඔයාට නොමිලේ ඇස් කරන දන ගන්න පුළුවන්. ඒ පිළිබඳ උපදෙස් ලබා ගන්න පුළුවන්. ඒක තමයි විශේෂම දේ. නැත්නම් ඔයාට ඒකටත් වෙනම සල්ලි ටිකක් වියදම් වෙන්න පුළුවන්. එහෙම නැතු ඔයාට නොමිලේ වෛද්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන් ඇස් කණ්ණාඩි ගන්න යනකොට. ඒ විදිහට නෙමෙයි බාහිර රෝගී අංශයක් තියෙනවා. ඉතින් ඔයාට මේ හැම පහසුකමක්ම එක නම්බර 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වතුර මුල්ල. 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වතුර මුල්ල. ඒ තමයි ලෙස්ටික් අයිකියා හොස්පිටල් එක තියෙන. ඉතින් ඔය ළඟ ඉන්න කෙනෙක් නම් ඉක්මනට යන්න, බය නැතුව විශ්වාසවන්ත තැන රජේලියා පදිංචි ආයතන. ඉතින් ඔයාට බය නැතුව කියන්නේ ඒක නිසාම තමයි. ඔයාට මම ෆෝන් නම් එකක් මතක් කරන්න ඕන. තව මොන හරි විශේෂ දෙයක් දැනගන්න තියෙනවලු 07 74 78 478 මේක මොබයිල් නම් එක ඔඩ ලෑන් ලයින් එක මතක් කරන්න 011 2 78 58 58 011 2 78 58 58 මේකේ ෆෝන් නම්බර්ස් දෙකටම කතා කරලා ඔයාට විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මොනා හරි ඇස ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් බය නැතුව යන්න ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එකට. ඒගනත් මතක් කරන ගමන් ඔයාට මතක් කරන දෙයක් තියෙනවා. ඒ තමයි පැල්වත්ත නිෂ්පාදනය කරන පැල්වත්ත කියලා කියන්නේ 100%ක්ම ස්වභාවික නිෂ්පාදනය. ඉතින් පැය 48ක් වගේ පුංචි ප්‍රමාණයක් පුංචි කාලයක් අරගෙන යෝගට් ටිකක් හදන්න අවශ්‍ය වෙන කිරි ටික අරගෙන ආවිල්ලා ඉතින් වැඩි වෙලාවක් අර තියන් ඉන්නේ නැතුව එක නැවුම් විදිහට ඔයා ගාවට යෝගට් ටිකක් විදිහට අරගෙන එනවා. ඉතින් බය නැතුව පුංචි දරුවෙක්ට උනත් දෙන්න පුළුවන්. ගෙදර ඉන්න කෙනෙක්ට හොඳ ගුණ දෙයක් රස දෙයක් හොය හොය හිටියා නම් ඔයා ගන්න ඕනේ පැල්වත්ත යෝගට් එකක් කියලාම තමයි. ඒ විතරක් නෙමෙයි ඔයාට පැල්වත්ත බටර්, අයිස්ක්‍රීම් මේ ඕන දෙයක් ක්‍රියාශ්‍රිත නිෂ්පාදනයක් පැල්වත්ත කියන වෙළඳ නාමයත් එක්කමල දී ගන්න පුළුවන්. ඉතින් ඔයාට ඒක නිසාම තමයි මේ තරම් අපි විශ්වාසයෙන් කියන්නේ ඔයා මෙල දී ගන්නකොට පැල්වත්ත කියන නමින්ම මෙල දී ගන්න අමතක කරන්න එපා. අපි අමු බලන්න මේ වෙලාවේ මම කවුද අහගෙන ඉන්නේ කියලා බලන්න සද්දිර වලක්කඳ FM 93.5 93.7 මේ විදිහට මම අහගෙන ඉන්න ජවනාට මම දුන්නා හින්දි සින්දුවක් ඊට කලින් අහගෙන හිටියේ නැද්ද? ඉතින් කරන්ට් එක කබල කිව්වා. ඉතින් ඒක තමයි. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මං ඊට කලින් සින්දුව දුන්නා. ෂොප් එකේ වෙලා තනියම වහගෙන ඉන්නවා කියලා තේරුමා. රන්දු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔයාට තනියක් නැහැ. ඉතින් මම ලස්සන සින්දු ටිකක් දෙනවනේ. ඔයාට තියෙන නිදහසේ වැඩක ටික කරන ගම තනියම උනත් ගමන සින්දු ටික අහගෙන ඉන්න. ඉතින් ඔයාලට පාළුවක් දැනෙන්නේ නැහැ. මමනේ කියන්නේ අහගෙන ඉන්නකෝ සින්දු ටික. අනුරාධපුරේ ඉඳලා තමයි රන්දු මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉතින් බොහොම ස්තුතියි ඔය විදිහටම අහගෙන ඉන්න මම. ලක්කන රේඩියෝ හાર્ට් බීට් අහගෙන ඉන්නවා කියලා තියෙන. ඉතින් හලාවත පැට්‍රික් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කරුණාපාල ඒ වගේම ඇන් සහන් රශ්මි ෂනෙල් ඉන්නවා මාව අහගෙන. රශ්මි දුව ලිලි මොනිස්ට දුවත් මාව අහගෙන ඉන්නවා කියලා තියෙන. ඉතින් නව විදිහටම අහගෙන ලස්සන සින් ටිකක් ඔයාලට පුළුවන් දවල් 12 වෙනකම්ම අහන්න. ඊට පස්සේ අපිට නිවුස් එක අහන්න තියෙනවා. Good morning heartbeat Romania පැත්තෙන් තමයි චන්දන මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. අද වැඩ කරාම දවස් දෙකක් නිවාඩු නිසා හැමෝම සතුටින් වැඩ.
ඒකනේ ඉතින් අර පොඩ ශක්තිය ආරයන් වැඩ ටික කරන්න අර හෙට දවස ගැන හිතලා අද දවසේ ඔයා ෆුල් හැපි එකේ වැඩ ටික කරගෙන යන්න. එදාට ඉතින් දවසේ අනව තේරෙන්නේ නැහැ නේද? එයාගේ යාළුවෝ සෙට් එක හැමෝම එකතු කරගන්න කියලා තියෙන චමින්ද ඒ වගේම ජනක ධම්ම ඉන්නවා හංගමින්ගේ ආදරණීය අම්මා ඒ වගේම බෙරින් එකතු කරගන්න කියලා තියෙන තෙලිනි ගිහංශ හිමංශ පුතාලා දෙනමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. ඒක නිසාම අපි මේ සින්දුව අහලා ඇවිල්ලා කතා කරමු. උදේ 11 විනාඩි 37 It's team 94. I know you heard us before. Yo, my son, let's take it up a notch. Killer B, T-O-N-Y, Sri Lanka, let's get it.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Ekolhai vinadi hataliyai.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි

ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

රටට වග කියන රේඩියෝ හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

ලස්සන සින්දුවක් අහලා නේද ආවේ? ඒ සින්දුව හලාවට පස්සේ නිකන් මම වෙනම ලෝකයකට ගියා වගේ හිතනවා. එයාටත් එහෙම නේද? ඉතින් ඒකනේ ඔබතුරම ආදරි මැසේජස් වලට ඉතින් මේ සින්දුව හරම ලස්සනයි කියන. ඉතින් මම ස්තුතියි හෂිනී ඔයතර ලස්සන කමෙන්ට් එකක් දුන්නට. ඔයාව එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. එයා එහෙම කිව්වේ කලින් ගියපු සින්දුවට. ඉතින් මේ වෙලාවේ මම සත්‍යයට පහගෙන ඉන්නේ කවුද කියලා යන් බලන්න තමයි මේ හදන්නේ. හයි, ඔයාට කොහොමද කියලා අහලා තිනු. මම ගොඩාක් හදින් ඉන්නවා. ඔයා මොකද කරන්නේ මේ වෙලාවේ? ගෙදරට වෙලා ඉන්න කෙනෙක්ද? මම නැත්තම් ඉගෙන ගන්න කෙනෙක්ද? වැඩට යන කෙනෙක්ද කියන්න බලන්න. ඔයා කොහේ හිටියත් මම වහගෙන නේද ඉන්නේ. මේ වෙලාවේ ලස්සන සින්දුවක් දෙන්නෝ කියලා දෙන්නෝ කියලා තියෙනවා. අනිවාර්යෙන් දෙන්න. එයා වැඩ කරන තැන කියන්න විදිහක් නෑ. මේ වෙලාව එයා වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න මේ වෙලාවේ. නෙළුම් මේ තමයි මැසේජ් එක මට දාලා තියෙන්නේ ශශිකලා. ඒ වගේම මේ වෙලාවේ කවුද මම අහගෙන ඉන්නේ කියලා බලන්න ඕනේ. ජීව ඉන්නවා. ඒ වගේම උද්‍යංගනීය සෙව්වන්දි තව කට්ටිය ගොඩාක් ඉන්නවා කියලා තියෙනවා. ඉතින් පාට පාට ලෝකෙක ඉන්නේද ඔහා ඉන්නේ මේ වෙලාවේ? ඒ පාට පාට ලෝකේ ආගෙන ඉන්න හැමෝම මේ වෙලාවේ මම එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. මිනුවන් ගොඩින් තමයි මැසේජ් එකකට ඇවිල්ලා තියෙන්නේ. අනේ කියන්නකෝ අනේ, අපි හැමදාම අහන්නේ ලක්කන. ඉතින් ඔන්න ඔයාව මම මතක් කරා. මං හිතන්නේ මුලින්ම තමයි ඔයාට මැසේජ් එකක් දැම්. එහෙම නේද? ඔයා පාට පාට ලෝකේ ඉඳලා මාව අහගෙන ඉන්න කට්ටිය හැමෝම එකතු කරගන්නම්. අපි චාට් බීට් අහගෙන ඉන්නවා කියලා තිනවා. ඉතින් අම්මා රේණිකාව එකතු කරගන්න කියලා තිනවා. නංගී සඳුනිය වගේම පුතා සනෝල් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි හදන්නේ. ත්‍රිණී තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔය විදිහටම ආදරෙන් යන්න. කසන් මැසේජ් එකක් දාලා තිනවා. මේ වෙලාවේ හැමෝම මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඔයා වැඩ කරන තැන මේ දවස් දෙක තුනක් යනකම් මැසේජ් එකක් දැම්ම. මට නම් ආවේ නැහැ. මම හිතන්නේ සිග්නල් ප්‍රශ්නයක් ඇති දැන් ඔයා ඉන්න තැනත් එක්ක. මට හිතෙන්නේ හැම දෙයක් තමයි. ඉතින් අද අපි සේරම එකතුලා සිංහල කහන් එකතු කරගන්න කියලා තියෙන. ඒ වගේම සඳරුවන්, ඒ වගේම භාෂිත මේ වෙලාවේ ඉන්නවා එතන සද්දෙට අහගෙන හෂි දෝහාව එකතු කරගන්න මංචල. සචින් ඩ්‍රයද්නවන්න ඉන්නවා. ඒ වගේම ඉසුරු පුබුද දැනුවන් යසින් තමයි හැමෝම එකතු කරගන්න කියලා තියෙන. යක කොල්ලු සෙට් එකම වන්ද බොම කෙලොස් සෙල් කොල්ලු සෙට් එකම එකතු කරගත්තා. ඊළඟ ලස්සන සින්දුවට දෙලිනී කොහොමද ඔයාට? හෙලෝ යෂ්මැනික කෝ ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. ඔයාටත් ගුඩ් මෝර්නින්. මෙහෙට වහිනවා හොඳටම මාතලේට නේද? ඒකනේ වැස්සත් එක්ක ලස්සන සින්දු ටිකක් අහගෙන ඉන්නවාට පුළුවන්. ඉතින් මම එකතු කරගන්නම් ඊළඟ ලස්සන සින්දුවට. මම ලෑස්ති කරන් ඉන්නේ ශිහාන් මිහිරංගගේ ලස්සන සින්දුවක්. ඒ සින්දුව අහලා ඇවිල්ලා අපි කතා කරමු. 11:48.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා කබලී කෝටි යටේ NLB ධනනිධානයේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එල්පි හදහන ඔබත් අදම එල්පි හදහන බලාගන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා අනුකූල

0: на столе.
1: කුරුවිට පල්ලන්සේන බන්ධනාකාර නොසන්සුන් මැගසින් මුළුමනින්ම පාලනය කෙරේ. නොසන්සුන් වූ බන්ධනාගාරවල රැඳවුවන් තුන් දෙනෙක් ජීවිතක්ෂයට. බන්ධනාගාර නොසන්සුන්තාව පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමෙන් චෝදනා. වසරක් තුළ ඊ පාස්පෝර්ට් හඳුන්වා දෙන බව ඇමති ආනන්ද කියයි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් මුහුද අවධානම්. ඇමරිකාවේ යුදෝපකරණ නැතයි කියන පුවත ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා පැතුම් ක්‍රීඩිකාව චමරි.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලී. කොරුවිට බන්ධනාගාරයේ තත්ත්වය සැලකිය යුතු මට්ටමකින් මේ වන විට පාලනය කර තිබෙනවා. ඇති වූ තත්ත්වයේ හමුවේ රැඳවුවන් දෙදෙනෙකු මිය ගොස් 14 දිනකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මේ ගමුව දලුපොත පල්ලන්සේන එලිමහන් බන්ධනාගාරයේද නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා. රැඳවුවන් පිරිසක් වහලේ මත නැග විරෝධතාවයක නිරත වන බවයි වාර්තා වන්නේ. බන්ධනාගාර තුලට මත්ද්‍රව්‍ය රැගෙන යාම වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම පාතාලයට සම්බන්ධ කණ්ඩායම් අතර ඇති වූ විරසකය මෙම ගැටුම් වලට හේතු වී ඇති බව වාර්තා වනවා. එමෙන්ම මෙලෙස නොසන්සුන්තාවක් ඇති කිරීමට කිසියම් බාහිර කණ්ඩායමක් සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි අධිකරණ අමාත්‍යරයා පසුගියදා ප්‍රකාශ කළේ. කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊ ඇති වූ නොසන්සුන්කාරී තත්වයේද දැන් මුළුමනින්ම පාලනය කර තිබෙනවා. කෙසේ වුවද බන්ධනාගාරයේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ. නව මැගසින් බන්ධනාගාරයේ තාපියට යලින් කුඩා පාර්සලයක් බන්ධනාගාරය තුළට විසි කර තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරී භාරයට ගැනීම සමගයි මෙය හටගත්තේ. බන්ධනාගාර නිලධාරීන් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායෙක්ව තත්ත්වය පාලනය කර තිබෙනවා. තවදුරටත් ආරක්ෂක කටයුතු ඒ අයුරින්ම ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. මේ අතර කුරුවිට බන්ධනාගාරයේද නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ආරක්ෂක අංශවල සහයද ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර තිබෙනවා. ඒ දී තුවාල් ලැබූ පිරිස රත්නපුර ශික්ෂණ රෝහලටයි ඇතුළත් කෙරුණේ. කුරුවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළා.
2: මැගසින් බන්ධනාගාරයේ තත්ත්වය රාත්‍රියේම සමනයට පත් කරන්න හැකියාව ලැබුණා අපට ආරක්ෂක අංශවල සහයත් ඇතුව. නමුත් තුවාල් ලැබූ 11 දෙනෙක් ඉන්නවා, මියගිය එකෙක් ඉන්නවා. ඒ අය මියගිය කොහොමද කියන එක පිළිබඳව පරීක්ෂාත් මරණ පරීක්ෂණ වාර්තාව ඕනේ. මොකද කොයිම ආකාරයකවත් වෙඩි තැබීමක් කළේ නැහැ. තත්ත්වය පාලනය කරා පමණයි. දැන් ඒ තත්ත්වය පාලනය වෙලා තියෙනවා. ඒකේ ආසන්න හේතු වශයෙන් තියෙන්නේ අර මත්ද්‍රව්‍ය පාර්සලයක් කට්ටිය විසින් ඩිටෙක්ට් කළා ඇරස් කරත් එක්කම ඇති වෙන අන්රෙස්ට් එකක් තියෙන්නේ. ඉතින් අපිට පැහැදිලිව පේනවා අපි එළියේ පාතාලයට බත් කුඩු වලට විරුද්ධව ගෙන යන ව්‍යාපාරයට අපිට එන ප්‍රතිචාරයක් වශයෙන්ම තමයි මේක පේන්නේ. අපි කුරුවිට සිද්ධියද උදෑසන ඇති වෙන පටන් ගත් එකක්. ඒකේ තොරතුරු එතන අපි කඳුළු ගෑස් ෆයර් කරලා තියෙනවා. ඊට අමතරව ටරට් වල ඉඳලා වෙඩිතැබීම් කළා තියෙනවා තත්ත්වය පාලනය කරගන්න. ඊට අමතරව දැන් කුරුවිට තත්ත්වයත් යම් ප්‍රමාණයකට පාලනය කරගෙන තිබෙනවා.
1: බන්ධනාගාර ගැටුම් සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහි කැඳවුම්කරු සුදේස් නන්දිමාල් මහතා ඒ පිළිබඳව මෙලෙස කරුණු පැහැදිලි කළා.
3: අපි හොඳටම දන්නවා මේ ලංකාව පුරා බන්ධනාගාරවල විශාල වශයෙන් මේ මත්ද්‍රව්‍ය ජාවාරම සිද්ධ වෙනවා. මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ එක පැතිකඩක් විදිහට තමයි ඊයේ මැගසින් බන්ධනාගාරය තුළ මේ කලබලකාරී තත්ත්වය ඇතිවීම හේතුව වෙලා තියෙන්නේ. මේක වෙනත් විදියකට කුමන්ත්‍රණකාරී විදියට ඉස්සරහට යන තත්ත්වයක් අපිට පේනවා. මොකද දිගින් දිගටම මේව බන්ධනාගාර තුළ මේ තත්ත්වය ඇති වෙනවා කියන්නේ මේක දැන් තදබදයට එහා ගිය වෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඉතින් මේවා පිටිපස්සේ යම් දේශපාලන උවමනාවල් ඉෂ්ට කරගන්න හදනවා නම් මේ තුලින් මේ රටේ නැති වෙන්නේ මේ රටේ මිනිස්සු. මොකද පෞගිය කාලේ පෞගිය ආණ්ඩුවල හිටපු කුඩු රජවරු අද බන්ධනාගාර තුල ඉන්නවා. ඉතින් මේගොල්ලොන්ට මේවා අවුස්සන එක මහ දෙයක් නෙමෙයි. සිතා මතා ඇති කරන දෙයක් දෝ කියලා සැකයක් අපිටත් තියෙනවා. මම ඒකයි කියන්නේ වහාම මේ සම්බන්ධව ආණ්ඩුව පියවර ගන්න ඕනේ, නැත්තම් ලොකු විනාශයකින් මේක නවතිනවා.
1: බන්ධනාගාර නොසන්සුන්තා සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද අද පාර්ලිමේන්තුවේදී කරුණු පැහැදිලි කළා.
4: පහුගිය දින කීපය පුරාම මීගමුව බන්ධනාගාරයෙන් මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුම මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමෙන් පසුව මහර බන්ධනාගාරය තුළත් ඊයේ දිනේදී ඊ රාත්‍රියේ 10 කාලට පමණ මැගසින් බන්ධනාගාරය තුළත් යම් නොසන්සුන්කාරත්වයන් නිර්මාණය වුණා. අද උදෑසන 6:30 පමණ කුරුවිට බන්ධනාගාරයේ යම් කලහකාරී තත්ත්වයක් නිර්මාණය වුණා. මේ වෙනකොට පල්ලංචේන බන්ධනාගාරය තුළත් නොසන්සුන්කාරී තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. මීගොමුවේ බන්ධනාගාරයෙන් ආරම්භ වූ මේ බන්ධනාගාර ගැටුම් මේ වන විට පල්ලංචේන දක්වා ක්‍රමිකව වර්ධනය වෙලා තියෙනවා. මේ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු වගේම මේ වෙන දක්වා කරන ද විමර්ශන දෙස බලපුවාම අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙය කුමන්ත්‍රණකාරී සහ කඩකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක්ද කියන එක. නමුත් මේ සිද්ධිවල ආසන්නතම ප්‍රතිඵල හැටියට ආසන්නතම හේතු හැටියට හඳුනාගෙන තියෙන්නේ මද්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්. ඒ අනුව ඒ මර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඊයේ රාත්‍රියේ 10 කාලට පමණ මැගසින් බන්ධනාගාරයේ තුල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය එක් පාටුවක් කඩාගෙන 40ක පමණ පිරිසක් එළියට පැමිණ යම් කලහකාරී විදියට හැසිරීමක් සිද්ධ වුණා. මේ පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වුණා. ඒ වගේම විශේෂ කාර්ය බලකාය නිලධාරීන් මැදිහත් වෙලා මේ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කරලා තියෙනවා. මේ සිද්ධියේදී එක එක් මියගිල්ල 10 දෙනෙක් තුවාල ලබලා දැන් ඒ 10 දෙනා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම අද උදෑසන 6:30ට කුරුවිට බන්ධනාගාරයේ ඇතිවෙච්ච කලහකාරී තත්ත්වය මේ තත්ත්වය තුළ 2 දෙනෙක් මිය ගියා, 13 දෙනෙක් තුවාල ලැබුවා. රත්නපුර රෝහලේ දැන්ට ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. විශේෂයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ උත්සාහය මේ බන්ධනාගාර තුළ ඇතිවෙන මේ නොසන්සුන්තාවයන් පාලනය කිරීමේදී අපි දැඩි ලෙස උත්සාහ කරමින් ඉන්නවා. බන්ධනාගාර පාර්ශ්වය පැත්තෙනුත් අධිකරණ අමාත්‍යාංශය යටතේ තියෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව පාර්ශ්වයනුත් පොලිසිය පැත්තෙනුත් උත්සාහයක් දරමින් ඉන්නවා. කිසිදු රැදවෙක්ගේ ජීවිත හෝ නිලධාරියෙකුගේ ජීවිත අහිමි නොවන ආකාරයට වැඩ කටයුතු කරන්න වග බලාගනිමින් තමා මේ පාලනය කිරීමට උත්සාහ දරමින් ඉන්නේ.
1: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුහුදු ප්‍රදේශ කීපයක් සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකියි. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සානාවික ප්‍රජාවට දැනුම් දෙමින් කංකසන්තුරේ සිට පුත්තලම කොළඹ සහ ගාල්ලහරහා මාතර දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකියි. එම මුහුදු ප්‍රදේශය විටින් විට රළු වීමේ හැකියාව පවතිනවා. එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල නිරත වන ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.53 දක්වා උසකට ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. මේ අතර අද දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීවන් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ. පසුගිය පැය 12ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය නෝර්ටන් ප්‍රදේශයෙන් වාර්තා වුණා. එය මිලිමීටර 70.4ක්. අද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මානුවර, නුවරඑළිය සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල වැසි ඇතිවන බවයි ජීවන් කරුණාරත්න මහතා සඳහන් කළේ.
5: අද දිනේදීත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ඒ වගේම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. එම ප්‍රදේශවල අද දවසේ අහස වලාකුලින් බරව පවතින්න පුළුවන්. දිවයිනේ අභ්‍යන්තර කොටස් වලට සබරගමුව පළාතේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විටින් විට මිලිමීටර් 75 පමණ ඉක්ම වූ වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. උතුරු මැද, සබරගමුව, දකුණ, ඒ වගේම මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හැමන පැයට කිලෝමීටර් 40ක් 50ක් පමණ වූ තද සුළං තත්ත්වයන් ඇතිවීමේ හැකියාව තියෙනවා. නැති වෙන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙල්ලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඊට අමතරව සුළං හමන්නේ බස්නාහිර හෝ නිරිත දිසින් සුළඟේ වේගය සාමාන්‍ය පැයට කිලෝමීටර් 30ත් 40ත් පමණ අතර අගයක් තමයි ගන්නෙ. විශේෂයෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් 70ක් වගේ ඉහළ යන්න පුළුවන්. මේ නිසා එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමේ හැකියාව තියෙනවා.
1: දෙවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු මැද වයඹ සබරගමුව මධ්‍යමහා දකුණු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇති වී හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ අතර වර්ෂාධික කාලගුණ හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු ලබන සන්දහා සිට යළි ආරම්භ කෙරෙනවා. ඒ අනුව නේවාසික සිසුන්ට අනිද්දා සිට නේවාසිකාගාර වෙත නැවත පැමිණීමට ඉඩ ලබා දී ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තුව අදත් රැස් වුණා. එදී කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පසුගියදා සිදුරිය අනතුරක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා.
6: කන්ටේනර් එකට හැප්පිලා ළමයි දෙන්නෙක් බයිසිකල් දෙකක ගිහිල්ලා බඩ හරියෙන් එයාගේ වෙන් වුණා. මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ කන්ටේනර් බස් වගේ ලොකු වාහන ඒවලට ඉස්සර හයි කරලා තිබ්බ මැද ලයිට් පේලියා. ඒ වගේ ලයිට් හයි කරලා තියෙන ලයිට් පොලිසියෙන් යම් අවස්ථාවන්වල ගලවනවා. ඔබට පුළුවන් නම් ලොකු වාහනවලට යම් අනුතුරක් වළක්වා ගැනීම සඳහා ලයිට් එකක් හරි මොකක් හරි හයි කරන්න මම හිතන්නේ ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා.
1: අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊට පිළිතුරු ලබා දුන්නා.
7: ඒ ලයිට් කියන්නේ ඩිස්ට්‍රැක්ෂන් එකක්. මේක විශාල වාහනයක්. මේකට බයිසිකල් වගේම පොඩි වාහන පේන්නේ නැහැ. ඒ නිසා ඒකට උත්තරේ තමයි රිවර්ස් කරනකොට රියර් සහායකයෙකු උදව් ගන්න එක. අනිත් එක පාරේ රේස් යන්න නැතුව ජීවිතේ වටිනවා කියලා තේරුම් ගන්න බයිසිකල් මොටර්සයිකල් පාවිච්චි කරන එක. අපි දැනට මහන්සි වෙමින් ඉන්නවා, පටන් අරගෙනමින් ඉන්නවා මන්ත්‍රීතුමා. මොටර්සයිකල් වෙනුවෙන් ක්‍රමානුකූලව මේක එකපාර කරන්න බෑ. අවුරුදු ගාණක් ඇතුළතදී එක්ස්ක්ලූසිව් ලේන් එකක් දීලා මොටර්සයිකල් අපේ රටේ විශාල
1: යෝජිත විද්‍යුත් ගමන් බලපත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රවුමහන් මහතා ප්‍රශ්නයක් මතු කළා.
8: පාස්පෝර්ට් එකක් ගත්තම ගරු කථානායකතුමා ගැටලු රාශියක් තියෙනවා. දැන් මේ පාස්පෝර්ට් එකේ ෆොරින් එක්ස්චේන්ජ් පිටු නැහැ. ඊළඟට ඔබ්සර්වේෂන් පිටු නැහැ. කොළවල ඒ ක්වොලිටි එක පිළිබඳව ගුණාත්මකභාවය පිළිබඳව ගැටලු මතුවලා තියෙනවා. මොකද සමහර තැන්වල අර ඉමිග්‍රේෂන් සීල්

0: කරන බවයි අමාත්‍යවරයා ආසඳහන් කළේ.
1: මේකේ මිල ගණන් ගැන කිව්වා. මේ මිල ගණන් මේ පාස්පෝර්ට් එකට පමණක් නෙවෙයි, බෝඩර් කන්ට්‍රෝල් ඊට පස්සේ සොෆ්ට්වෙයාර් මේක මේ පාස්පෝර්ට් එකට අදාළ කාර්යවේ රාශියක් තියෙනවා. ඒ හින්දා මේ මිල ගණන් අපි නෙවෙයි මේක සකස් කරේ, පෙර ආණ්ඩුවෙන් සකස් කරපු. නමුත් මේකට වියදමක් දරන්න වෙනවා. ඒ වියදම අනුව තමයි මේක ගණනය කරලා මේ විදිහට හදලා තියෙන්නේ. කිසිදු මේ පිටුවඩුවීම මේ ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මතුවලා නැහැ. මුල් කාලේ ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මතුවලා තිබුණා. ඔබ කිව්වා වගේම දෝෂ කීපයක් තිබුණා. ඒ දෝෂ නැවත අලුත් print එකේ වැරදි කරලා තියෙනවා. බොහෝ රටවල ලෝකේ චීනයේ පිටු 48යි, වියට්නාමේ වගේ පිටු 48යි, ඕස්ට්‍රේලියාව 37යි, කැනඩාවේ 42යි, මේ වගේ ලෝකේ රටවල පිටු ප්‍රමාණය සාමාන්‍ය මේ විදිහට තමයි තියෙන්නේ. පාස්පෝර්ට් එකක් පවත්වාගෙන යන්න ඕනේ ජාත්‍යන්තර ප්‍රමිති අනුව. මේ වෙනකොට අපේ පාස්පෝර්ට් එක යම් ප්‍රමිතිගත භාවයකට ස්ටෑන්ඩඩ්ස් වලට ඇවිල්ලා තියෙනවා.
0: යෝජිත ඊ පාස්පෝර්ට් ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබඳවද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළා. ඒ මොජිබ රවුමාන් මහතා යොමු කළ තවත් ප්‍රශ්නයකට පිළිතුරු ලබා තිබින්.
2: යෝජනා කරපු යෝජිත විද්‍යුත් ගමන් පළපත්‍රය එහෙම නැත්නම් ඊ-පාස්පෝර්ට් ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමේදී වර්තමාන තත්ත්වය ගැනත්, ඒ වගේම දැන් විද්‍යුත් ගමන් පළපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය සහ ඊට අදාළ පබ්ලික් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක පද්ධතිය ලබා ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වයත් පැහැදිලි කරලා කියන්න පුළුවන්ද?
1: ඊ-පාස්පෝර්ට් එක සඳහා KPI සොෆ්ට්වෙයාර් එක ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා ටෙන්ඩරයක් යමින් තිබුණා. මේ ටෙන්ඩරය අවසාන අදියර වෙන විට මේ පිළිබඳව පැමිණිලි කීපයක් ලැබුණා විශේෂයෙන් අභ්‍යාචනා කමිටුවට. ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් වුණා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය මේක ප්‍රසම්පාදන කොමිසමට යොමු කරා. ප්‍රසම්පාදන කොමිසමේදී පැහැදිලි වුණා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා. එහින්දා නැවත අපි තීන්දුව කරා මේක අලුත් ප්‍රසම්පාදනයකට යන්න. එහින්දා ඉදිරියේදී මං හිතන්නේ PKI අලුත් ප්‍රසම්පාදනය වැඩපිළිවෙලකට යනවා. දැනට ඊගේට් 4ක් එයාපෝර්ට් එකේ සවි කරලා තියෙනවා. ඉදිරි වර්ෂ තුල ඊගේට් 12ක් සවි කරන්න සැලසුම් කරලා තියෙනවා. වසරක් වැඩි කාලයක් අතුලත ඊගේට් වගේම ඊ-පාස්පෝර්ට් එක මේ රටට ලබා දෙන්න කටයුතු කරනවා.
0: වීසඳහා උපරිම මිලක් ලබා දී ගොවි ජනතාව රැකබලා ගැනීමෙන් සාධාරණ මිලකට සහල් අලෙවි කර පාරිභෝගික ජනතාවටද සාධාරණ කිටු කිරීමට වත්මන් රජය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළා. කෘෂිකර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් මෙතෙක් වැඩිම ප්‍රතිපාදන වෙන්කර ඇත්තේ වත්මන් රජය යටතේ බවයි වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ.
3: ගොවිය බලා ගන්න ආණ්ඩුවක් හදලා තිනවා. අපි මේ වැඩේ ගොවිය මාත්‍රත්වයක කරනවා. ඉතින් ගොවියගේ වී මිලදී ගන්න වැඩිම මුදල් වෙන් කරලා තියෙන මේ අවුරුද්ද ලංකා ඉතිහාසයේ. මහ කන්නේට විතරක් මෙට්‍රික් ටොන් 79000ක් මිලදී ගත්තා. අපි යල් කන්නේත් මෙට්‍රික් ටොන් 50000ක වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නවා. ඒ වගේම අපි දැන් සැලසුමක් සකස් කරලා තියෙනවා. වියලවේ මණ්ඩලයේ සතු වීටෝග සහල් කරලා සතොස ලංකා සතොස සමුපකාර හරහා වෙළඳපොළට නිදහස් කරන්න. මොකද සහල් හිගයක් තිබුණ රටක සහල් අතිරික්තයක් දක්වා ගෙනත් තියෙනවා. මාස 4ක සහල් අතිරික්තයක් අපේ රටේ තියෙනවා. ඒ නිසා අපි වෙළඳපොළ තුල සහල් හිගයක් නැතුව ඉස්සරහට යන්න ගොවියටත් 120ක මිලක් දීලා තියෙනවා. පාරිභෝගිකයටත් රුපියල් 200ට අඩුවෙන් හාල් කන්න පුළුවන් වෙලා තියෙනවා. අනුරාධපුරයේ ගොයම් කපලා දැන් ගොයම් කපන එක වේගෙන් ගොයම් කපනවා. අනුරාධපුරේ තමයි වැඩිම දැන් තියෙන්නේ. මොකද අම්පාර ඉවරයි, හම්බන්තොට ඉවරයි, කිල්නොච්ච නගරේ පළාතේ වියස්සන ඉවරයි. සා පොළොන්නරුව තව ටිකක් ප්‍රමාද වේ. හැබැයි ප්‍රමාණවත් වතුර තියෙනවා. ජලාශ තියෙන ප්‍රදේශවලට වැස්ස වැහලා තියෙනවා. ඒ නිසා නියග තත්වය වෙනුවට අපිට ප්‍රමාණවත් ජල මට්ටමක් පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. යල් කන්නට ප්‍රමාණවත් වතුර තියෙනවා. වගේම මහ කන්න පටන් ගන්නත් අපි සූදානම් කරපු විදිහට ප්‍රමාණවත් වතුර තියෙනවා. ඉතින් අපි තත්ත්වයන් වලට මුහුණ දීමට සූදානමින් වැඩ කරමින් යනවා.
0: බතරමුල්ල විවිධ සේවා සමූපාකාර සමිතියේ කෝප් වෙළඳසැල විවෘත කර තිබෙනවා. ඒ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි අසිත නිරෝෂණ මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනතාවට සාධාරණ මිල ගණන් වලට බාණ්ඩ අලෙවි කිරීමයි මෙම වැඩපිළිවෙලේ ආරම්භන වී තිබෙන්නේ. කෝප් වෙළඳසැල විවෘත කිරීමෙන් පසු කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා මෙලෙස අදහස් පළ කළා.
4: මේ සම්පකාර ව්‍යාපාරය ලඟවා සිටීමේදී අපිට ඇත්තටම අභියෝගෙයි. අපි බාරගත් රට මොන වගකීම තිබ්බත් මේ සේවාවන් නගා සිටිය යුතු තිබෙනවා. අපි අභියෝග ඉදිරිපිට පලා ගිය මිනිස්සු නෙමෙයි.
0: අනිත් අපැයතන පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සහ ලබන සඳුදා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් සිසු සැරිය ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ සඳහා විශේෂ බස් රථ යොදවන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩෝ මහතා සඳහන් කළේ.
5: සියලුම මාර්ගස්මගී ප්‍රවාහන අධිකාරීවලටත් ශ්‍රී ලංකාවටත් දැනුම් දීලා තියෙන්නේ ඔවුන් යටතේ ලියාපදිංචිලා තිබෙන සියලුම බස් රථ මේ සඳහා ධාවනයට එක් කරන්න කියලා. මෙහිදී ඔවුන්ට අපි සහනාධාර මුදලක් ගෙවනවා. එක දරුවෙක් මේ බස් රථයක රැගෙන ගියත් අපි සම්පූර්ණ සහනාධාර මුදල් ගෙවනවා. ඒ නිසා අපි සියලුම බස් හිමියන්ට මෙමගින් දැනුම් දීලා තියෙනවා. මේ විභාග කාලසීමාව සීමාව තුළ ඔබගේ බස් රථ ධාවනට එක් කරලා මේ විභාගයට

0: මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ඒ සේවාව ලබා දෙන්න කියලා ඔවුන්ට හිමි ගෙවීම් අපි සුපුරුදු පරිදි සියලුම ගමන් ගන්න දිනවලට අදාළව අපි ගෙවීම් සිදු කරනවා. ඒත් එක්කම අපි මේ බස් රථ යොදවන කාල සීමාව ගත්තොත් වෙනදා අපි මේ සිසු සැරිය යොදවන්නේ පාසල් පටන් ගන්න වෙලාවත් අවසන් වෙලාවත්. නමුත් මේ විභාග කාලසටහන් යම් කිසි මට්ටමින් වෙනස් මේ කාලයේදී. ඒ අනුව තමයි අපි මේ බස් රථ යොදවන්නේ විශේෂයෙන් විභාග ආරම්භ කරන මොහොතට පෙරත් විභාග අවසානයේ වෙලත් ඒ පාසලෙන් ගමන් කරන්නත් තමයි අපි මේ බස් රථ යොදවලා තියෙන්නේ. මේදී පෞද්ගලික බස් රථ මෙන්ම ශ්‍රී ලංකාව බස් රථත් අපි යොදවලා තියෙනවා 1700ක වගේ ප්‍රමාණයක්. වෙනදා සිසු සැරිය බස් රථයේ ගමන් පාසු සල්සා ගන්න පුළුවන් සිසු දරුවන්ට සහ අවසරලත් ගුරු බවතුන්ට. මේ අවස්ථාවේදී අපි දරුවන් සමග ගමන් කරන දෙමව්පියන්ටත් අපි ගමන් කරන්න අවස්ථ ලබා දීලා තියෙනවා.
1: ඉදිරි විභාගවලදී ආපදා තත්ත්වය මතුවොත් සියලු ස්ථානවලට අදාළ නිලධාරීන් මෙන්ම අවශ්‍ය උපකරණ යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා ප්‍රකාශ කළා.
2: විශේෂම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙම ඇදිරියේ විශේෂ අංක පහක් අපි ලබා තීමන නිමෙති තිබෙනවා. ඒ දරුවන්ට සහ දෙමව්පියන්ටත් විභාග දෙපාර්තමේන්තුවේ සීරම නිලධාරීන්ටත් අකණ්ඩවම සම්බන්ධ විය හැකි වෙනම කාර්ය මණ්ඩලයක් සහිත දුරකථන අංක අපි පහක් ලබා දීමන නිමෙතයි. ඒ නිසා විභාගයේ ප්‍රථමයෙන් එය සීරම ජනතාව වෙත දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු වැඩපිළිවෙල සූදානම් කළ තිබෙනවා. විශේෂයෙන්ම සියලුම පාසල් පිළිබඳවත් ඒ විභාගයේ පවත්වන මධ්‍යස්ථානය පිළිබඳවත් ඒ විභාගයේ පවත්වන පාසල් පිළිබඳවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් සීරුම ආකාරයේ සොයා බැලීම් සිදු කරලා තිනවා. මාර්ග පද්ධතිය පිළිබඳවත් එය සුරක්ෂිත බව අපිට තහවුරු කරලා තිනවා. පවතින වර්ෂා සෛත්‍ය තත්ත්වයේ වැඩිවීමක් වුණොත් ඒ සඳහා පිළියම් යෙදීම සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය අපගේ උපකරණයන් ඒ අවශ්‍ය බලපෑම ලක්විය හැකි දිස්ත්‍රික්වල බලපෑමකට ලක්විය හැකි ස්ථාන හඳුනාගත් ස්ථාන අසලට ලං කරලා තිනවා.
1: මේ අතර 2026 වර්ෂය සඳහා රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර අදින් අවසන් වනවා. මුස්ලිම් පාසල් සඳහා පාසල් වාරයේ අවසන් වන්නේ 2026 වසරේ සැප්තැම්බර් 2 බදාදායි. සියලුම පාසල් සඳහා තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන සැප්තැම්බර් මාස 4 වෙනි සඳුදා ආරම්භ කරනවා. ඒ අවසන් කරන්නේ දෙසැම්බර් මාස 4 වෙනි සිකුරාදායි. මෙරට ජනසන්නිවේදනය පිළිබඳ ප්‍රථම විශ්වවිද්‍යාල ආචාර්යවරයා මෙන්ම ආසියානු සන්නිවේදන න්‍යායේ පුරෝගාමියා වූ මහාචාර්ය විමල් දිසානායක මහතා අභාව ප්‍රාප්ත වුණා. මේ අනුව විටේ මහතාගේ වයස අවුරුදු 87ක් වෙනවා. 1939 සැප්තැම්බර් 6 වෙනිදා කරුණාකලදී උපත ලැබූ විමල් දිසානායක මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලැබූ දිසානායක මහතා පෙන්සිල්වේනියා සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවලින් පශ්චාත් උපාධි ලබා ගත්තා. කැලණිය විශ්වවිද්‍යාලය මගින් මෙරට ජනසන්නිවේදන විෂය ඉගැන්වීමේ කටයුතු ආරම්භ කිරීමට පුරෝගාමී වූ ඒ මහතා එම අධ්‍යනාංශයේ ප්‍රථම අංශාධිපතිවරයා ලෙසයි කටයුතු කළේ. ඒ මහතා ප්‍රකට නිර්මාණාත්මක ලේඛකයෙකු, සාහිත්‍ය විචාරකයෙකු සහ ආසියා සිනමාව මෙන්ම ආසියානු සන්නිවේදන න්‍යාය පිළිබඳ ප්‍රමුඛ පෙළේ විද්වතෙක්. සන්නිවේදන විෂයට අදාළ කෘති ගණනාවක් රචනා කළ මහාචාර්ය විමල් දිසානායක මහතා සාහිත්‍ය රත්න සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබුවා. දේශබන්දු සම්මානය සහ ගෞරව ආචාර්ය උපාධියද ඊට ඇතුළත්. හවායි හොනලුලු විශ්වවිද්‍යාලයේ සංස්කෘතික හා සන්නිවේදන ආයතනයේ ප්‍රධානියා ලෙසද කටයුතු කළත් මහාචාර්ය විමල් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි. නතර කර තිබූ යතුරු පැදි පහක ගැටීමෙන් අනතුරක් සිදු කළ මෝටර රථ රියදුරේ කතරංගුවට ගෙන තිබෙනවා. මෙම අනතුර සිදුනේ බණ්ඩාරගම පානදුර මාර්ගයේ රඹුක්කන ප්‍රදේශයේදී. අනතුර සිදු කළ මෝටර රථයේ පරීක්ෂා කිරීමේදී එහි තිබූ මත්පෙති දසදහසකට ආසන්න සංඛ්‍යාවක් හමු වී තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20කට ආසන්න බවයි පොලිසිය පවසන්නේ. මෝටර රථයේ පැදවූ පුද්ගලයාද අතරංගුවට ගත්තා. ඔහු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමටයි කටයුතු කළේ. ඒ අනුව මෙම පුද්ගලයා අයිස් හෙරොයින් සහ මත්පෙති භාවිත කර ඇති බවට හෙළිව තිබෙනවා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20 වෙනිදා දක්වා රක්ෂිත බන්දරාගාරගත කිරීමට නියෝග කෙරුණා. අමෙරිකා එක්සත් ජනපදයේ යුදෝපකරණ හිඟියකින් පෙළෙන බවට පළවන වාර්තා එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබෙනවා. යුදෝපකරණ හිඟියා පිළිබඳ තොරතුරු සමාජගත කළ බවට සැක කරන අයට දිගු කාලීන සිරදඬුවම් ලබා දෙන බවයි අමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කළේ. අමෙරිකාව ඉරානය සමග ඇති යුද්ධය නැවැත්වීමට යුදෝපකරණ හිඟිය හේතුව බවට ප්‍රචාරය වී තිබුණා. යුද්ධය 6 වෙනි මාසයට ළඟා වී තිබෙනවා. සාම ගිවිසුමක් පෙනෙන තෙක් මානයක නොපෙනෙන තත්ත්වයක උදා වී තිබෙන්නේ. ට්‍රම්ප් සහ පෙන්ටගනේ අවිහිංගයකින් දැඩි ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින බවත් එම වාර්තාවල සඳහන් වුණා. ඊට ප්‍රතිචාර දක්වමින් අමෙරිකා ජනාධිපතිවරයා අවධාරණය කළේ අමෙරිකාව සතුව දැවැන්ත උණ්ඩ ප්‍රමාණයක් පවතින බවයි. නව උණ්ඩ සාවියාවුද අවශ්‍ය තරම් අමෙරිකාවට නැවගත කළ හැකි බවද ඔහු පවසනවා. පසුගිය සතියේදී ආරක්ෂක ලේකම්වරයා සමග අවිහිංගයක් සම්බන්ධයෙන් මත ගැටුමක් ඇතිවන බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත පසුගිය බදාදා වාර්තා කළා. එවැනි ද්‍රෝහී ප්‍රකාශ සිදු කරන්නට දිගුකාලීන සිදුදඬුවම් ලබා දෙන බවත් ව්‍යාජ වාර්තා රාජ ද්‍රෝහී බවත් අමෙරිකා ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා. දෙදහස් විසිපා වසර සඳහා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල කොළඹදී ඊයේ පැවැත්ුණා. ඒ ක්‍රීඩා මාතිය සුනිල් කුමාරගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් එදී වසරේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ප්‍රතිකරුවා ටීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මානය දිනා ගැනීමට පැතුම් නිශ්ශංක සමත් වුණා. ප්‍රභා ජයසූරිය වසරේ ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නා ලෙසයි සම්මාන දිනා ගත්තේ. එක් දින තරඟ කාණ්ඩයේ හොඳම පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දු සම්මාන හිමි කරගත්තා. එහි හොඳම ප්‍රතිකරුවා ලෙස සම්මාන දිනා ගත්තේ චරිත් අසලංකයි. වෙස්සයි විස්ස හොඳම පන්දු යවන්නා ලෙස දුෂ්මන්ත චමීර සම්මාන හිමි කරගත්තා. පැතුම් නිශ්ශංක විස්සයි විස්ස කණ්ඩායමේද හොඳම පිතිකරු ලෙස සම්මාන හිමිකර ගැනීම විශේෂත්වයක්. විස්සයි විස්ස තරඟ කාණ්ඩයේ හොඳම තුන්නිරියව් ක්‍රීඩකයා ලෙස දසුන් ශානක සම්මාන හිමිකර ගත්තා. 2025 වසරේ කාන්තා ක්‍රිකට් අංශයේ හොඳම එක්දින පන්දු යවන්නිය තුන්නිරියව් ක්‍රීඩිකාව සහ විස්සයි විස්ස තරඟාංශයේ හොඳම පිතිකාරිණිය ලෙස හොඳම තුන්නිරියව් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත් වූ සම්මාන හිමිකර ගත්තා. 2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ පැතුම් නිශ්ශංකයි. වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත් වූ සම්මාන දිනා ගත්තා. ක්‍රිකට් සම්මාන උළෙලේදී අමාත්‍ය සුනිල් ගමගේ මහතා අදහස් පළ කළා.
3: අර්බුදත් එක්ක අපි ලෝකයේ ටිකක් පල්ලෙහා තැනකට වැටුණු කණ්ඩායමක් රටක් බවට පත් වුණා. ඇයි අපිට අපේ ක්‍රිකට් වලට එහෙම වුණේ? අපි එහෙම ඉන්න ඕන කණ්ඩායමක්ද? අපි එහෙම ඉන්න ඕන රටක්ද ක්‍රිකට් වලින්? මොකද අපි දන්නවා අපේ රටේ ලෝකයේ අලුතින්ම ක්‍රිකට් ක්‍රීඩාවේ අපි කියන්නේ ෂොට්ස් හොයාගත්ත, එහෙම නැත්නම් ටෙක්නික්ස් හොයාගත්ත, ලෝකේටම සමහර ක්‍රිකට් වෙනස් කරන්න උගන්වපු ක්‍රීඩකයෝ හිටපු රටක් ඉන්න රටක්. හැබැයි අපිට ඒ දක්ෂතාවයන් ඉස්සරහට අරගෙන ගිහිල්ලා අපි ලෝකයේ හැමදාම ඉස්සරහා ඉන්න කණ්ඩායමක් බවට පත් වෙන්න බැරි වුණා. ඒක නිසා අපිට වගකීමක් තියෙනවා අපි රජයක් විදියටත්, ඒ වගේම ඔබ මෙතන ඉන්න සියලුම දෙනා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන, ඒ වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය දහඩිය කැප කරපු අය විදියටත් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත නගා සිටුවන්න අපිට පුළුවන් හැම දෙයක්ම කරන්න. ලක්කන්ද ප්‍රවෘත්ති
1: යලි සිරස්තල. කුරුවිට පල්ලන්සේන බන්ධනාගාර නොසන්සුන් මැගසින් මුළුමනින්ම පාලනය කෙරේ. නොසන්සුන් වූ බන්ධනාගාරවල රැඳවුවන් තුන්දෙනේ ජීවිතක්ෂයට. බන්ධනාගාර නොසන්සුන් තාව පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් සිරකරු අයිතිවාසිකම් සුරැකීමෙන් චෝදනා. වසරක් තුළ ඊ පාස්පෝර්ට් හඳුන්වා දෙන බව ඇමති ආනන්ද කියයි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් මුහුද අවධානම්. අමෙරිකාවේ යුදූපකරණ නැතයි කියන පුවත ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා පැතුම් ක්‍රීඩිකාව චමරි. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්සරු එකට.
4: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
1: දැන් ආටා විශේෂාංගය.
4: නොපෙනෙන මානෙක හිද දකින්නට වෙරදරන
5: තෙවිපෙන හිත්වල දෝංකාරය
4: ආට් හබ්.
5: අයිබෝවන් ආදරණීය සිනමාලෝලීන් හැමෝටම කලාවේ සොඳුරුතම නවාතැන ආට් හබ් වෙතින් අද අපි ඔබව අරන් යන්නේ මායාව ආදරය වගේම අද්භූත සිනමා ලෝකයකට. මතකද මීට වසර 28කට කලින් 1998 වසර තිරගත වුණු ලෝකේ බොහෝ ප්‍රේක්ෂකයන් අදටත් කල්ට් ක්ලාසික් එකක් විදිහට සලකන ප්‍රැක්ටිකල් මැජික් චිත්‍රපටය. ඔවෙන් සහෝදරියන්ගේ ඒ අපූරු මායා ලෝකය. ආයිමත් සැරයක් ප්‍රීති තිරේ මත දිගහැරෙන්නයි සූදානම් වෙන්නේ. ප්‍රැක්ටිකල් මැජික් 2 විදිහට. Warner Brothers Pictures සමාගම නිල වශයෙන් නිවේදනය කළ තියෙනවා මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ මෙහි දෙවැනි දිගහැරුම, ඒ කියන්නේ Practical Magic 2 ලෝ පුරා තිරගත කිරීම ආරම්භ කරනවා කියලා.
6: Just said we could trust this guy. He says he's a scholar of the craft.
7: He's very strange to me.
8: He's under a spell.
9: Hand on unmarked flesh.
10: Go now.
11: Easier said than done, Jillian.
12: Well, there's always.
13: Oh my God! What is
14: come what on. Is wrong with you?
5: මේ චිත්‍රපටය ගැන සිනමා ලෝකය මෙතරම් උද්යෝගිමත් වෙන්න ප්‍රධානතම හේතුව තමයි මේ ප්‍රැක්ටිකල් මැජික් 2 චිත්‍රපටයේ රංගනින් දායක වන සුපිරි නළු නිලි පිරිස. වසර ගණනාවකට පස්සේ හොලිවුඩේ අති දක්ෂ ඔස්කාර් සම්මානලාභී නිලේ සැන්ඩ්‍රා බුලොක් වගේම නිකෝල් කිඩ්මන් නැවත වතාවක් සැලී සහ ගිලියන් ලෙස තමන්ගේ සුපුරුදු චරිතයන්ට පණ පොවන්න එකතු වෙලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, මුල් චිත්‍රපටයේ නැන්දනියගේ චරිතයට රංගනින් දායක වුණු ප්‍රවීණ නිලි ස්ටොකාට් චැනින් මෙවරත් මේ චිත්‍රපටය තුළින් දැක්කමට ලැබෙනවා.
15: You're afraid of your power.
16: Well, I've seen what my power can do. The idea that they may have the same power terrifies me.
5: Practical Magic 2 චිත්‍රපටයේ හොලිවුඩ්යේ අතිශය ජනප්‍රිය නව පරපුරේ තරු රසක් එකතු වෙලා ඉන්නවා කියලා තමයි ආරංචිය. ඔබට මතක ඇති Game of Thrones චිත්‍රපටය. මේ චිත්‍රපටය හරහා ලෝකෙම ආදරය දිනාගත්ත Maisie Williams. ඒ වගේම The Kissing Booth, Bullet Train චිත්‍රපට හරහා කැපී පෙනුණු Joey King. ඒ විතරක් නෙවෙයි, Blue Beetle හරහා සුපිරි වීරයෙක් වුණු Sholo Maritoina මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට රංගනින් දායක වෙනවා. ඒ වගේම අපූර්ව රංගන ප්‍රතිභාවකින් යුත් Lee Pace මේ Practical Magic 2 චිත්‍රපටය හරහා අපිට දැක ගන්නට ලැබෙනවා. Alice Hoffman's The Book of Magic නවකතාව ඇසුරෙන් නිර්මාණය වුණු මේ Practical Magic 2 චිත්‍රපටයේ ඔවින්ස් පෞලේ ඊළඟ පරම්පරාවේ දේනියන් වටා ගැතුණු අලුත්ම අභියෝග වගේම ශාපයකින් ගැලවෙන්න කරන සටනක් මේ චිත්‍රපටයේ අන්තර්ගතයි.
17: Is this real? Is he gonna die?
18: It's true. We are witches and we're gonna curse Israel.
17: I will never trust you again.
19: Kylie said she's gonna go and fix the curse.
20: This will lead her into the dark path.
21: If you want to find her, you have to work
20: together.
19: My blood, your blood,
21: our blood.
5: Bird Box වගේම The Undoing Bunny සුප්‍රකට නිර්මාණ බිහි කළ ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයක් වන සුසේන් බේර් තමයි මෙවර කැමරාව මෙහෙවන්නේ. ඒ වගේම සැන්ඩ්‍රා බ්ලොක් වගේම නිකෝල් කිඩ්මන් මේ චිත්‍රපටයේ රංගනින් විතරක් නෙවෙයි සම නිෂ්පාදිකාවන් විදිහටත් දායක වෙලා තියෙනවා. ඉතින් ඔවින් සහෝදරයන්ගේ ඒ සුප්‍රකට මතකය ආයමත් අවදි කරගන්න මායාවේ වගේම ආදරයේ අලුත්ම පරිච්ඡේදය නරඹන්න ලබන සැප්තැම්බර් මාසේ 11 වෙනිදා බලාගෙන ඉන්න වෙනවා. ලබන සතියේ අලුත්ම කලාතුරකින් ඔබව හමු වෙනවා. එතෙක් ඔබට සුබ සතියක්. මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර.
22: ආතත් කලාවේ අද ගැස්ම සොයා
23: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
24: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්
5: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
6: දවල් 12 විනාඩි 41යි
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
8: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
9: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලකන

මල් 12 විනාඩි 42 ඒ කියන්නේ ලන්ච් ටයිම් එක නේද පටන් අරගෙන තියෙන්නේ. ආ මේ වෙලාව වික්‍රම කන ගමන් ඉන්නේ. එහෙම නැතුව සමහරකට වඩා තාම ලන්ච් ටයිම් එක ඇවිල්ලා නැතුව තාම ඔයාගේ ටයිම් එක වැඩ ටික කරන ගමන් වෙන්න පුළුවන් නේද? එහෙමනම් මේ වෙලාවේ බස් එකක දුර ගමනක් යන වෙනවා පුළුවන් කොහේ හිටියත් ඔයාට. මාව අහගෙන ඉන්න පුළුවන් කිසිම පහලුවක් තනිකමක් නැතුව FM 93.5 93.7. එහෙම හගෙන ඉන්නකොට ඔයාට පුළුවන් ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න. ඉතින් අද නිවුස් එක ටිකක් අපි අහගෙන හිටියානේ. අහගෙන ඉඳලා ඔයාට එමුටේ කතා කරන්න හම්බුනේ 12 පැය මේ වෙලාව තමයි. කමක් නෑ, ඉතින් අපිට මේ වෙලාවේ හරි කතා කරන්න පුළුවන්. ඕනතරම් වෙලාව තියෙනවා දවල් 1 වෙනකම්. එයා තාම මේ පැත්තට ආපු නැති කෙනෙක් නම් ඉක්මනට මේ පැත්තට එන්නව. මේ වෙලාවේ මම සද්දට මහගෙන ඉන්නවා කියලා තියෙනවා. කේවා අද නම් අපිට සින්දුවක් දෙන්න ඕනි. කෑගල්ලෙන් තමයි දිනුක මැසේජ් එකක් දාලා තියෙන්නේ. මැසේජ් එක දැම්ම කලින් සින්දුවක් ඉල්ලලා හරියක් මං දැන් හරි ඔයගෙන කිව්වානේ නේද? අදවල් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. කවුද මේ අලමුවේ කොහොලේනින් ජයකලනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ජයකලනි ආව එකතු කරගන්න. ඒ වගේම මේ වෙලාවේ උපාලි එකතු කරගන්න කියලා තියෙනවා. චිත්‍රා ඒ වගේම මාධව කසු එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. ඔය විදිහට වහගෙන ඉන්න මම ලස්සන හින්දු සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නේ. මේ ෂොප් එකක මම වහගෙන ඉන්නවා එකතු කරගන්න කියලා දෙනවා. සද්දෙටම ලක්කන අහන හැමෝමත් එකතු කරගෙන ලක්කන අහන ගමන් වැඩ කරනවා කියලා දෙනවා. ගොඩක් ලස්සන. ඒ වගේම ඔයාගේ ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා දෙනවා. ඉතින් බොහොම ස්තුතියි. අපේ ගෙදර අම්මා තාත්තා ඒ වගේ මාසිතයි එකතු කරගන්න කියලා දෙනවා. මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඉතින් ඔයාලට තව ලස්සනට වැඩි කරගන්න සුබ පැතුම් එකතු කරන්න කියලා තියෙනවා. ඕකේ, ඉතින් බොහොම ස්තුතියි. මහරගම පැත්තේ මේ වෙලාවේ රෙදි වැඩ තියෙන තැනක සද්දරම ලක්කන දාලා තියෙනවා කියලා තියෙනවා. දැන් කටින් එකේ නිල් මිනි එකතු කරගන්න කියලා තියෙනවා. රෙදි මහන ෂොප් එකක් වෙන්න ඕනේ මං හිතන්නේ. එයා නිල්මිනි අක්කව එකතු කරගෙන, ඉරේෂ අක්කවත් එකතු කරගෙන, ජීවන් අය මෙහම එකතු කරගෙන මැසේජ් සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එක දාලා තිනේ දමින්. ඔය හැමෝටම ලස්සන සින්දුවක් දෙන්න සඳ ලංකාවේ තාරුකි ඔයාව එකතු කරගන්න හරි මං ආදරේ. හයි නංග කොහොමද? ඕකේ නේද? මං ඕකේ. ඕකේ නේද? සෝම් එකක් දෙනවද පුතාලා ඉන්නවා කියලා තනවා. සිතූ නැතු එකතු කරගෙන සාමිතමයි හස්බන්ඩ් කිනවම අක්කා අයියා ඒ වගේම තාත්තා මතුගමි එකතු කරගන්න කියලා තිනවා. ඒ වගේම අම්මා අක්කා මෙහම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. චන්දි තමයි මට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔය විදිහට මම ආදරෙන් අහගෙන ඉන්නවා. කවුද මේ අහලා තියෙන්නේ ගීත ගායනා කරන අවස්ථාවක් නැද්ද කියලා අහලා. අපි මීට කලින් අවස්ථාවක් දුන්නා. අවස්ථාව ලබා ගත්තේ නැද්ද? ලකන ආධුනික ගී ශිල්පීන්ට ඉතින් අපි කලින් එක දිගට අපි මතක් කරා. ඉතින් ගීත කියන්න අවස්ථාව තියෙන අපිට වොයිස් එකක් කියවන්න කියලා. ඉතින් ෆෝන් නම්බර්ස් මතක් කරලා දිනවා කලින්. මම හිතන්නේ මේ අවස්ථාව මිස් වෙන්නේ නැති. අපි ඊළඟ අවස්ථාව උත්සාහ කරමු. මේක මැසේජ් එකක් දාලා තිනේ යගේ නෝනා ධනශිකාවත් එකතු කරගන්න කියලා. ඉතින් ඔය විදිහට මහගෙන ඉන්න දෙන්නත් එක සද්දට ලක්කන නාරාමලින් තමයි මැසේජ් එක දාලා තියෙන. ඒ වගේම නාරාමලින් අය මැසේජ් එකක් තියෙනවා. කවුද මේ? එයා වැඩගෙන තන හැමෝම එකතු කරගන්න කියලා තිනා. ධම්මික සරත් ඒ වගේම සුනිල් එකතු කරගෙන ආර්ය රත්නත් තිනා සද්දරම ලක්කන අහගෙන මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න තමයි මේ හදන්නේ. ආයෙත් බලන් මේ විදිහට මැසේජ් එකක් කියවන්න වගේ වටින වෙලාවෙන් වෙලාවක් වින් කරගෙන හැමෝම එකතු කරගෙන අපි යමු ලස්සන සින්දුවක් අහන්න. දවල් 12 විනාඩි 46.

0: ගතට වග කියන රේඩියෝ.
1: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
1: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
3: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ

0: හැත්තෑ පස්ස සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසේන ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසේන.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසේනට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවර වෙන
0: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන් ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න
4: ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සෙක්ව තෝරගන්න එපා.

0: කරන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි ජාමි.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.
1: දොළහේ විනාඩි 55 කියන්නේ මට යන්න වෙලාව ඇවිල්ලා තියෙන යන කලින් පානුදුර පෙත්තර යන්න තමයි හදන්නේ. මාලා මව වහගෙන ඉන්නවා රංජනී පුතා සහේෂු මහත්තයා නිහල්. මේ හැමෝම එකතු කරගන්න කියලා ඊළඟ සින්දුවට ලයිර ගුණරත්න ආවත් එකතු කරගන්නම්. ලස්සන සින්දුවක් අහන්න. ඉතින් ගොඩාක් මැසේජස් දාලා තියෙන ඉතින් බොහොම ස්තුතියි මේ තරම්ම ආදරින් මැසේජස් එවනවට. යටියන්තට පාවී කුමාරිගේ බර්ත්ඩේ එක ඉතින් එයාට විශ් කරන්න කියලා දෙන කවුද මේ? ආයා හවී රවි කුමාරි යාට සුබම සුබපන්දනය කියලා ප්‍රාර්ථනා කරනවා හත් බීට් එකේ. ඉතින් ඔයගේ ආලුව හැමෝම මිෂ් කරනවා. දිලීප, ඒ වගේම මංජනා අක්ක, අර්ජුන්, ආසිරි, ශාමිනි, වසුන්දරා මේ හැමෝම යාට සුබම සුබපන්දනය කියලා විශ් කරනවා කියලා තමයි තියෙන්නේ. ඒ වගේම වැඩ කරන තැනක කවුද මේ නම දාලානේ ඔයාවත් එකතු කරගන්නම්. ඉතින් ඔය විදිහටම පරිස්සමට සතුටින් ඉන්න මං අදට ගිහිල්ලා එන්නම්. ආජාමි අවිල්ලා ඉන්නවා ලස්සන සින්දු ගොඩාක් අරගෙන. ඔයාට පුළුවන් එයත් එක්ක ලස්සන සින්දු අහන්න. එකේ ඉඳලා පරිස්සමට සතුටින් ඉන්න අය ආපහු අපි හම්බ වෙන්නේ ලබන සතුදා. අදට ගිහින් එන්න මම යෂ්.

0: beat if it a mix weather heartbeat අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.

0: Naidashmapaha, Anutunaidashmahata, Lakhanda, Radio ITN, Sabha Sri Lanka Handa.
1: Vilao Pasaru Kai.
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලක්කඩ ප්‍රවෘති සමකින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩුකෙන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: නීති විරෝධීව කපන ලද තේක දැවතුගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්ලවාය පොලිසිය සිදු කළ වැටලීමකින් දැවතුගේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ. සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර පොළොන්නරුව අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයේ ආබදෝ පීටේ රක්ෂිතය තුළ මත්පැන් චාවාරමස්සෙකු කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොළොන්නරුව පොලිසියේ දූෂණ මර්ධනයකගේ නිලධාරීන් සිදු කළ වැටලීමකින් සැකකරු ළඟ තිබී ගිනි අවියක් සහ මත්පැන් ලීටර 1200ක් මෙන්ම උපකරණ තොගයක්ද අත්අරංගුවට ගෙන තිබෙනවා. තායිලන්තයේ පාසලක සිදු වෙඩි තැබීමකින් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. තායිලන්තයේ බැංකොක් අගනුවර ආසන්න පාසලක 9 ශ්‍රේණියේ ගිණුම ලබන 14 හැවිරිදී පිරිමි ළමයෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවටයි අනාවරණ වුණේ. ඔහුද මිය ගොස් සිටියේදී සොයා ගැනුණා. වෙඩි ප්‍රහාරය සමග සිසුන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂාව සඳහා දිව්‍යන ආකාරයේ විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතුට ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
2: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
3: ලකන්ඩ රේඩියෝ ITN.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට

0: කන රේඩියෝ ITN
1: දවල් 1යි වෙනට 11යි.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
0: ලකන්ද රේඩියෝ ITN.
1: ගෙනේ ගහන මද්දහනේ දා හිත නිවන හැන්දෑව වෙනකන්. චෙල්ලකේ ලස්සන සින්දු පිරුණු පෑ තුනක්.
3: All time beats with charm.

පස්සරෝ එකපහු වෙලා විනාඩි 13යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. අද අගෝස්තු මාසේ 7වෙනිදා අපි සිකුරාදාවක සතියාන්තයක මුණ ගැහෙන්නේ. ජීවිතේ නරකම දේවල් වලින් නැතිවෙච්ච දේවල් වලින් ඔබේ අවාසනාව මනින්න යන්න එපා. ඔයාට මේ වෙනකොටත් ඉතිරි වෙලා තියෙන දේවල් වලින් ඔයාගේ වාසනාව මනින්න කියලයි මම මේ යෝජනා කරන්න හදන්නේ. අමාරුම තනකදී නැත්තටම නැති වෙලා අත්හරිනවට වඩා වැඩියෙන් හොඳයි අරියක් පොට්ටක් පස්සට අරගෙන එතනින්දලා අලුතෙන් පටන් ගන්න ට්‍රයි එකක් දෙන එක නේද? දැන් කොරෝනා දවස්වල අපි නොදැනුවත්වම බොහෝ දේවල් වලට පුරුදු වුණානේ. ඒ තමයි ජීවිතේ අමාරුම නරකම දේවල් වලට මූණ දෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගත්තානේ. ඒ වගේම ඔබට සිද්ධ වෙන ඔබට වෙන්න තියෙන නරකම දෙයට උනත් මූණ දෙන්න සූදානම්ින් ජීවත් වෙන්න. එහෙම වුණාම අලුත් විදිහකට ජීවිතේ දකින්න ඔයාලට පුළුවන්කමක් ලැබෙනවා. ඒක නිසා ජීවිතේ නරකම දේවල් වලින් නැතිවෙච්ච දේවල් වලින් අවාසනාව මන්නවා වෙනුවට ඉතිරි වෙලා තියෙන දේවල් වලින් ඔයාගේ වාසනාව ගැන පොඩ්ඩක් හිතලා බලන්න කොයි තරම් වාසනාවන්තද කියලා නේද? හතර වෙනකම් මාත් එක්ක ඉන්න.

0: mare memory loss kila.
1: Memory loss? Call the doctor. Yaadu sunnadu.
0: మమ్మ కిరికి బుణ్య అయ్యా సీని వెళ్ళి ముక్కు తట్టపై విడుకురని అయ్యా మాట
1: సూపర్ డాక్టర్ ని డాక్టర్ హరితం కీల తీయనాలి
2: హీనా వేవి సింధు అన్న FM 93.5 FM 93.7 హందేవి హతర వెద్ది ట్యూన్ కరలా తీయగన్న ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
3: පසරු 1:00 වෙනාට 21:00
4: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
5: අසන්දිමිත
6: නංගි ආයකව දෙන්නේ
7: මයික් මන් දෙන්නංකෝ අයියා හොඳට කාලා බීලා තරහ ගන්න නැතුව මල්ලි කරඬු කරන්නේ නැතු ඉන්න ඕනේ
6: නෑ එහෙනම් ඉක්මන් දෙන්න ඕනේ ගියපු ගමන් එන්න.
7: ගියපු ගමන් එන්නංකෝ.
6: සුරජ්‍ය වොත් මට කියන්න.
2: ශාන් ජයරත්න නිර්මාණයක්. අසන්දිමිත.
8: මං කියපු කාරණාව ගැන හොඳට හිතලා බලන්න. ඒවා කල් දාන්න නැතුව හිත අනිත්තම කරන්න පටන් ගන්න.
2: සති අග රාත්‍රී 8ට ITN බලන්න. අසන්දිමිත.

0: 105 FM 93.7 La Khana Radio ITN
1: Daval lekai venati visi hayai velawa All time bits it chami wa hagena inne Binduwai hatai binduwai tunai anu tunai pahai anu tunai hata e ape message number ekana හවස හතර වෙන්න කලින් ඔයාට වෙලාවක් තියෙනවා නම් මට ඒ නම්බර් එකට મેસેජ් එකක් එවන්න WhatsApp મેસેජ් එකක් කර text મેસેජ් එකක් කර ඔයාට ලේසි දෙයක් ඒ වගේම ලක්කන්ද Facebook page එකට ගියාම චාම්ියෝ දැකලා නැහැ කිව්වා ඒක කියලා චාම්ියෝ බලා ගන්න පුළුවන් අද අපේ post එකක් තියෙනවා ඒකට like එකක් දාලා comment එකක් දාලා අහන කමිට සිද්ධාවක් තියෙනවා නම් එකතු කර ගන්න ඕන නැ ඉන්නවා නම් ඒක comment එකක් විදියට සටහන් කරලා තියෙනවා මම තුනේ පැති එක ගැන මතක් කරනවා එහෙමනම් පටන් ගමුද messages ටික බලන්න අපි චාමි සුබ සති අන්තයක් සමූටම කියලා තියෙනවා. වසර අවසන් වීමට තවත් දින 146ක් තියෙනවා. හුදකලා ඕ මිනිසාට අපූරු මිත්‍රෙක් ඉන්නවලු චාමි ඔයා දන්නවද? මං හිතන්නේ තනිකම මකා දමන්නට සංගීතයේ දිව්‍ය ඖෂධයක්. ඒක ඇත්ත නේද? හරණ මහින්ද කුමාර වාගේ තමයි අද පළවෙනි මැසේජ් එක මම දකින්නේ. වඳුරබ මා බොටුවනින් ඉසුරු මදෂාන් යමුනා චන්ද්‍රිකා ලක්ෂ්මී ජාන්ති කටබුරාවෙන් ඉන්නවයි මාෂ දින තීක්ෂණ දෙනියයන් සසත් අපි සේරම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන 12:47 මැසේජ් එක එවලා තියෙන්නේ මම ඒක බලන්නේ නැහැ. මගේ වෙලාව නොවන නිසා හැබැයි චාමි කියලා තිබ්බ නිසා මම නැවතිලා බලුවා එයි මේ කියලා. වෙලාවට එවන්න හොඳේ ඊට පස්සේ මැසේජ් එක. Good afternoon චාමි. අපිවත් සිද්ධුවකට එකතු කරගන්න බරුදැල් පොලින් එස් එල් ප්‍රනන්දෝ ලහිරෝ ශහනි නතාලි ශනාර දුමින්ද සයුඩි ශනල් විරෝන් කොහොමද අල කට්ටිටම ලස්සන සිද්ධුවක් ලෑස්ස කරලා තියෙන්නේ ඊට පස්සේ BNB අපිටත් සිද්ධුවක් දෙන්න පන්නිපිටියේ කුමාරි මිස් මල්ලකි නිසංසලා නංගි සුසි බුද්ධිනි දීප්ති චාමිවා හරි ලස්සනට වැඩසටහන කරනවා කියලා තියෙන්නේ මේ තැන්ක්යූ ඊට පස්සේ අපි නව ගහලට යනවා ඕසීස් එකේ ඖෂධ රාත්‍රියට ටික දවසකට පස්සේ වගේ මැසේජ් එකක් දකින්නේ මොකද වෙලා තිබුණේ කියලා අපි සරෙන් අහන්නේ කමන්නෑ දාවනේ එකයි විනාඩි 28යි අහගෙන ඉන්නේ ඕල් ටයිම් වේට්ස් ඉට් චාමි

0: Radio ITN රටට වග කියන රේඩියෝව.
1: පසරු එකය විනාඩි 37යි.
2: අහන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය. සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය. ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: FM 93.5 FM 93.7 ලක්කන Radio ITN.
1: පසුබිම් එකේ වෙනාඩි 38යි වෙලාව. තේජාන් මොකද මේ කියන්නේ කියලා බලමු අපි. කෙනෙකුගේ කතාවක අපිව නරක චරිතය බවට පත් කළ විට එය වෙනස් කිරීමට අපි දැඩි ලෙස උත්සාහ කරනවා. නමුත් ඔබ කෙතරම් යහපත් වුණත් සමහර මිනිසුන්ගේ කතාවල ඔබ නරක කෙනා වීම වළක්වන්නට බැහැ. වැදගත් වෙන්නේ අනුන්ගේ පටු සිතුවිලි ඇතුළේ ඔබව මැවෙන විදිහ නෙවෙයි, ඔබේම හෘද සාක්ෂිය ඉදිරියේ ඔබ කෙතරම් අවංක සහ නිවැරදිද කියන කාරණාව. අනුන්ගේ කතාවල ඔබේ චරිතය සෑදීමට හෝ නිවැරදි කිරීමට වෙහෙසවීම නතර කරන්න, තමන් කවුද කියලා තමාට පැහැදිලි අවබෝධයක් තියෙන මිනිසාට මුළු ලෝකෙම එකතු වෙලා කුමක් කීවත් කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ කියලා රශ්මිකේ ලස්සන පෝස්ටයක් ආශයා කරලා තියෙන්නේ. ස්තුතියි තේජා. ඊට පස්සේ තියෙන මැසේජ් එක බොය ගොටින්, හයි හයි, කිලෝමීටර් 65ක පමණ දුරක් ගෙවාගෙන ඔයා ඉන්නේ ඉසව්වට එනවා කියලා තියෙනවා. මම ආතරෙන් පිළිගන්නවා. ලස්සන සිද්ධාකහමු. සුමන මහත්මිය, සුසන්ත, ලසන්ත ට්වින්ස් ලයින් වල රුවන්ශි, සුජා ජගත් එකතු කරගත්තා. හොඳේ සුබ දවසක් අපේ චාමනංගට. ධර්ණයකට අද කටින් කටවැස්ස කියලා තියෙනවා. මේ මැසේජ් එක සේන ගම්ලත් ඔයාකින්. පත්මලාල්, යසේන්ද්‍ර, රුවන් සමග කොරියාවෙන් අවන්තව එකතු කරගත්ත ඔන්න. කොහොමද නගා? මං හදින්. සුබ දහවලක් ඒවා කියලා චන්දි තමයි මට මැසේජ් එක වෙලා තියෙන පින්න වලින්. සින්දුවකට පුතාලා හස්බන්ඩ් සමී එකතු කරගන්න කියලා තියෙනවා. තැන්ක් යූ මැසේජ් එක කිව්වට වඩා අතරේ. ගුඩ් ආෆ්ටර්නූන් චාමි. සුබ දවසක් ඒවා. දමුණු පොලින් තුෂාරේ, චමෝද, මෙලන්ත, උදෙත් වලව එකතු කරගත්ත. ඊට පස්සේ අපි යනවා බීෆ් ජනපදයට. අනුර, ඉජි අනුර, නැත්තම් බලයි නම කිව්වේ නැහැ හරියට කියලා නේද අනුර? චාමි අපි තින්නවා හින්දි සිද්ධාක් ඕනේ කියලා කිව්වට මං හින්දි සිද්ධාක් හරි දන්නවා. මාතර නදේශානි, වාගේ මැසේජ් එක. හයියක්කේ කොහොමද? ඉතින් මහියංගද නේහා කොහොමද? වා කියනවා, ඔයා මගේ ජීවිතයට ආපුදා ඉඳලා තනිකම කියන වචනයට අරුතක් නැති වුණා. මගේ හිනාවට හේතුවත් හිතේ සනසීමත් ඔයාමයි. හැම දවසක්ම ලස්සන වෙන්නේ ඔයා මගේ ළඟ ඉන්න නිසායි. ජීවිතේ අවසන් හුස්ම දක්වා ඔයා එක්කම මේ ගමන යන්නයි මගේ එකම ප්‍රාර්ථනාව කියලා ඒ පෝස්ට් එකේ තිබුණා. එකයි වෙනවාට 41 යන්නේ.

0: දවල් 1:45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: එකයි වෙන අඩි 50යි.
1: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: ලකන්ද Radio ITN
0: එකපහුව බල වෙනාඩි 51යි වෙලාව 0.7 3 93 5 93 7 දුන ගහින් සරත්තට පතු වල මැසේජ් එකක් කියලා තියෙන සින්දුවක් දෙන්න කියලා සින්දුවක් දෙන්න අයබෝ වේවා ඊළඟ මැසේජ් එක මට පාති ලක්ෂ්මන් තමරා නිශානි චේතනා තේජාවල් පුංචි පුතා භාග්‍යාවේෂ්ක එකතු කරගත ඔන්න ඒ පැත්තෙන් කාලය පියඹලා ගියත වේගෙන් හිත වටත වඩා චාමි මොකද කියන්නේ කියලා තියෙනවා කාලෙත් ඉතින් යනවා අපිත් ඉතින් යනවා වයසට ඒක නිසා මේ අපිට ලැබිලා තියෙන තප්පරවල මං හැමදාම කියන විදිහට සතුටෙන් සනසීමෙන් ඉන්න හේතුවක් හොයාගෙන ඉන්න එක වටිනවා ලස්සන සිද්ධා කහන්න දැන්නම් සරච්චන්ද්‍ර ඩයස් කලෙකඩෙන් රයි ගුමින් යපු මැසේජ් එක අපි යන්නවා ඊට පස්සේ ජය මෝමෝයාගේ මැසේජ් එක බලන්න ලබන සතියේ ප්‍රෝග්‍රෑම් එකට එනතුරු නිහඬව බලා ඉන්නවා කියලා තියෙනවා කතා කළොත් එහෙම බලා ගන්න පුළුවන් දැන් මට පොරොන්දු වුණා නිහඬව බලාගෙන ඉන්නවා කියලා කට්ටිය යයි ජය මාමෝයා කතා කරන්නේ නැත්තේ කතා කරන්නේ කයිවා කතා කරන්නේ නැත්තේ අපිත් එක තරහ වෙලාද ඔකේ මොකද්ද උච්චර ලොකකම කියලා හයි දන්නේ නේ ජය මාමා සින්දකට එකතු කරගන්න කියලා තියෙන්නේ කට්ටාවෙන් ඉන්නවා ලොකු බොස්ස පුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මි මිස් දිස්නවිස් මදුෂංක ධනුෂ්ක ජගත් ඔයාලව එකතු කරගන්න ස්තුති ජය මාමා මැසේජ් එකක් ඇව්වට ඉතින් මහරගමට යනවා විමල සේනා දිලංකන දේශම් රසික වෙරංගිකා අලුත් යාළුවෙක් වෙරංගිකා කියන්නේ මං හිතන්නේ ගාන ඉන්නවා සිරිවංශ ගාමිණී ලසිත චුට්ටි අනුර ශාන්ති කුමාරී නිරෝෂා හර්ෂණී සුභා දිනෝෂා කමනී චන්ද්‍රානි ඉරේෂා නයනී දෙල්ප චිත්‍රව එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එකේ තියෙනවා නිශාන්ත වික්‍රමසිංහ අපිටත් සින්දුවක් දෙන්න පුළුවන් ද චාමි කියලා අහලා තියෙන්නේ. සින්දුවකට එකතු කරගන්නවා බිරිඳ ප්‍රියන්ති පුතා යසිඳු දුව අමීෂා හරි එකතු කරගත්තා. සින්දුවකට තහම දෙන්න යන්නේ. එකයි විනාඩි.

එකයි වෙනාඩේ 56නේ. ඒ කියන්නේ මේ පැය ඉවරයි. අපි යනවා ඕල් ටයිම් බෙඩ්ස් ඉට් චාමි. අපි දෙවනි පැයට.

0: වෙලාව පස්සරු දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි අටේ NLB දනට තහනිය නුතුරයිෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: අඛණ්ඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද බිබිලි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමේදී යෙදින තුල පමණ පුද්ගලයන් 27054 දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. එහිදී අත්තරංගුඩගස් සංඛ්‍යාව 508ක්. අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන් 20 ඍජුව හඳුනාගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. අත්තනංගුඩ ගෙන ඇති වරින්තුකරුවන් සංඛ්‍යාව 249ක්. විවෘත වරින්තුකරුවන් 142 අත්තනංගුඩගත් බව මාධ්‍ය කොට්ටාශය සඳහන් කළා. ඊයේ මෙහෙයුම්වලදී අත්තනංගුඩගත් බීමා ත්‍රියදුරන් සංඛ්‍යාව 65ක්. අපරීක්ෂාකාරී රිය පැදවීම්වලට සම්බන්ධ පුද්ගලයන් 122 අත්තනංගුඩ ගත්තා. රතවාහන වෙනත් වැරදි සම්බන්ධයෙන් 4505 දිනකට රීව නීතිමය පියවර ගෙන තිබෙනවා.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: පාසලක සිදු වෙඩි තැබීම සම්බන්ධයෙන් තායිලන්ත රජය සිය කනගාටුව පළ කර තිබෙනවා. ප්‍රහාරයෙන් මියගිය ළමුන්ගේ පවුල්වලට ශෝකය පළ කරමින් තායිලන්ත රජය නිවේදනයක්ද නිකුත් කළා. සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බවයි නිවේදනයේ සඳහන් වන්නේ. බැංකොක් අගනුවරට ආසන්න පාසලේ සිදු වෙඩි තැබීමෙන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. තුවාල ලැබූ සංඛ්‍යාව 15ක්. වෙඩි ප්‍රහාර එල්ල කළ සිසුවාද මියගොස් සිටියේදී හමු වූ බවයි තායිලන්ත පොලිසිය සඳහන් කළේ. වෙඩි තැබීමට හේතුව සොයා විමර්ශන සිදු කරන බවද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු තුනට.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැය මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට.
2: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරු පැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරු පැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරු පැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.
3: ලකන්ඩ රේඩියෝ ITN.
2: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ

0: පැවෙන දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

It's with Chami. හවස දෙකයි විනාඩි 16යි වෙලාව. ලක්කඩ Facebook page එකේ අපේ post එකක් තියෙනවා කියලා මං කිව්වා නේද? ඒ post එකට like එකක් දාලා comment එකක් දාලා නම් ඉන්නේ තුනේ පැත්තහන් ඉන්න මං ඔයාලගෙන මතක් කරනවා. ඒ වගේම WhatsApp message එක හරි text message එක හරි වන් හිතාගෙන ඉන්නවා නම් හතර වෙන්න කලින් 0.7 0.3 93.5 93.7 ඒ අපේ message number එක. ඔෂද ඔයා මැසජ් එකක් කියලා තිනවා කොහෙන්ද කියලා නෑ හොඳ සින්දු ටිකක් ඕනේ කියලා තමයි මැසජ් එකේ කියලා තියෙන්නේ. නැසන සින්දු ටිකක් අහන්න දෙන්නම් මේ පැය දෙකේදීත්. හයකේ කෑවද ඔයා කියලා අහලා තිනවා මං කන්නේ නෑනේ. දවල්ට කන්න මට වෙලාවක් නෑනේ. මම ඔයාලව තමයි කන්නේ. මාවත් එකතු කරගන්න අසංක කරුණාගලෙන් එපු මැසජ් එක. හයි ජාමි අපිවත් සින්දුකට එකතු කරගන්න. මේ මැසජ් එක වහද්දුව පොතු පිටියෙන්. සමන්ත වාගේ මැසජ් එක. සුබදාමලක් ලක්හඩ අපිට වහගෙන ඉන්නේ ත්‍රිකුණමලේ පහ කනුවේ පුංචි බන්ද සිදුවකමු. ඊළඟ පැත් ලස්සන සිදුවක් ඕනේ හොරන කිරිගල මාලා දමයන්ති ඔබරෝයි රණවක උදාරාචාමින්දී ගගනි ආශිස්සනී මා පුටුගලින් කුෂාන්දී ඥානවති සුනිල් එකතු කරගත්තා. ඊළඟට අපි කාටද යන්නේ? අපි යනවා ගීතිකාවගේ මැසේජ් එක බලන්න. චතු සමීරා ප්‍රේමා සමන්මලි අයරංගනි රමාලි කීර්තිනන්ද ශ්‍රියානි ස හසන්ත සිංහබාහුව එකතු කරගන්න කියලා තමයි තියන්නේ. වකිනු මෙහෙම දෙයක්. කොතෙක් සෙව්වත් කෙසෙල් ගස්වල සෙවිය හැකිවද අරටුවක්. තරක් නොපෙනෙන නිසරු සසරක සතුට සනසම මිරිඟුවක් කියලා දන දන අපිටින් සතුට හොයාගෙන සනසම හොයාගෙන හල්මේ දුවනවා. කවදාරි හම්බ වෙයි කියලා නේ. හම්බුන කෙනෙක් ඉන්නාද? මේ ඉන්නේ නේ. හරි, කෙනෙක් දන්න කෙනෙකුට වඩා කෙනෙකුට දැනෙන කෙනෙක් වෙන්න සුරේකා රේනුවාගේ පෝස්ට් එකට මට ටක්කාලා ඊට පස්සේ රුවන් සාගර දෝනි හසඳරා ආදරණීය චාමි සමගින් අදත් අපි ඉන්නවා හවස හතර වෙනකල්ම කියලයි ඒ පෝස්ට් එකේ තියෙන්නේ. හෙලෝ හෙලෝ චාමි, මමත් එකතු වුණා. සුපිරියට ඔයා වැඩසටහන කරනෝ ලස්සනයි කියලා බහරෙන් වලින් චන්දරකේ හැන්දදී ඔයා එපු මැසේජ් එක. ජපානේ ඉන්න දෙල්ෂි ඉන්නවා, තංගල්ෙන් ආදරණීය බිරිඳ ශ්‍යාමා ඉන්නවා, ජොමුන් ඔයාව අමතක කරනවා කියලා හිතුවට ඔයා අමතකලේ නෑ. මං මතක් කරලා කිව්වා. දුවේ ඔයාවම කියනකොට හිතට දැනෙන කියා ගන්න බැරි සතුටක් කියලා ජය මම මට මැසේජ් එකක් කියලා තියෙන ආයි මට. එහෙනම්ගෙද මට සතුටු. සතුටට කියලා තිතින් කඳුළු ඇස්සල් දෙන්න හොඳ නෑනේ. සතුටින් ඉන්නානේ. හවස දෙකයි.

0: Lakhanda Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 22යි.
2: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
0: හවස දෙකයි විනාඩි 25යි.

0: මම තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැතනාක්
1: Overtime Beats with Charmy
0: සතියේ දෙනවල දවල් එකේ ඉඳන් හවස

හවස දෙකයි වෙනට විසනවය කියලා දනගන්න හිටියාද? නෑනේ, දැන් තක්කල වෙලා බැලුවනේ. සැකේ සැකේ, කොච්චර කිව්වත් බෑ. 2 7 2 3 93 5 93 7 මැසේජ් එකක් කෙවලා තියෙනවා. අනෝමා, ඔකට කියන්නේ ජයන්ති, වසන්ති, මදු, ලතා, නිලු, ශශී, ශහනා, මාහිර්ස, සිසිර අයියා ඇතුළු හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. සිසිර අයියා ඊයේ මැසේජ් එක අහගෙන හිටියේ නෑජාමි කියලා තියෙනවා. දැන් මේකයි සිසිර අයියා, එයා ඊයේ එව්ව මට මැසේජ් එකක්. සිසිර අයියා දැන් අපිට බයේ ඉන්නවා කියලා. මං ඉතින් කියන්නත් නෙමේ හිටියේ. හැබැයි ඉතින් එයා කියලා තියෙන නෝට හුන්නේ නෑ කියලා. කියන එක මගේ යුතුකමනේ. ප්‍රශ්න ටික ඉතින් ඔබට පස්සේ මීට බේරගන්න. අලව්වට ඇවිත් ඉන්නේ, එයාව එකතු කරගන්න කියලා තියෙනවා. ආගේ නම හැබැයි එවල නැහැ. අකට 317 මාමගේ නම කියලා තියෙනවා, පුතාගේ නම කියලා නැහැ. ඔකේ, අපිවත් එකතු කරගන්න. යටියන්තුට සීපෝත් පැල පිටිය පාලම හදපු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. චමීද තමයි මට මැසේජ් එක වෙලා තියෙන්නේ. අපේ පාලම් දෙකම වතුරට ගියයි, උනට දවස් තුනෙන් හැදුවා කියලා තියෙනවා. ඒක ඇත්තනේ, බලන්න කට්ටිය එකතු වුණාට පස්සේ හැමදේම ඉතා ඉක්මනට යථාතත්වයට පත් කරගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. මට වීඩියෝ එකක් සහ ෆොටෝ එකක් එවලා තියෙනවා. Thank you. පරිස්සමට හැමදේම හොඳින් වෙන්න ඕනේ. චමී අක්කා කොහොමද? ලස්සන හින්දි සින්දුවක් ඕන කියලා තමයි කියන්නේ. ධර්ණියගල තරුව බස්නායක, ආගේ මැසේජ් එක යාළු ඔක්කොම ලැබෙතු කරගන්න. රොයල් සෙල් එකේ හැමෝම එකතු කරගන්න. කටින් එක නිල්මිණි අක්කා, ඉරේෂ අක්කා එකතු කරගන්න කියලා දමිත් තමයි මැසේජ් එක වෙලා තියෙන්නේ. සුබ දවසක් චාමී. ලස්සන සින්දුවකට අපි දෙමු. පොහොර බව පර කඩුවේ වියාන යාළුවෝ ටික නේද? කවුද ඉන්නේ කියලා බලමු. බොස් ඉන්නවා තිලක් කුමාර, චන්දිමාල්, සුරේෂ්, රුග්මන්, අංජලි, හෂයන් බණ්ඩාර ඇතුළු ලක්කඩහන් ඉන්න හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. හරි, දැන් ඔය හන් ඉන්න අතරේ මාව වට හිතනවා නම් අනේ මාත් මැසේජ් එකක් යවමු නම් හොඳයි නේ ජාමිට කියලා. වීකෙන්ඩ් එකක් නෙන්නේ, දවස් දෙකක් ඉන්නේ නැහැ. එතකොට මැසේජ් නම් එක දන්නේ 2 7 2 3 93 5 93 7 නේ. එහේ අපේ මැසේජ් නම් එක. හතරට කලින් හැබැයි මැසේජ් එක එවන්න ඕනේ. මං කියන්න ඕන නම්.

0: හැත්තෑ පස්ස සිරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ක්‍රිමිරාජ සුවසනෑ ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න, නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න, තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසනෑ.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසනෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.වි. ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: හවස 2:00 වෙනාඩි 38යි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: හවස දෙකයේ විනාඩි 43යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: ඩොම ගැන අපි චුට්ටක් කතා කරන් යන්නයි මේ පැතට ආවේ. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් හදාගන්න උවමනාවක් තියෙනවා නම් පොල් තෙල් විතරක් නෙවෙයි යන්නේ. සමහර වෙලාවට උවමනාව වෙන කෑම හදන්න ඕන වෙන බෙහෙත් වර්ග වලට උවමනාව වෙන තෙල් ටික. ඔයාලට හිතනවා ගෙදරදීම වගේ අතින්ම හදාගන්න ඕනේ, ඔය සුරතින්ම හදාගන්න ඕනේ කියලා. ඒකට හොඳම විසඳුම තමයි ලේසිම ක්‍රමය තමයි ඩොම හෝම් ඔයිල් මේක එකක් ගන්න එක. වෙළඳපළේ තියෙන පොල් තෙල් වෙනුවට ඔයාලට ගෙදරදීම පහසු වෙන තරම් ඉක්මනින් හදාගන්න පුළුවන්. සිංගල් පේස් විදුලියෙන් තමයි ඩොම හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධර්තාවය ගත්තොතින් පැට බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මිල වෙන්නේ රුපියල් 88,000. දැන් රට කජෝ කජෝ සුදේකන්ත වට්ටක්කා අබ කොහොඹ එඬරු මේ දේවල් වලින් උනා තර තෙල් හදා ගන්න පුළුවන්කමක් තියෙනවා. සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියා ගන්නත් පුළුවන්. වැඩි විස්තරයක් ඕනේ නම් නම්බර් එකක් කියන්න මතක් කරලියා ගන්න. 01 1 7 6 7 9 5 7 9 කෝල් එකක් අරගෙන තව ඕනම් වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. 2 45.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: දන්නවද සමහර පැදෙම් වලට නමක් නැහැ, හැඟීමක් විතරයි තියෙන්නේ. ආදරය පිරුණු සතුටු පැතුණක්.
0: ඕන්

හවස දෙකයි වෙනාඩි 48යි වෙලාව. මෙහෙර සන්ධ්‍යාවක් වේවා කියලා කියන්නේ කවුද? කියලා බලමු. අලෙගොට මිනුකල තන්න වෙන්නේ තයරංගනේ. සින්දු අකහමු ස්තුති මැසේජ් එකක් කියවුවද? අලෙගොට පැත්තට ගියාම ආනන්ද මහත්මයාත් මැසේජ් එකක් කියවලා තියෙනවා. මං කෙනකම් අහගෙන හිටියාද? අම්මා එපා කිව්වොත් එයා කිතුවක්කාරකමට ඒ දේ කරන්න එපා. ඇයි? මොකද ඒ දේ කරොත් වර්ධිනවා සත්තයි. ඉතින් ඇයි එහෙම වෙන්නේ? අම්මට දුර පේනවා හොඳට මේකයි කියලා රේණුමතයි මැසේජ් එකක් කියලා තියෙනවා. කතාව ඇත්තනේ. අම්මා එපා කියපු දෙයක් කළොත් ඉතින් නේ. ඕකනේ මං කිව්වේ කියලා අහගන්නත් වෙනවා. අපිත් අහගෙන ඉන්නේ රංග වජිර ඇසල දනිත් එක්ක නගෙනම අසේලද? ඒ නම තියෙන්නේ ඒ විදිහට මට කියා ගන්න අමාරුයි. අසේලද ඇසරද දන්න බොස් ඉන්නවා මොරටුව ඉදිබැත්තෙන් සහන්. නෑනේ ඔයා නම් ඔක්කොම වැරදිර ටයිප් කරලා තියෙන්නේ. ශිහන්ගේ සින්දුවක් දෝනේ සහන් කියලා. ඇයි අනේ ටයිප් කරේ ඔයා? ඊට පස්සේ අපි අදවා රද්දලුගමට අද නිරෝෂගේ බර්ත්ඩේ එක අපි හැමෝම විශ් කරනවා කියලා තියෙනවා. Hi, hi, Nero. Happy birthday. What wish karanne man itharak neve attatama. Shrirani, Nirmali, Sandhya, Anula, Hakima, Chandra, Tamara, Kayani, Afra, Sagari, Muthu, Indrani, Samanti, Amna, Kusum, Bola kiyala kenekot innada? Bola danna. Inuka, Chandani, Kasadi, Lakmali, Anomi, Sandha, Eroshi, Devika, සලේහා මේ හැමෝමත් එකතු කරගෙන නිරෝෂ වාට නිදුක් නිරෝගී වාසනාවත සුසුබ උපන්දිනයක් වේවා කියලා අපි ආදරෙන් ආශිර්වාද කරනවා. හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා. හයි චාමියකි, අපිට වහගෙන වැඩ කරන ගමන් ඉන්නේ සපු මල්ලුවේනේ බට්ටි. මේ වෙලාවේ සද්දෙටම අහන් ඉන්නවා කියලා තේනවා. අම්මා බිසෝ මැනිකේ, තාතා උදේනිස්, තරුෂ් පුතා, ඕෂණී දුව, රතුපස්වල ගමටකේ උදේනිය අක්කා, නිලු අක්කා, රෝහිණී අක්කා අහගෙන ඉන්නවා කියලත් ඒ මැසේජ් එකේ තිබුණා. ඊට පස්සේ පොල්ගහවෙල ජයවර්ධන මාවතේ තුෂාරේ මට විතරක් දෙන්න සින්දුවක් කියලා තියෙනවා. ඇත්තටම එහෙම කිව්වට සමා වෙනවාට විතරක් සින්දුවක් අහන්න දෙන්න විදිහක් නැහැ මිස් තුෂාරේ. මස්සිනාව අමතක කරලා එහෙම නේද වාට විතරක් සින්දුවක් කියලා හදපේක මං අනුමත කරන්නේ නැහැ ඇත්තටම. දැකයි විනාඩි 51යි.

0: FM 93.7 Lakhana Radio ITN
1: Dekai Vinati Panaspai
2: Oyata Visha Madravya Bhaviten Ivat Venna Onada Jeevitaya Aluten Patanganna Aasada Ehenam Meka Oya Gannam Ona Call Ekak 19:27ට Katha Karanna Ratama Ekata Jathika Mehewuma
3: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට්
4: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7 0.3 93.5 93.7 සර්ජලයිට් සමාජ කමිෂනය.
1: ඇත්තම කිව්වොත් මේ පැය ඉවරයි. අපි මොන ගහන්නේ අපේ අන්තිම පැයදී. ඊළඟ පැයට මාතකේ

0: ලක්කන්ඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් උඩුකේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: රටම එකට ජාතික මෙහෙයුමේදී යෙදිනේ තුල සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 772ක් බව පොලිසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ හෙරොයින් සම්බන්ධ වැටලීම් 288ක් සිදු කර ඇති බවයි. එෙහිදී හෙරොයින් ග්‍රෑම් 167ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් ග්‍රෑම් 561ක් සහ ගංජා පැල 3513ක්ද පොලිස් භාරයට ගත් බවයි මාධ්‍ය කොට්ටාශය පවසන්නේ. ගංජා කිලෝ 388යි ග්‍රෑම් 265ක්ද අත්අඩංගුවට ගත්තා. කුෂ් හෂීෂ් මත්පෙති ඇතුළු මද්‍රව්‍යද ඊයේ දින වැටලීම් වලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පොලිස් භාරයට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 770ක්. ඉන් 9 දිනකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. 5 දිනකු පුනරුත්ථාපනයට යොමු කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ.
5: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: දකුණු කොරියාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. එය ජාතික වෙසනයක් ලෙසයි දකුණු කොරියා ජනාධිපතිවරයා හඳුන්වා දී ඇත්තේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 42.5 දක්වා ඉහළ ගියා. මේ වසර තුල අධික උෂ්ණත්වය හේතුවෙන් දකුණු කොරියාවේ මියගොස්සෙත් සංඛ්‍යාව 23ක්. පුද්ගලින් 2500කට ආසන්න පිරිසක් උෂ්ණාධික කාලගුණය නිසා ඇති වූ රෝග තත්ත්වයන් හේතුවෙන් හදිසි ප්‍රතිකාරවලට යොමු කෙරුණා. අධික තාප තරංග හේතුවෙන් දකුණු කොරියාවේ මේ වන විට දැඩි බලපෑම් එල්ලව ඇති බවයි රට ජනාධිපතිවරයා පවසන්නේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු 4ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
3: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ඕනමනම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස 9 වෙනට 11යි. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි. දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
5: ලකන්ද රේඩියෝ ITN
0: තුනයි විනාඩි 12යි ඒ අන්තිම පැට අපි ආවා 0.7 0.3 93.5 93.7 අප මැසේජ් ටම් එක හයි හයි යටියන්තට බෙරන්නාවෙන් මිතුම් ඉස්කෝලේ ගාව කඩේ සුබුතු පුංචි සලොනෙක සනල්ලය අකයින අමයින පචිනව ගයන්නෙන්න වස්තු රන් කැටි මාම මාවත් එකතු කරගන්නවා කියලා තියෙනවා ස්තුතියි හැමදාම ඇසුණු හඬක් එක දවසක් හරි අහන්න බැරි වුණාම මාසයක් අහන්න බැරි වුණා වගේ දුකක් දැනනවා කියලා තියෙනවා. දැන් මොකෝ උනේ? මම රාපු නැති දවසකෙන්ද කියන්නේ? හරි හරි හරි හරි. තාම මේ දුක නිවිලා නෑ නේද? ඔහොම යනකොට නිවෙයි. අනර නිවුණු පුතා කඩේ ධර්ම මාම වින්කල් මාමව එකතු කරගන්නවා කියලා තියෙනවා ස්තුතියි අනේ කමෙන්ට් එකට. හයි චාමේ සුන්දර සති අන්තයක් ඔයාට. සපෝර්තු ආතරෙන් ලැංකතුකමින් අදත් නැවතුනා මොහොතකට චාබේකේ සොඳුරු හඳයි ආතරණීය හිතට දරන ගීතයක් අහලා යන්න ආවා සුපරේ වැඩසටහන කියලා නිෂු ඔයාගේ මැසේජ් එක මම මේ කියව ඉන්නේ. කියනවා මෙහෙම දෙයක්. ජීවිතේ අපි බලාපොරොත්තු වෙන විදිහටම ජීවිතේ ලස්සනම දවස් එන්නේ නැහැ. මොකද අහම්බෙකින් හෝ කුණාටු දවස් එනවා. ජීවිතේ අපිට ඉගෙන ගන්න. ඉතින් එහෙම දවසක නම් අත අපි ඉන්නේ දුක් වෙන්න එපා, පසුතැ වෙන්න එපා. කුණාටු පහවලා ගිය දවසට හරි ලස්සනට ඉරපා යනවා. අපේ ජීවිතේ දිලසෙන පටන් ගන්නවා. කඳුලින් වේදනාවෙන් හිටපු දවස් අමතක වෙලා යන්නම යනවා. ඒක නිසා ජීවිතේ අවවැසි දරාගෙන අපි අපේ ගමන යන්න ඕනෙමයි කියලයි නිෂු මතක් කරලා දෙන්නේ. ඒ කතාව සම්පූර්ණ නෙන්න ඇත්ත. ආදරේ අහස තරම් කියන්නේ සපුන්. මොකද මේ කියන්නේ එක්කොනක ඉර ගිනිය පිච්චිලා මැරෙන්න, අනෙක්කොන මහ වැසිය යට වෙලා මැරෙන්න. පෙළ බද්දී ලෝකයේම තණ්හාවේ දුවන්න සබහාදාම බල කරයි යලි යලිත් හිතන්න. සම්පූර්ණයෙන්ම ඇත්ත කතාවක් නේ. එක පැත්තකට හොඳටම පායන, අනිත් පැත්තට හොඳට ඕම ගං අතුර. ඒක නිසා ඉතින් ඇත්තනේ අපිට බෑ සබහාදාමට අභියෝග කරන්න. අපි හැමතිම දියුණුයි කියලා හිතන් හිටියට අපි සබහාදාමත් එක්කනේ සෑහෙන නේද පහලි. හයි චාමියක්ක මම පානදුර මාතු පිටියේ තුෂාර වැඩපළ හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා තියෙනවා. කවුද ඉන්නේ? කුමාරයි, ආශාකා, ශිරෝමිය ඇන්ටි, සීතා ඇන්ටි, ඩෙන්සිල් මාමා. ආගෙන දෙන්නේ ලස්සන සින්දුවක් අහන්න දෙන්න තමා. එන්නකෝ, දොලෙන්න දොලෙන්න දොලෙන්න දොලෙන්න.

0: Lakhanda Radio ITN.
1: Havasa tonai venade 22
2: NLP hadahana Lankave wedima tæki dena tæki avastha wedima loturaiya NLP hadahana obath adama NLP hadahada bala ganna.
3: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණිවිඩ නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
4: ලුකයා මාර වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
5: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
4: මම කිරිත බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
5: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
3: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
6: evening drive with chamit and charu
7: sama anugrahaya
2: nlp hadahana lankave wedima tæki dena tæki avastha wedima loturaiya nlp hadahana ඔබත් අදම NLP හඳ බලා ගන්නවා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
5: ලකන්න Facebook page එක පැත්තට යන්න ඕනේ තමයි. හැබැයි තව ටිකකින් WhatsApp එක පැත්තේ මම තාම සරිසරන්නේ මේ text messages බලන්න තාම ගියෙත් නෑ. කියලා ලස්සන නේ. හයි සුදු, ඔන්න මං අන්තිම පැයේ සින්දුවක් අහනවා කියලා මල්ලිකාඹර message එකක් කියලා තියෙනවා. ඔයා මං ආතරෙන් පිළිගන්න ඕනේ. සින්දුවක් අහමු. චාමි ගැල්ලා මගේ ලස්සනම ලස්සන කතාව අදත් අහගෙන ඉන්නවා කියලා න්ියුසීලන්ඩරින් දුලිප් සමරසිංහ මහත්මයාගේ මැසේජ් එක අදාංශක 9යි කියලා තියෙනවා. ඒ උෂ්ණත්වය අංශක 9යි. හරි හරි. ඔයාට සුබ දවසක් චාමි. මීරිකමින් චින්තා සහ රංජනී සන්ධ්‍යා ගෞතමී සුසිල්ඩා සරත් ගමිනී ජාන්ති මේ හැමෝම මාව හගෙන ඉන්නවා කියලා තියෙනවා. පහුගිය දවස් ටිකේ බිසි වෙලා හිටියා කියලා තියෙනවා. දැන් ඉතින් හරිනේ, හැමදේම හරි. මමත් එකතු කරගන්නවද සින්දුවකට? කවුදනේ යටි අතට පරුසල්ලේ සේපාලිකා නාටා ඉතින් ඉන්න සේපාලිකාට මම සින්දුවක් දෙන්නම්. ඊළඟ කෙනා කවුද බලමු. අයිබෝ වේවා, වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා. අනුරකමින් අනුලාවතිනේ මේ නේද? මහත්තයා සිරිල් පුතා ප්‍රදීප් දුවානුෂිකා පුතා හරුෂණ දෝපේෂණ අමලියා සමරසේකර අහගෙන දෙන්නේ ලස්සන සන්ධ්‍යාවක් නංගී. ලස්සන සින්දුවකට අපි තින දුව මෙතනදී මහත්තයා හේමන්ත සිල්වා අම්මා ඉන්නවා අයා නිමල් තිලක සිරිය සුදුවක්කා අනුමකා ප්‍රභා මංගේ දොටුම් ගස්ලන්දේ මැනිකේ ඔයාගේ මැසේජ් එක නේ කිව්වේ නේද? සින්දුවක් අහමු. ඊට පස්සේ අපි යනවා මාදිවල පැත්තට. ගාතමේ ඔයාගේ මැසේජ් එකක් තියෙනවා. සින්දුවක් අහමුද? මැසේජ් නම්බර් එක කාට හරි දන්න කෙනෙක් ඉන්නවද බලන්න. එක්කෙනෙක් දෙන්නේ ඉන්නානේ. 0.7 0.3 93.5 93.7 අපේ මැසේජ් නම්බර් එක. හවස 4 වෙන්න කලින් වට මම වෙලාව දෙන්න මැසේජ් එකක් එවන්න.

0: La Khanda Radio ITN.
1: හවස 3 විනාඩියේ 31යි වෙලාව. මං ආව text messages ටික බලන්න. සුබ දවසක් බවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෑ ගැල්ල මේ දිනේ ගමේ උපනන්ද මහත්මයා හගෙන දෙන්නේ. යන්තම් යන්න කලින් message එක කියනවනේ නේද? නොකිය යන්නේ නෑනේ. අපිට සින්දුව කන්නේ ධර්ණිය කියලා ඉඳලා අපිත් සතට හගෙන ඉන්නේ. චිරන් අයියා අපිත් ඉන්නවා චිරන් කෙනෙක්. චමත් අයියා අමරෙ මල්ලිවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා ආකාශ් මල්ලියෝ තමයි message එකක් එවලා තියන්නේ. අක්කේ අපි වහනකම් බලන් ඉන්නවා කියලා තියෙනවා. අපිට හැමදාමත් ලස්සන සින්දුව යතනවා. අදත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ. කෑගලෙන් දෙනුක වෙන්න ඕනේ. හරිද නම කිව්වා? ආ පිරිවිලා මේ කෑගලම එක්කරාද ගැල්ල මේ පිරිවිලා මේ කරද මන්ද නම කියලා. නුඹරින් සංජීව ඔයාටත් සින්දුවක් ඕනේ කියලා තියෙන්නේ. අපිටත් සින්දුවක් ඕනේ. කවුද දුමින්දනේ ඔයාගේ මැසේජ් එක? අපි සින්දුවක් අහමු. මේ මැසේජ් එක ගම්පොලින් වසන්ත කුමාරි. ඔයාටත් සින්දුවක් අහන්න දෙන්න. කොහලාන පැත්තට යන මජ්ජාය කලනේ උපාලේ චිත්‍රානේ මාධව කසුන් ඇතුළු ලක්කඩාන හැමෝටම සින්දුවක් ඕනේ කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. සුබදේවාචාමිවාට ඔයාලටත් සුබම වෙන්න ඕනේ. වයන් ගොඩින් අපිට ලස්සන සින්දුවක් දෙන්න. දීපා දුවචතෝ පොතම් මතු මහත්යා සුදත්ව එකතු කරගන්න කියලා තමයි තියන්නේ. අපි දෙන්නවා අලව්ව කලතරෙන් මහත්යා නන්දන පුතා ගයනාත් දුව මින්දෝති දුව ශශිනි ගීතිකා තමයි මට මැසේජ් එකක් වෙලා තියන්නේ. ලක්කඩ චන්දිමා මාතරින් අපිත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ කියලා තියන්නේ. හයි අක්කා මං කුලියා පිටියෙන් චමින්දිකා වෙනස් නමක් මේ වෙලාවේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා තියෙනවා. මල්ලි අම්මා තාත්තා ඒ හැමෝම එකතු කරගන්නවා කියලා තමයි තියෙන්නේ. හයි චාමි සින්දුවක් ඕනේ මම අනු ධර්ණිය කළ අතනම් ස්කෝලින් නිවාඩෝ තෑගි අරන් ආවා කියලා තියෙනවා. දැන් ඉතින් හරියටම එකට ඔයාව අහන් ඉන්න පුළුවන් කියලා තියෙනවා. යාළු ඔක්කොමලාත් එකතු කරගෙන හරි හරි තව සතියයි අහන්න වෙන්නේ ඊට පස්සේ. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න අහගෙන ඉන්න වෙනවා. 3 වෙනාඩි 34යි.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස 3යි විනාඩි 38යි. අපිවත් එකතු කරගන්න. සත්තල ලයින් 2 එකේ නිරෝෂා, අනුරාධා, හිරෝෂ, නිර්මිනි, තිලිනි, ලලිතා ඇතුළු කුමාර මිස් අපිටත් සින්දුවක් දෙන්න. Nilo, thank you message එකක් එවට වඩා අතර ඊට පස්සේ get me අපි ආවත් එකතු කරගමු. නෑනට කේන්ති කිලි යට සින්දුව දෙන්න බෑද කියලා අහනවා. මං කියනවා බෑ කියලා. හරිදු චමි සුබදාසක්. අපි අම්බලංගොඩ ප්‍රියන්ත විජයසිංහ ලක්කනට අපි ආදරෙයි කියලා තියෙනවා. අපි තාලට ආදරෙයි. එතකොට හරි යටි අතට පැත්තට යනවා ඊළඟට. එහෙල පරුසල්ලෙන් චමෝදි උමියංගන ඔයා ලබන අවුරුද්දේ එළවල් යන්නේ කියලා තියෙනවා. අම්මා ඉන්ද්‍රා ප්‍රියදර්ශනී ලොකු අම්මා මාංචුල එකතු කරගෙන ලස්සන සිද්ධාවක් අහන්න ඕනේ කියලා තියෙනවා. හැමදාම අහන් ඉන්නේ අපිව කියලා තියෙනවා. සතුටුයි චමියක්කේ. අද ගොඩක් සතුටින් කිවද කාරණා. මං ඉතින් කවදත් මේ වගේ නේ ඔලුක කුකුමක් නැත්නම් කියන්නවත් නරකයි. ඇහේ දන්නේ ඔලුවට. හරි හරි. ඊට පස්සේ අපි යනවා පිටිකල පැත්තට. ධර්මාධාරමාවතේ චන්ද්‍රා ගුණවර්ධන පළවත්ත පුස්සවලින් ජේ ඒ සුසන්ත ප්‍රේම පද්මවත් එකතු කරගන්නවා කියලා. සුසන්ත සම්පත් තමයි මට ඒ මැසේජ් එකේ වෙලා තියෙන්නේ. ඊට පස්සේ පියම් බලන්න මේ කවුද ඉන්නේ කියද. අලව්ව පැත්තට යන්නේ උපාලි වගේ මැසේජ් එක. පත්මිනී ඉන්නවා. උදේ කුමාරස වසන්ත සමන් අතුලහ අතුලා නෙමේ අතුල සමන්තා නෙමේ සමිතා මොකක්දනේ. නිලන්තව එකතු කරගන්නවා කියලා තියෙනවා. කොච්චර ගෝත් ඉතින් එයා කැපිටල් වලින් එමනවා. කැපිටල් ලකුණු ටික ගොටේ තිබ්බම කියන්නේ ඒ වගේ ප්‍රශ්න මතුවෙනවානේ. මට වැරදිච්ච එක නෙවෙයි. ඒ අකුරු වල තියෙන වැරද්ද පහදෙලි. හවස 3යි විනාඩි 46යි.

0: ලකඬ රේඩියෝ ITN
1: හවස 9:45
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
1: ලකඬ Facebook page එක පැත්තට මම මේ ආව ඔයාලත් ගියාද පැත්තේ ගියේ නැහැ අපේ Facebook එක නැහැ අපිට බිස්සි අපි වැඩ එහෙම අයත් ඉන්නවා ඇති බලමු කවුද හැබැයි අපිට කමෙන්ට්ස් දාලා තියෙන්නේ කියලා තුෂාරි අතුගල ආතරෙන් අසවෙන් දැකීම සතුටක් කියලා තියෙනවා ඊට පස්සේ thank you dada ස්තුති සලේකා ස්තුති වාට ප්‍රේමසිරි වන්කමුගේ අකුරු නැකලින් වාට thank you තරුෂි වස්නායක ආතරෙන් මතක් කරමු පුෂ්ප කුමාර් එස් ලේන කැසල් ෆර්නාන්ඩෝ රන්දික මලින්දා thank you නිසංසලා කුමුදුනේ සවසන්තාවක් ස්තුතියි හන් ඉන්නවට සුමනාගොන තිලක thank you කමෙන්ට් එකට සමීර දේශම් මං හොඳින් අසේල පියන් මිල ඔයවට ආතරින් මතක් කරනවා ඒත් එක්කම කැලුම් එම් සමරසිංහ සමීර දේශම් සරා සඳයාරෝ ටික තමිතලු විහාරේ යතේෂ ටිකේ වසන්ත කුමාර චමින්ත දර්ශන දලිප් සමරසිංහ නිශාන්ත වික්‍රමසිංහ ඕෂධ රතවිට ඔල හැමෝම අතරින් මම මතක් කරන ස්තුතියි කමෙන්ට්ස් වලට ලයික්ස් වලට ඔල හැමෝට ඊට පස්සේ මේ කවුද මේ ඉන්නේ කියලා බලමු අපිටත් ලස්සන සින්දුවක් ඕනේ චාමි බුළු ගහ පිටියේ කමනි හස්බන්ඩ් සුජීවව එකතු කරගන්න කියලා තියෙනවා ඊළඟ කෙනා හිරුනි ඔයා ඉන්නේ කිරිබත් ගොඩ කියලා මැසේජ් එකේ තියෙන සින්දුවක් අහන්න දෙන්න තමරා කුමාරි නැද්ද ඕ කියලා අහලා තියෙනවා තමරා කුමාරි නැද්ද කියලා ඉතින් මන් දන්නේ කොහොමද ඔය මැසේජ් එක කෙවුවොත් මන් දන්නව ඉන්නවා කියලා හෙතරි දුනද දැන් අනේ මැසේජ් එක දැක්කේ ආව ආදරෙන් මතක් කරනවා ඒ වගේම මේ සින්දුහන් එකතු කරගන්න හරිද 9:45

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස තුනයි වෙනාඩි 54යි වෙලාව. සඳ ලංකාවේ තාරුණී ඔය හංගින්නවා කියලා ටක්කල මැසේජ් එකක් දැම්මනේ. ඔයාව හතරෙන් මම මතක් කරනවා. ඊට පස්සේ සිරවා වෙලින් කෙඩේ සමරසිංහ පවුලේ හැමෝමත් යාළුවෝ ඔක්කොමලාත් එකතු කරගන්න කියලා තියෙනවා. එහෙනම් ගෙන් එන්න. දවස් දෙකකට පස්සේ එළවෙන සඳුදා දවල් එකට අපි ආයෙමත් මුණ ගැහෙනවා. මැසේජස් එවපු මාව අහගෙන හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි පරිස්සමට ඉන්න. මං ගෙන් එන්න. මම චාමිකා මොනෝජිනී. සබදවසක්.

0: Anutunai Dashma Paha Lakhanda Radio ITN Sabha Sri Lankia Handa
1: Velao Pasaru Hatrai
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB ධනනිධානය නුතුරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: කුරුවිට ප්‍රදේශයේ පරිසරිතකාමී සහන සත්කාර මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඔස්ට්‍රේලියාවේ ශාන්ති පදනම අතරයි ගිවිසුම අත්සන් කළේ. සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශාන්ති පදනමේ සභාපති විශේෂඥ වෛද්‍ය සුහර්ෂ රුවන් කණතිගොඩ යන මහතුරුන් මෙසේ ගිවිසුමට අත්සන් තැබුවා. සියලු උපකරණද සහිතව මෙම සහන සත්කාර මධ්‍යස්ථානයේ ඉදි කිරීමට නියමිතයි. එය රුපියල් මිලියන 300ක ආයෝජනයක්. ව්‍යාපෘතියේ ප්‍රධානතම අරමුණ වන්නේ දැඩි ලෙස රෝගාතුර වූ සුව කළ නොහැකි තත්ත්වයේ පසුවන රෝගීන් මෙන්ම ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයේ පසුවන රෝගීන් සඳහා නිදහස් සත්කාර සේවා මධ්‍යස්ථානයක් ගොඩනැගීමයි. එය කාමර 20කින් සමන්විත වනවා. සහන සත්කාර සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් හෙද හෙදියන් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුහුණු මධ්‍යස්ථානයකින්ද සමන්විත වන ආකාරයටයි මෙය ඉදිකර තිබෙන්නේ. මෙක්සිකෝව අලිගැටපේර වගාව ආශ්‍රිත කලාපයේ ආරක්ෂා කිරීම සඳහා හමුදාව යොදවා තිබෙනවා. එක්සත් ජනපදයේ මෙක්සිකෝවෙන් අලිගැටපේර ආනයනය නතර කිරීමටයි කටයුතු කළේ. ඉන්පසු මතු වූ තත්ත්වයන් සමග වගා කලාපයේ ආරක්ෂා කිරීම සඳහා හමුදා සෙබළුන් යොදවා ගත්තා. 1500කට වැඩි බටපිරිසක් මේවන්ටත් යොදවා ඇති බව මෙක්සිකෝ බලධාරීන් සඳහන් කළා. අලිගැටපේර අපනයනය නතර වීම සමග රැකියා දහස් ගණනක අවධානමක් මතු ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30 බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
8: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
9: සුබ ගමනක් පරිස්සමින් කිහිගෙන.
10: NLP
2: හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
11: සහයෝගීතා අනුග්‍රහය පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: හතරයි විනාඩි 8යි වෙලාව සුබ සන්ධ්‍යාවක් හැමෝටම ඉවිනින් ඩ්‍රයිව් එක අදත් එකතු වෙන වෙලාව චාරු සුබ සන්ධ්‍යාවක්
1: සුබ සන්ධ්‍යාවක් ගුඩ් ඉවිනින් කොහමද
0: අද සිකුරාදානේ අද සිකුරාදා කියන්නේ ඉතින් අගෝස්තු මාසේ 7 වෙනිදා
1: හරි හැපි ෆ්‍රයිඩේ එක ඉන්නේ
0: අපි පළවෙනි සතිය මේ විදියට
1: ගත කළා නිමා කරා
0: නෑ ඒක හරියන්නේ ඊට වැඩිය
1: ඊට
0: වෙනස් ඉදිරියගෙන
1: ඕකේ කිය
0: පළවෙනි සතිය අපි කාබාසිනිය කරලා
1: ඒක හරිම ලස්සනයි
0: දමා අවසන් කරන්නයි සූදානම් වෙන්නේ
1: හරි
0: දවස් 7ක් ගෙවිලා ගිහිල්ලා ඒ කියන්නේ අගෝස්තු මාසෙත් පළවෙනි සතිය අපි
1: කෑවා
0: කාලා ඉවරයි
1: යාන්තන් කියලා කෑවනේ
0: යාන්තන් කොමාරි කාලා දැම්මා
1: අපි ලබන සතිය මොකද කරන්නේ
0: ලබන සතියත් ඒ විදිහටම කාලා අවසන් කරනවා
1: ඕකේ ඕකේ
0: රයිට් එවනම් අද සිකුරාදා දවසේ විනින් ඩ්‍රයිව් එක එකතු වෙන පුළුවන්කම තියෙනවා කැමැතිම ලස්සනම සින්දු අහන්න හවස 6 හමාර වෙනකන් ඉඩ කඩ තියෙනවා යාලට
1: එහෙම අහගෙන ඉන්න ගමන් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් දාන්න වෙනද වගේම හවස 6 හමාර වෙනකන් ඉන්නකොට කාටියක් එකතු කරගෙන ඉන්න මේ පැත්තට 07 03 93 5 93 7 03 93 5 93 7 වගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට එවන්න
0: අපි මොන හරි නරක දෙයක් අපිට වෙනකොට
1: ඕකේ
0: අපි හිතනවා
1: හා
0: හොඳ හැම දෙයක්ම වෙන්නේ පහුවෙලා කියලා.
1: රයිට්.
0: හොඳ දේවල් වෙන්නේ පහුවෙලා.
1: හහ.
0: ඒ නිසා මේ ඉස්සෙල්ලා ගෙවලා දාන්නේ නරක දේවල් වෙන්නේ නැති කියලා අපි හිතනවා.
1: ඔව්.
0: ඒ අපි හිත හදා ගන්න.
1: හහ.
0: අපිට ඔහොම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා හොඳ දෙයක් වෙන එකක්ම නැද්ද කියලා
1: හිතනවා.
0: හිතන දවසක් එනවා. දිගටම දිගටම නරක දේවල් එනකොට.
1: වෙනකොට.
0: හැබැයි අපි හොඳ දෙයක් කවදා හරි වෙයි කියලා.
1: හහ.
0: හිතාගෙන වැඩ කරන්න පුරුදු වුණාට පස්සේ.
1: හරි.
0: අපිට නරක දේවල් කියන ඒවා
1: එන්නේ නැහැ.
0: දැනෙන්නේ
1: නැහැ.
0: දැනෙන්නේ නැහැ කියන්නේ. අපි හොඳ දවසක් එයි කියලා හිතාගෙනම වැඩ කරන්න පටන් ගත්තට පස්සේ
1: ඔව්
0: නරක දේවල් වුණත් ඒව දැනෙන්නේ නැහැ.
1: ඒක ගානක් නැහැ.
0: ගානක් නැතුව යනවා. ඒ කියන්නේ අර තැලිලා පොඩි වෙලා හෙම්බත් වෙලා
1: ඔව්
0: ඔක්කොම දේවල් වුණාට පස්සේ අර සාමාන්‍යකරණය වෙනවා කියන්නේ. ඒ දේවල් ඒ කියන්නේ එන ගල් බොරළු
1: ඔව්
0: එතකොට
1: තාප්ප
0: මේවා ඔක්කොම බෝතල් නම් එහෙම කියන්නේ පහ
1: හරිය නැද්ද
0: බෝතල් එහෙම කියන්නේ මොකද මතක් කරන්නේ බා
1: ඒ
0: වගේ දේවල් අපිට සාමාන්‍ය දේවල් වෙනවා ඕන දෙයකට ඔට්ටුයි ඕන දෙයකට ඔර්ථු දෙනවා
1: ඒ
0: නිසා හොඳ දෙයක් කවදා හරි වෙයි කියලා හිතාගෙන හැම නරක දෙයක්ම පිළිගන්න
1: මගේ හොඳ දවස අද නෙවෙයි හෙට
0: අද නෙවෙයි හෙට
1: හහ
0: හොඳ දවසක් එයි මට
1: ඔව්
0: මොන හරි ප්‍රශ්නයක් කෙනකොට ලෙඩක් වැටෙනකොට
1: හරදරයක්
0: වෙනකොට හිතන්න අද නෙවෙයි මගේ හොඳ දවස හෙට එන්නේ
1: ඔව්
0: මං හෙට වෙනකන් කොහොම හරි මේ අභියෝග ඔක්කොම අල්ලගෙන ඉන්නවා
1: හහ
0: එතකොට වාඩි ඉස්සරහට යන්න පුළුවන් ජීවිතේ අන්න ඒ විදිහට පොඩ්ඩක් බලාපොරොත්තුවක් තියාගෙන වැඩ කරන්න කියන ආරාධනාව අපි කරනවා
1: කරනවා නම් හොඳ වැඩක් තියෙනවා
0: ඔන්න ඒ වෙන දෙයක් ඇච්චාවි

0: ලකන්න රේඩියෝ ITN
1: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLV දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
2: ඇසේසු දෑවිල්ලද?

0: ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ලකන්ඩ රේඩියෝ ITN.

0: හතරයි විනාඩි 22යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව චාරු ආ දැකලා තියෙනවද අර නගරවල තියෙනවා නගරවල නෙමෙයි අපි ගම්වලට ඕනම පාරක යනකොට පාලම් බෝක්කු ළඟ අර පාලමේ බෝක්කුවේ හරි දෙපැත්තේ තියෙනවා පොඩි ගල් දෙකක් ඒ කියන්නේ පොඩි අර අංකයක් ගහලා තියෙනවා
1: ඔව්
0: 22න් බෙදීම පහ හා
1: 45න් දෙක
0: 45න් දෙක
1: ඕකේ
0: එහෙම කියලා ගහලා තියෙනවා
1: ඔව්
0: කොයි වෙලාවකද නියන් හිතලා තියෙනවද මොකද්ද මේ කියන අපේ චක්‍රයේ හැකියාව බලන්න ගහපු එකක්ද 22 බෙදීම
1: මම ඕක දන්නවා මට දැන් මතක
0: 22 බෙදීම පහ හා අපි බෙදලා බලනවා
1: 25 කිලෝමීටර්ස් ගාන එහෙම මොකක් කරන්නේ
0: නැහැ කිලෝමීටර්ස් ගාන තමයි දින් එක හරි මං කියන්නේ කිලෝමීටර් ගාන වෙනම තියෙනවද ඒක මෙතන
1: කරා මේක නෙවෙයි
0: ඒක නෙවෙයි මේවා මේවා පාලම් බෝක්කු ළඟ විතරයි මේක තියෙන්නේ සාමාන්‍යයෙන් ඒ ඒ කණු වල ඒ කියන්නේ අර තියලා තියෙන ඒ මොකක්ද ඒකට කියන්නේ
1: හා කිමු බලන්න
0: තම්බය තම්බය
1: ඕකේ
0: හොඳයි නේද වචන
1: ඔව් ඒක තමයි
0: ලොකු වචනයක් දැන්
1: හා
0: ඒක ලොකුට හිතන්න එපා අර නියන් කොන්ක්‍රීට් ගලක් වගේ එකක් තියෙනවා
1: ඔව් පොඩි කණුවක්
0: වගේ තියෙනවා පොඩි භාගයක් බංකුවක් වගේ එකේ වාඩි වෙන්නත් පුළුවන් ගොඩක් වෙලාවට ওই බංකුව විදිහට වාඩි වෙලා පාලම් බෝක්කුවල රස්සිය අදු ගන්න ඕවා පාවිච්චි කරන්නේ
1: කොළු කොල්ලෝ ඉන්නවනේ
0: ඔව් ඒ කොල්ලෝ වාඩි වෙලා හිටියට එයා ඕකේ ගහලා තියෙන අංකේ ගැන මොකුත් දන්නේ නැහැ
1: සමහරවිට නෑ නෑ ඔගේ වාඩි වෙලා ඉන්නවනේ
0: දැන් ඒ ගහලා තියෙන අංකේ තියෙනවා 22 ඉරක් යට පහ තියෙනවා
1: ඕකේ
0: එහෙම නැත්නම් 22 ඉරක් යට 2 3 හොමයි එක එක අංක තියෙනවා
1: තියෙනවා
0: ඒක නිශ්චිත අංකයක් නෙමෙයි ඒක මොකද්ද කියලා සමහරට දන්නව ඇති සමහරට නොදන්නව ඇති නොදන්න අයට මම මේ කියන්නේ ඔයා දන්නෙත් නෑනේ ඔයාත් කිව්වේ කිලෝමීටර් කනුව කියලා
1: මදයි දන්නව කියලා කිව්වා
0: කිලෝමීටර් කනුව වෙන එකක් මේකේ තියෙන්නේ ප්‍රධාන නගරේ ඉඳලා ඒ බෝක්කුව ළඟට නැත්නම් පාලම ළඟට ප්‍රධාන නගරේ ඉඳලා තියෙන දුර ප්‍රමාණය
1: ඕකේ
0: 22 නම් 10 නම් ඒ ගහලා තියෙන්නේ උඩ තියෙන්නේ ඉරෙන් උඩ තියෙන්නේ
1: ඔව්
0: ඒ මේ දුර ප්‍රමාණය කොච්චරද කියලා එතකොට ඒ ඉරට යටින් තියන වාගයක් 5 හරි 6 හරි 4 හරි එහෙම කියලා තියනවා නේද?
1: ඔව්.
0: ඒ අවසාන ඒ කිලෝමීටරය ඇතුලේ තියෙන පාලම් බෝක්කු සංඛ්‍යාව තමයි යට ඉරින්.
1: ආහහා තියෙන්නේ.
0: ඉලක්කම. ඉරින් යට තියෙන්නේ අගය.
1: හහ.
0: ඒ කිලෝමීටර ඇතුලේ තියෙන පාලම් බෝක්කු සංඛ්‍යාව.
1: හරි.
0: උඩෙන් තියෙන්නේ ප්‍රධාන නගරේ ඉඳලා ඒ පාලම හරි බෝක්කු හරි ළඟට තියෙන දුර ප්‍රමාණය.
1: හහ.
0: අන්න එහෙම එකක් තියෙනවා.
1: හරි.
0: මාර්ග සංඥා ගැන අපි කොහොමද ටිකක් දන්නවනේ.
1: හැබැයි
0: සමහර වෙලාවට ඕව ගැන එච්චර අවබෝධයක් නැතුව ඇති.
1: මොකක්ද නේ මේ ආයිනට වෙලා තියෙන කිසි වැඩකට නැණි කියලා හිතෙන්න පුළුවන්.
0: අපිට ඕක ප්‍රයෝජනයක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වරාට කවුරු හරි අහුවති මොකද්ද බං අර ගහලා තියෙන්නේ කියලා හරි.
1: පොඩි කියන එකක් තියෙනපේ.
0: කියන්න උත්තරයක් තියෙන්න ඕන හරි උත්තරයක්.
1: හරි.
0: සමහර වෙලාවට පොඩි උන් එක්ක යනකොට ඔයගේ ප්‍රශ්න අහනවා.
1: ඔව් ඔව්.
0: මේ මොලේට සමනල් ගැටේ වැටෙන්න.
1: මේක මොකද්ද අම්මේ?
0: අම්මේ මේක මොකද්ද කියලා අහුවා
1: නම් අම්මේ දැන් දෙපාරක් විතර දැක්ක මේක මොකද්ද?
0: හරි අමාරු වැඩේ වෙලා තියෙනවා.
1: ඔව් ඒ නිසා දැනගන්න අම්මල තාත්තලානේ.
0: ඔයගේ දේවල් මේ මේ කියන්නේ පුංචියට ලොකු ප්‍රශ්න.
1: හා හා.
0: ඕක මොකද්ද? සමහර වෙලට අර මේ ලොකු ලයිට් කණු වල මැද්දේ ගහලා දෙනවා කහපාටින් පොඩි බෝඩ් එකක්.
1: ඔව් ඔව්.
0: නෑ ඒක අර ඉසෙඩ් අකුරක් වගේ සංකේතයක් එක්ක. ඒක හයිකසරේට අහනොම
1: ආර මෙතන මේ මොකද්ද තියෙන්නේ?
0: ආත් මොකද්ද අර කහපාට බෝඩ් එකක් අර ලයිට් කණුවක් ගහලා තියෙන්නේ.
1: ඕකේ.
0: මොනවා කියන්නද සමහරට?
1: ආ ඒක ඔය නිකන් ගහලා
0: තියෙන්නේ. නෑ නෑ ඒකට කියනවා. ඔය ඩේන්ජර් කියලා ගහලා තියෙන්නේ.
1: හරි.
0: අවදානම් සහගතයි කියලා කියලා තියෙන්නේ.
1: ඕකේ
0: වෙන කතාවක් තියෙනවා.
1: තියෙනවා.
0: හැබැයි ඒකත් පොඩ්ඩක් ජාමේ බේර ගන්න හරි උත්තරයක්.
1: මොකද
0: අර ඉසෙඩ් අකුර වගේ නිකන් අර විදුලි සංඥාවක් වගේ එකක් දාලා තියෙන එකේ.
1: හරි.
0: ඒක ඒ හරින් යන්න එපා. අවදානම් සහගතය වගේ කෑල්ලකුත් ඕකේ
1: තියෙනවා.
0: සම්පූර්ණ විස්තරේ නුණත් ඔයගේ පොඩි කෑල්ලක් කියලා බේර ගන්න පුළුවන්. වැරදි දේවල් බොරු දේවල් කියලා දෙන්නත් බෑනේ ළමයින්ට.
1: කොයි
0: ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා ඊට පස්සේ ළමයි එක යාළුවෙක් එක්ක කතා කරනකොට
1: හා හා ඔක කී දෙනෙක්ගේ කනට යනවද නේ?
0: ඕ ඊට පස්සේ කතා කරනකොට මචං අර මේ අතන මේ අර ඉස්කෝලේ ඔයා දන්නවද?
1: දන්නේ නෑනේ. දන්නේ නෑනේ.
0: ලයිට් කන වල ගහලා දෙන්නේ. ඒකට එන්ජර් කියලා ගහලා දෙන්නේ.
1: ආහා ඔයා දන්නේ නෑනේ.
0: ඕ මැඩ් දෙනවනේ.
1: ඔව්.
0: ඊට පස්සේ ඉතින් වෙන වෙන මතයක් තමයි සමාජගත වෙන්නේ.
1: හරි. එතකොට පන්තියම කියන්නේ ඩේන්ජර් කියලා නේ ගහලා තියෙන්නේ.
0: ඔව්. ඊට පස්සේ කවුද පුතාට ඔක කියලා දුන්නේ කියලා හරි මිනිස්සේ දැනගෙන ඇහුවට පස්සේ
1: ආ අපේ තාත්තනේ.
0: තාත්තලේ. ඊට පස්සේ ඒක නිසා හරි දේවල් තමයි පොඩි අයට කියලා දෙන්න ඕන.
1: ඔව්. ඒ
0: නිසා පොඩි අයට දැනුවත් කරන්න නම් අපි දැනගෙන ඉන්න ඕන.
1: හහ්.
0: ඒ වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. සමහර වෙලාවට ශිෂ්‍යත්වෙදි අහන වෙලාවලුත් තියෙනවා.
1: ඔව්.
0: ඒක නිසා මේ පොඩි පොඩි දේවල් උනාට
1: හා
0: අවබෝධයක් තියෙන්න ඕන දැනගෙන තියෙන්න ඕන ඔයගේ දේවල් ගැන.
1: හරි.
0: රයිට් අපි මතක් කරන්න ඕන ඩීප් ටෙක් සෝලා ගැන.
1: හහ්.
0: සෝලා පද්ධතියක් සවි කරගත්ත කියන්නේ විදුලි බිලට වාට තිත තියලා වගේ ආර්ථිකයට ලොකු වාසියක් අත් කරගන්න පුළුවන් ඩීප්ටෙක් සෝලා පද්ධතියක් වගේ වහලයට මත සවි කරගත්තොත් වගා බිමට ඕන කරන වතුර ටික ගන්න ඩීප්ටෙක් සෝලා වෝට පම්ප් එක තියෙනවා. ඔයාගේ බිස්නස් කරන තැන, ව්‍යාපාරය කරන තැන විදුලියට ලබා ගන්න ඕන නම් විදුලි සෝලා පද්ධතියක් සවි කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් නිවසට, ව්‍යාපාරික ස්ථානෙට ඕනම තැනකට ඩීප්ටෙක් සෝලා පද්ධතියක් සවි කර ගන්න වගකීමක් එක්ක. මොකද යාලා මේ වෙනකොට ප්‍රොජෙක්ට්ස් විශාල ප්‍රමාණයක් ලංකාව පුරා කරලා තියෙන නිසා වගකීම විශ්වාසය කියන දේ ගැන ප්‍රශ්නයක් තියා ගන්න හොඳ නැහැ ඩීප්ටෙක් ගැන කතා කරනකොට.
1: ඉතින් ඩීප්ටෙක් සෝලා එකක් හරි ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් හරි වාට මිලදී ගන්න අවස්ථාව තියෙන අපේ ගොවි මහන්තුට මතක් කරන්න ඕනේ. ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් ගන්නව නම් ඔන්න අපේ ගොවි මහන්තු සුවිශේෂී මිලාඩු කිරීම එක්කම ඒ ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප් එක ගන්න වෙන පුළුවන්කම ලැබිලා තියෙනවා. එනිසා මේ වාසිය මිස් කරගන්න එපා. දැන් දැන්ම ඔබේ අස්වැන්න සරු කරගන්න, පිරවැය අඩු කරගන්න ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් මිලදී ගන්න. 0711711711 කෝල් එකක් දීලා ඩීප්ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: අපි දැන් ඔය මේ ගමේ වී කොටන්න ගියාට පස්සේ
1: හරි
0: වී ටික කොටා ගන්න කියලා යනකොට
1: ඔව්
0: අපිට මේ අපි බලන දෙයක් තියෙනවා.
1: හා
0: අලුත් මෝලක් තියෙන්නේ කොහෙද?
1: ඔව්
0: වී මෝලක් අලුත් එකක්.
1: මොකද
0: අතන මෝලේ වැඩන්නේ
1: නැහැ නේද? අර මැෂින් එකමයි තියෙන්නේ.
0: අර මැෂින් එක තියෙන්නේ ඒකේ ගල් වැලි එනවා නේද?
1: හරි.
0: ගෙදර ඇවිල්ලා හාල් කරලා ඉවරයක් නැහැ.
1: හා ඊට වඩා හොඳයි වී ටික කඩන්.
0: වී පොතුයි හාල් වල මේ ගලුයි ඔක්කොම එපා වෙනවනේ මෙතන මේ මෝල හරියන්නේ
1: නැහැ.
0: අලුත් එකක් කොතනද තියෙන්නේ? ටිකක් දුර වුණත් කමක් නැහැ.
1: කියන්නකෝ.
0: ඔව් ටිකක් දුර වුණත් කමක් නැහැ. අලුත් වී මෝලක් තියෙන තාක්ෂණයෙන් ඔය පිරිපුන් එකක් තියෙන තැනකට ගිහිල්ලා
1: හරි ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් නම්
0: වැඩේ කරගන්න පුළුවන් නම් හොඳයි කියලා යනෝ.
1: මොකද
0: නැත්තම් මේ ගලුත් එක්ක බත් කාලා
1: හරි
0: දත් ටික කඩා ගන්න නෙවෙන්නේ.
1: අනිතික වෙලාවත් යනවා වැඩිනේ.
0: අනිවාර්යයෙන්ම. ඒ නිසා මේ ගල් වැලි ඉවත් වෙන කොට වී පොතක් නැතුව හරි පිරිසිදුවට වී ටික කොටා ගන්න පුළුවන්. හොඳ මැෂින් එකක් තමයි ඩොමා කණු දෙක එළිවෙට යන්ත්‍රය කියලා කියන්නේ. ලංකාවේ සහල් නිෂ්පාදනය ආශ්‍රිතව ව්‍යාපාර කරන අයට මේක දැන් නැතුවම බෑ.
1: ඔව් ඒ වගේම තමයි දැන් පුංචියට සහල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න අනුසූදානම් ඉන්නවනම් ඔන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ඉතින් ඒකට නවතම උපාංගයක් කරන හඳුන දෙතිනෝ. ඒ තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. තාම අඩු කාලයකින් වී තම්බල වේලා ගන්නවාට පුළුවන්කම ලැබෙනවා මේකෙන්. ඒ වගේම තමයි වරකට කිලෝ 100 සිට 500 දක්වා ධාරිතාවන් යුත් යන්ත්‍ර පෙළක් තියෙනවා. ඒ වගේම වාට පැය 3ක් ඇතුළත එකාණ්ඩයක් නිමවා ගන්නත් හැකියාව ලැබෙනවා කියන්නේ. වී තම්බල වේලල කෙටීම පවා සිද්ධ කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයගේ සහල් වලට ඉහළම ගුණාත්මක භාවයක් මේ ස්ටීම් බට්ටගෙන් වාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආට පුළුවන් නම්බර 30 ගැලහෙන පරමහර්ගම කියන ඇඩ්‍රස් එකට ගිහිල්ලා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එකට ගිහිල්ලා ඔයාගේ අවශ්‍යතාවය අනුව මේ යන්ත්‍ර ටික මිලදී ගන්න. නැත්නම් කතා කරලා විස්තර දැනගන්න 0117 679 579.
0: අවසහතරයි විනාඩි 30යි වෙලාව.

0: හතරයි විනාඩි 36 වෙලාව අපි චාවෝ මාලිට කතා කරන්න කලින් අපි යන්න ඕන අපේ Facebook page එක පැත්තට.
1: ඔව්.
0: ලස්සන post එකක් තියෙනවා.
1: යන්න අපේ official Facebook page එකට ලක් කරන්න. ගියර පස්සේ ආඩවලංකව තියෙන ඉවිනින් drive අපේ post එකට like කරන්න, comment කරන්න, share කරන්න.
0: බලන්න මොනවද දාන්න පුළුවන් කියලා ඒ photo එක බලලානේ.
1: හා
0: හා මොකක්ද කියනවා.
1: ලස්සන කොල්ලෙක්.
0: ලස්සන කොල්ලෙක් ඉන්නවා.
1: ආ ඔකේ. දාන්න බලන්න හොඳ comment එකක් එහෙනම් ඒ ලස්සන කොල්ලට.

0: ciao ciao, ci vediamo presto.
1: පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. මේවා ගැනීමට මාස 14කට වැඩි කාලයක් 40 වසරක විශ්වාසය. ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.

0: හතරයි විනාඩි 41යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ලකන්ඩ Radio ITN.

0: ඉවිනි ්‍රයිව හගෙන කවද මැසේ් කල තියන්නේ අපි බලන්න ඕන මේ වෙලාව කවද මැසේ් කරපය කියලා
1: මුලිම යන්නේ බරු දැල්පොලට ඇසල් පනාන්ද ඉන්න අයිතික පුසල්ලවෙන් අන්නවර ආවතකත කරගන්න ගමන් කොලියපට නිලක්ෂීන්නවා ඉට පස අනහද නිවරකඩිය බේකරිය පැත්තට ලොක පුසපුල් පඩිබොස් වරුණ චම්පමිස් ලක්ෂ්මිමිස් දිස්නමි සතකර දනුෂ්ක මදුසංක මෙ හමෝ එකතු කරගන්න කියලා ජයම මැසේජිකක් දාලාතින එතකට ඔයාල දෙන්නගේ ප්‍රෝග්‍රම්ක ගින්දර වගේ සුපිරී කියලා දාලාතියනේ බහරෙන් වලින් චන්දන ජපානයෙන් දිල්සී එතකොට තංගල්ලෙන් චන්සී එතකොට ජෝන් පුතා සමග ආදරණීය බිරිඳ ශාමවත් එකතු කරගන්න කියලා කියන ඕකේ ඊට පස්සේ සුමනා බොයගොඩ පැත්තට එන හදන්නේ බොයගොඩින් සුමනා ඇතුළු යාළුවෝ හැමෝම එකතු කරගන්න කඩේ ළඟ සද්දට අහගෙන ඉන්නෝ කියලා මහින්ද එදිරි සිංහ වැල්ලවායෙන් අපිට මැසේජ් එකක් දාලා තිනවා
0: රයිට් මේ කට්ටිය අපි අහගෙන ඉන්න අතරේ ඔය හන්දියට එන අයට අපි කියන්නේ ගෙදර යනකොට නිකන් හිස් අතින් යන්න එපා ගන්න ලොතරැයියක් චාතික ලොතරැයි මණ්ඩලයේ හඳුනා දෙන ලොතරැයිපත් ගොන්නෙන් ඔයාලට ටිකට් එකක් ගන්නවා කියන්නේ වාසනාවන්තයෙක් වෙනවා කියන එක ඉර හඳ වගේ විශ්වාසයි NLB හඳහන ලොතරැයිය කිව්වට පස්සේ අපේ හඳහනට නියම වටිනාකම ලැබෙනවා කියලා මඩ තේරුම් ගන්න හිතා ගන්න පුළුවන් හඳහන ලොතරැයියක් ගත්තොත් කවදාවත් වාසනාවේ මහගෙදරේ නිරන්තරයෙන් ඔබට ඔබ හමුවට වාසනාව කැඳන NLB හඳහන ලොතරැයියෙන් ජූලි මාසයෙන් පවණක් සුපිරි ජයග්‍රහකින් දෙදෙනෙක් බිහි කිරීමට හැකි වෙලා තියෙනවා 1566 වන දිනුම්බාරයෙන් රුපියල් ලක්ෂ 50කට වඩා වැඩි අටවන සුපිරි ත්‍යාගලාභියා හැඳල සුනිල් රොද්‍රිගෝ මහත්මයාගේ ලොතරැයි ගොන්නෙන් මගේම 1570 වන දිනුම්බාරයේ රුපියල් ලක්ෂ 31ක නමවෙනි සුපිරි ත්‍යාගලාභියා දෙල්ගොඩ දිසානායක මහත්මයාගේ ටිකට් පත් අතරින් බිහිවුණු බව පහුගිය දවස්වල යාලා නිවේදනය කරා. ඉතින් හදරහන්න ලොතරැයියෙන් දසලක්ෂපති අන්ද මේ වෙනකොට 145 දෙනෙක් බිහි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ ගැන අපි කියන්නේ ගොඩක් සතුටින්.
1: ඔව්. ඉතින් එහෙමනම් රණවිරු සමාජ සේවා හා ක්‍රීඩා ශ්‍රේෂ්ඨත්වයට දායකත්වය ලබා දෙන හදරහන ලොතරැයියෙන් ඔබ ජයග්‍රහකෙක් වෙලා රටේ සංවර්ධනයටත් උරදෙන්නෙක් වෙනවාට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ වටිනා අවස්ථාවට වඩාත් එකතු වෙන්න පුළුවන් ඔය ජයග්‍රහකෙක් කරන ගමන් මේ දේවල් වලටත් ඔයාලට ඍජුවම දායකත්වය ලබා දෙන්න පුළුවන්. පුජු රුපියල් 40ක් වියදම් කරන යන එන ගමන් ආඩු පුළුවන්කම තියෙනවා ලැගෙම තියෙන ලොතරැයි කූඩුවෙන් හඳහන ලොතරැයිය මිලදී ගන්න.
0: හඳහන ලොතරැයියක් මිලදී අරගෙන වාසනාවන්තෙක් වෙන ජයග්‍රහකෙක් වෙන්න ඔන්නවාට දැන් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕන රන් ණයක් අපි කියන්නේ හදිස්සියකට අතමාරුවක් කරගන්න රත්රන් තියෙන පොඩි මාලයක් මුද්දක් මොනහරි දෙයක් බේස්ලට් එකක් හරි ළඟ තියලා නම් ඒක තියලා අතමාරුවක් කරගන්න තැනක් හොයනවා නම් ඒක නිකන්ම තැනක තියන්න එපා විශ්වාසවන්ත තැනක තියන්න මග බලා ගන්න. මොකද එහෙම නැති වුණොත් ඔයාට රත්රන් භාණ්ඩයක් නැහැ
1: සල්ලිත් නැහැ
0: අන්තිමට සොච්ච මුදලක් ලැබිලා ඒක විතරයි ඉතුරු වෙන්නේ මේ හරියට නියම වටිනාකම නොලැබි. ඒ නිසා රන් භාණ්ඩයක් සඳහා නියම වටිනාකම නියම විදියට ලබා දෙන ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන මුදලක් ලබා දෙන රන් භාණ්ඩයක් උකස් කර හොඳම තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
1: පල්ලියගුරුගේ රන් අය සේවාව ගැන කතා කරනකොට ආදන්න 40 වසරක විශ්වාසනීය සේවාවක් ඔබට ලබා දෙනවා ඉතින්. ඉතින් දිවයිර පුරා ශාඛා 24ක් තියෙනවා. අර පුලංකම තියෙන හදිසි අවශ්‍යතාවකෙදී රන් භාණ්ඩයක් තියලා මුදල් ගන්න ඕන නම් ඔන්න රන් පවුමට උපරිම මුදල තැන දෙන තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ. ඉතින් අර පුලංකම තියෙන සතිය දවස් 7ම විවෘතයි. විශ්වාසෙන් වගකීමෙන් ඔයාගේ රන් භාණ්ඩයට අවශ්‍ය කරන මුදල් ලබා ගන්න. ආයන්න ඕන තැන තමයි පල්ලියගුරුගේ රන් අය සේවාව කියලා කියන්නේ.
0: ගනුදෙනුවයි රත්තරන් කියලා කියන්නේ නිකම්ම නෙවෙයි.

0: Lakhanda Radio ITN.
1: හැත්තෑ පස්සසරකටත් වඩා විශ්වාසය දෙනු ISO GMP තත්ත්ව සහතිකෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්
2: ආයුර්වේද ඖෂධ හඳුනා ගන්න නෙවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
1: ක්‍රිමිරාජ සුවසඳ
2: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න සාදර අනුග්‍රහය
3: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි දැන් කාගිල්ස් ලාබ් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලින් ක්‍රිමිරාජ පරම්පරාගත ආයුර්වේද උරුමය

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: මුහුදෙන්වත් ගුවනින්වත් උඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන.
1: Rhythm, vibe, beat, epic mix winner.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
2: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: ලකන්න රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන
3: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
0: Lakanda Radio ITN.
4: හවස 4:55 වෙලාව ඉවිනින් drive අහගෙන ඉන්න වෙලාව.

Evening Drive with Chamit and Charu. ඔබ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: සුබසන්ධ්‍යාවක්. වෙලාව බලන්න කියද කියලා.
1: හවස පහයි.
0: හරියටම හවස පහයි වෙලාව. අපි ඉවිනින් ඩ්‍රයිව් එක දෙවෙනි පැයටත් ඔන්න දෙයියනේ කියලා ළඟා වෙලා.
1: හරි.
0: අද සිකුරාදා. මතක තියාගන්න. කල්පනා කරලා බලන්න.
1: ඕකේ.
0: අද ටිකක් කලින් පණින්න පුළුවන්ද කියලා. මං අහගෙන මේ දැන් ලබන සතිය හරි ඊළඟ සතිය හරි.
1: හරි.
0: එක දවසක් නිවාඩුවක් ගත්තාම දවස් 3-4ක් නිවාඩුවක් සෙට් වෙනා. ඒ කියන්නේ එහෙම වෙලාවක්
1: අවුරුද්ද
0: ලඟ වෙනකොටම අවුරුද්දක් ගෙවිලා ඊළඟ අවුරුද්ද ලඟ වෙනකොට දෙසැම්බර් මාසේ කරන ලොකුම වැඩේනේ ඊළඟ අවුරුද්දේ තියෙන රතුකුඩු ගණන් කරන එක. හරිද? දැන් ඒක දැන් ඒ සීසන් එක තව ඉස්සරහට
1: තියෙන එක අද නොවේ හෙට.
0: ඔව් දැන් බලන්නේ දැන් මාසයක් ගෙවිලා ඊළඟ මාසේ එනකොට බලනවා. ඒ මාසේ තියෙන
1: විශේෂත්වය මොකද? නිවාඩු කොච්චරක් තියෙනවද?
0: ගොඩ දාගන්න පුළුවන්. එක දවසක් නිවාඩුවක් ගත්තාම දවස් 4ක් ගන්න පුළුවන්. ඒ වගේ කූට ව්‍යාපාරම වුණොත් කියලා.
1: ඔම්මේ ව්‍යාපාර කියලා කියන්න
0: ඌට ප්ලෑන්ස් අපි මාසෙ මුලම ගහනවා. ඒකයි අපේ දියුණුව මෙච්චර.
1: අපි මෙච්චර ඉස්සරහට යන්න හේතුව ඒකනේ.
0: අන්න ඒකයි. අපි බලනවා කොහොම හරි මේ මාසෙ තියෙන නිමාඩු ටික ගලපගන්නේ කොහොමද? නිකන් ඉන්න වැඩි දින ගාණක් ගලපගන්නේ කොහොමද කියලා.
1: හරි.
0: අපි ඊටම ඕනෑ කමින් යුතුව
1: මොනාරතත් ඒක නම් කරනවා.
0: සියලු රාජකාරී ඉවෙන්ට් ප්‍රථම අපි ඒක කරනවා. ඒකයි ඉතින් අපි මෙච්චර දියුණුව වෙලා තියෙන්නේ.
1: හැබැයි ඉතින් එහෙම නැති මාස ආවර පස්සේ දෙයනේ කියලා දෙයියන් ගෙප පිහිටයි.
0: ඔව් එහෙමත් වෙන වෙලාවල් තියෙනවා. නොකර බැරි කමට වැඩ කරනවා.
1: අදත් යන්න ඕනේ නේ කියලා.
0: අපි උනාට අපි දියුණු වෙමින් පවතින රටක්.
1: ඕකේ.
0: කියන එක.
1: හා හා.
0: අපි අභිමානෙන් කියනවා අවුරුදු ගණනාවක් ඉඳලා.
1: ඔව් ඔව්.
0: ගණන් කරනවා රතු කොටු.
1: ඉතින් හරියයි මේ වගේ අයිද්දි.
0: ගණන් කරනවා රතු කොටු. ඔක තමයි අපේ ක්‍රමේ.
1: හරි.
0: ඒ වුණාට දැන් අපි ඔය කොච්චර දේවල් කිව්වත් රටක් දියුණු වෙනකොට ලෝකයක් දියුණු වෙනකොට ඒ ලෝකේ දියුණු වෙන තැන්වල තියෙන දේවල් රටේ ඒ රටවල දියුණු වෙන්න හේතු මොනවද කියලා ගොඩක් හොයලා බලලා ඒවයින් අඩුම තරමේ අපිට අරික්කාලක් හරි අපිට ඇප්ලයි කරගන්න පුළුවන් නම් අපිට සෑහෙන මැච් එකක් ගහන්න පුළුවන්.
1: පුළුවන්. අරි කාලක් හරි කමන්නේ
0: නැහැ නේ. ඔව් එහෙම පොඩ්ඩක් හරි. අපි ඇප්ලයි කරගන්න try කරනවා.
1: කරනවා.
0: ඒ වගේ එකක් තමයි මේ දකුණු කොරියාව පැත්තේ. ලස්සන වැඩක් තියෙනවා.
1: මොකද්ද?
0: යාලා ට්‍රැෆික් ලයිට් නැති, අවුව වැස්ස නැති මහා මාර්ගයක් මැදින් යන සෝලා බයිසිකල් පාර කියලා එකක් තියෙනවා.
1: සෝලා
0: බයිසිකල් පාර. හරි. ඉතින් ප්‍රධාන මහා මාර්ගයක මැදින් තමයි මේ බයිසිකල් පදින ගමන් මාර්ගය සකස් වෙලා තියෙන්නේ. ඒ අතරෙම පිරිසිදු විදුලිය නිෂ්පාදනය කරන්නත් මේ මහා මාර්ගයට පුළුවන්කම ලැබිලා තියෙනවා. දකුණු කොරියාවේ දේජොන් කියන නගරයේ සහ සේජොන් කියන නගර දෙක යාකරන මන්තිරු අටකින් යුත් අධිවේගී මහා මාර්ගයේ මැද තමයි මේ අපූර්ව නිර්මාණය කරලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ පාරේ තියෙන විශේෂත්වය තමයි ලෝකේ පළමු සූර්ය බලශක්ති බයිසිකල් මාවත කියලා මේකට කියන්නේ. කිලෝමීටර් 8.78ක් දිගින් යුත් මේ බයිසිකල් මාර්ගයේ කිලෝමීටර් 4.6කට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරලා තියෙන්නේ විශාල සෝලා පැනල් වලින්. කියන්නේ දැන් හිතන්නකෝ මන්තිරු 4කින් යුත් පාරක මැදින් තියෙනවා අපේ රටේ තියෙන මැදින්
1: ඩිංගෙවල්.
0: නෑ නෑ පාර මැද්ද තියෙන්නේ අර මල්ගස්සීටවල ඒරියා එක.
1: ඔව්.
0: පේමන්ට් එක කියලා අපි කියන්නේ.
1: ආ දෙපැත්තට බෙදෙනකොට මැද තියෙන්නේ.
0: මැද තියෙන්නේ. මේ මල්ගස්සීටවල.
1: ඔව්.
0: ඒ අන්නේ පාර ඒ වගේ පාරක් මේක. හිතන්නකෝ. එතකොට ඒ පාර මැද්දේ සෝලා පද්ධති සවිකරන ලද සෝලා පැනල් සවිකරන ලද වහලයක් තියෙන්නේ මේ. ඒක විශේෂයෙන්ම මේ පාබැති සඳහා නිර්මාණය කරලා තියෙන්නේ.
1: ඒක නම් හොඳ වැඩක්
0: ඈ. ඔව්. ඒ කියන්නේ දැන් ඒකෙන් එක පැත්තකින් නොතෙමි අවුවෙන් වැස්සෙන් ආරක්ෂා වෙලා පුට් සයිකලයකින් යන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. දෙපැත්තේ අධිවේගී මාර්ගයක් තිබුණාට දෙපැත්ත යන වාහන වලින් අනතුරු වෙන එක වළක්වන්න මේ පදිකයන් මේ පාපැදි කරුවන්ට ඒ දෙපැත්තේ වැටක් නිර්මාණය කළා තියෙනවා. එතකොට මෙයාලා තුන් පැත්තකින් ආරක්ෂිතයි. දෙපැත්ත යන වාහන වලින් ආරක්ෂිතයි වැටෙන්. උඩින් එන ඌරශ්මයෙන් එතකොට වැස්සෙන් මේවෙන් ආරක්ෂා වෙන්න සෝලා වලින් ගහපු වහලයක් තියෙනවා. සෝලා පද්ධති වලින් සවි කරපු වහලයක් තියෙන්නේ. ඉතින් නිදහසේ යන්න පුළුවන් කිසි කරදරයක් නැතුව.
1: තේරෙනව නේද සෝලා එකේ තියෙන වටිනාකම?
0: ඔව් සෝලා එකේ තියෙන වටිනාකම වෙන පැත්තකට ප්‍රයෝජන අරන් තියෙනවා. සෝලා එක කොහොමත් වටිනවනේ. ඒකේ ප්‍රයෝජනේ වෙන පැත්තකට අරගෙන තියෙන. ඉතින් විදුලිය නිෂ්පාදනයක් වෙනවා. විශේෂයෙන්ම සෝලා පැනලා 7500කට වැඩි ප්‍රමාණයකින් යුත් මේ පද්ධතිය මගින් අසරකට මෙගාවොට් පැය 2200කට ආසන්න පිරිසුදු විදුලි බලයක් උත්පාදනය කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා කියනවා.
1: වගේම
0: ප්‍රදේශීය විදුලි පද්ධතියට මහා මාර්ගයේ විදුලි අම්පු වලට අවශ්‍ය බලශක්තිය මේකෙන් සැපයනවා කියලා කියනවා. ඉතින් මේ මාර්ගයේ තවසු විශේෂිතාවයක් තියෙනවා.
1: මොකද්ද?
0: මේ මාර්ගයේ ට්‍රැෆික් ලයිට් නැහැ. කලර් ලයිට්ස් නැහැ. හරිද?
1: ඒ
0: වගේම මේ මාර්ගයට එහෙම හේතුව තමයි ප්‍රධාන මාර්ගය ක්‍රොස් කරන්න තියෙන සෑම මාර්ගයක්ම උමං මාර්ග විදියට තමයි තියෙන්නේ. ඒ නිසා ප්‍රධාන මාර්ගයේ හරහා කිසිදු වාහනයක් ගමන් කරන්නේ නැහැ. වමෙන් දාලා දකුණින් දාලා ගියාට හරහට යන්න වාහනයක් එන්නේ නැහැ. මොකද යටින් ඔක්කොම උමං මාර්ග වලින් තමයි ඒ හරහා යන මාර්ගය හරහා යන මාර්ග සියල්ල සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ සුවිශේෂී නිර්මාණයක් විදියට තමයි මේ මාර්ගය සකස් වෙලා තියෙන්නේ.
1: ඉතින්
0: එක පැත්තක් නෙමෙයි පැති කීපයක් වෙනුවෙන් මේ මාර්ගය සේවා සලසලා තියෙනවා.
1: ඒක
0: පැත්තකින් පදිකයන්ගේ මේ වාහන රේදුරන්ගේ ආරක්ෂාව ගැන හිතලා තියෙනවා.
1: විදුලි
0: උත්පාදනය කළා තියෙනවා. මේ වගේ කාරණා ගණනාවක් මේ මාර්ගය හරහා නිර්මාණය කිරීමෙන් ලැබිලා තියෙනවා. ඉතින් බොහොම සුවිශේෂී නිර්මාණයක්. මේ වැයෙන් අරික් කාලක් හරි අපි දාගන්න ඕන.
1: බලමු.
0: නේද? අපි එහෙම try කරමු. අපිට එහෙමත් දවසක් එයි.
1: අපි
0: බලාගෙන ඉන්නවා. සුබ සන්ධ්‍යාවක්. හැන්දෑවේ 5යි විනාඩි 5යි වෙලාව ඊවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න අපේ පෝස්ට් එක ෂෙයා කරන්න. තවනාද කරන්න බුලා.
1: ලක්කඩ අපේ ඔෆිෂියල් Facebook page එකට යන්න ගිහිල්ලා අපේ පෝස්ට් එක ෂෙයා කරන්න ඔබට පුළුවන්. කවදින කමෙන්ට් කරන්න පුළුවන්. ඒ පැතුනත් කට්ටියක් එකතු කරගන්න ඔබට පුළුවන්. ඒ වගේම තමයි WhatsApp එකට message එකක් දාන්න ඔබට තාමත් පුළුවන්. කවදින 7.3 93.5 93.7 93.5 93.7 WhatsApp message එකත් මේ පැතුනේ වනා අමතක කරන්න එපා.

0: Evening Drive with Chamit and Charu. May pay Moiva Mata Kirima Sureki Mumagatunda
1: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
0: සුපර් කමලක් පරිස්සමින් කිහිල්ලෙන්න.
2: ලකන්ඩ රේඩියෝ ITN.

0: ಮೆಸೇಜ್ ಕೃಪಾ ಏಕ್ ಮಂಟ ಮಾತಾಕ್ರಮೂಟಿಕದನೆ ಕಮ್ಮಿ ವಿನಾ ವ್ಯಾಪಿ ಹಾಗೆ ಇನ್ನ ಕುಂಬದ ಮೆಸೇಜ್ ಕಲ ದಿನ ಸಿಂಧು ಅಖಾಣೆಗದು ಕರಗಾನ ಕಿರ ನಾರಮ್ಮಲಿ ನೆವಾಗಿ ಅರವಿಂದ ಸುಜಾತ ಅತಲು ಯಾಗಿ ಪೌಲ ಹೆಮೋ ಮೆಗದು ಕರಗಾನ ಕಿರ ತಿನೋ ಪ್ರೋಗ್ರಾಮ್ ಹಾಗೆ ಇನ್ನ ಕೇಳ ಇವಾಗಿ ಕಡವತಿನ್ ನಂದನ ಮೆಸೇಜ್ ಕಲ ತಿನೋ ಕೋಮದ ಅಪಿ ಹೊಂದಿಂಗ್ ಇನ್ನವ ಹೊಂದಿಂಗ್ ಅತಿ ಕೇಳ ಮಾಹಿತನವ ಪ್ರೋಗ್ರಾಮ್ ಹಾಗೆ ಇನ್ನ ಕಿರ ತಿನೋ ಇವಾಗಿ ಲಕ್ಮಾಲ್ ಶಿರಾಂತ ಇವಾಗಿ ಸುಜೀವ ಅತಲು ಕಾಟೆ ಮೆಗದು ಕರಗಾನ ಕಿರ දැන් මේ දවස්වල අපි සූදානම් වෙනවා ලොකු වැඩකට.
1: හා
0: හා. මම දන්නව දැන් මොකද්ද මේ වැඩේ කියන එක ගැන.
1: ඔව්.
0: ඉතින් ඔයාගේ හඬට අපි දෙනවා සුපිරි වටිනාකමක්.
1: මගේ හඬට?
0: ඔව් ඔයාගේ හඬට මේ දීලා තියෙන වටිනාකම ඇතිනේ. ඈ තව හොයන්න එපා.
1: මෙතනින් පස්සේ දෙන්නේ
0: නැහැ. මෙතනින්
1: එයා දෙන්නේ නැහැ. මේක ගලව ගන්න බැරුව ඉන්නේ.
0: මේ දීලා තියෙන එක රැක ගන්න බලන්න. මේ දීලා තියෙන සෑහෙන වටිනාකමක්.
1: ඔව් ඔව්. නැතුව
0: මේකෙන් එහාට තව ආයි තව බලාපොරොත්තු වෙන්න එපා.
1: හරි.
0: මේ දීලා තියෙන එක රැක ගන්න.
1: දැන් මම බලාපොරොත්තු වෙනවා.
0: දීලා තියෙන එක රැක ගන්න. මේකත් නැති කරගන්න එපා.
1: හරි.
0: මේ වෙන වෙන දේවල් පස්සේ ගිහිල්ලා.
1: හරිද?
0: පුළුවන්
1: දේ වෙන වෙන දේවල් පස්සේ.
0: ඔව් කියන්නේ සින්දු කියනවා කියන එක නිකන් බෑනේ
1: ඉතින්. ඇයි ඔයා හිතන්නේ බෑයි කියලා.
0: තල්ලත්තට බොරුළු දානවා වගේ සින්දු කියලා බෑනේ.
1: මේක තරගයක් නෙමෙයි.
0: ඔව් තරගයක් නෙමෙයි
1: මේක. හරි.
0: තරගයක් මේක.
1: ඔයා නිකන් කියන ඒවා හරියට
0: නෑනේ. ඔව් ලොකු තෑග්ගක් දෙන.
1: ඕකේ.
0: තරගයක් මේක.
1: හහ.
0: එතකොට මේකට මේ එහෙම නිකන්
1: සින්දු කියන අය ගන්න නෑ. කෙලින්ම කියන්නේ ඉතින්.
0: එහෙම නිකන් තල්ලත්තට බොරුළු විසි කරනවා වගේ.
1: හා.
0: සින්දු කියන අය අරගෙන වැඩක් නෑ.
1: හරි හරි.
0: එහෙම අය නෙමෙයි මෙතන ඉන්නේ.
1: ඔයා මට එහෙම කිව්වා.
0: එහෙම අය නෙමෙයි මෙතන ඉන්නේ.
1: ඕකේ ඕකේ. නැතුව
0: මේකට අපිට අප්ලයි කරලා තියෙන සෙට් එක දිහා බැලුවාම ඇත්තටම
1: වැඩේ වැඩේ කරන්න
0: වැඩේ කියන්නේ කොහොම තෝරගන්නද කියලා හිතාගන්න බැරි තරම් දවන්ත තරගයක් බවට පත් වෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා කරට
1: උණුසුම්
0: තරගයක්
1: ඕකේ
0: අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ පළමු අධීරේ කඩයුතු ආරම්භ වීමට නියමිතයි ඉතාම ආසන්නයේ තියෙන්නේ.
1: ඉතින්
0: අපිට දැනගන්න ලැබෙවි ඉදිරියේදී කොහොමද වගේ තරඟ වටවලට සම්බන්ධ වෙන්න ඕන සහ ඒවයින් ඉස්සරහට යන්න ඔබට ලැබෙන උපදේශ එක කඩයුතු කරන්න තියෙන්නේ. දිගටම ලක්කට අහගෙන ඉන්න
1: අපි ළඟම
0: ආරාධනා කරන්න අපි සූදානම් ඉන්නවා. ඒ නිසා ඉතින් දිගටම ලක්කඩත් එක්ක එකතු වෙලා ඉන්න රැඳිලා ඉන්න කියන ආරාධනාව අපි කරනවා. අවසන් 5 විනාඩි 20යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක ඉන්නේ.

වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණේ රැගත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකියි.

0: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374 අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: නොසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වළකින්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13996 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
4: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්
5: නිසා තුව ඉස්සර වෙලාම රස්සාවකට යනකොට බස් එකේයි බයිසිකල් වලයි යවන්න බෑනේ ඒකයි මං කැබ් එකකට කෝල් කරේ
6: දැන් කවුද මෙයා රස්සාවකට යනවා කිව්වේ එයා එකට යන්නේ
7: අනේ තාත්තේ අනේ තාත්තේ ප්ලීස් මට ඕම කරන්න එපානේ මට ඔයාගේ ආශිර්වාද මේ වෙලාවේ ඕනේ මට ඒකට යන්න දෙන්න තාත්තේ ඕම කරන්න එපා
4: දෙයියන්ගේ මගේ විහිිතයි
6: ඔය නැත්තං ඇයි මගේ අම්මා මෙහෙම සටසට ගාලා වැවුලන්නේ
8: ඕ වැවුලන්නේ කේන්තියට යකෝ කේන්තියට ඉතින් කේන්තියට අම්මා සරේ මොනව හරි පිස්සුවන්නටවත් මම කිව්ව යවන්නේ අපායි
6: අපාය යවන්නත් ඉතින් මැරෙන්න බෑ
4: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න
9: ලකන්ද රේඩියෝ ITN

0: පහයි විනාඩි 36යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අපේ ජීවිතවලට අපිට එක එක ජාතියේ අය හම්බෙනවා නේද? සමහර අය ට්‍රැක් පැනපු අය.
1: සමහර අය
0: හරි සීරියස්.
1: හරිද?
0: සමහර අය නෝ දෙකම මැද ඔයා වගේ. ඔයා වගේ
1: අමුතු
0: ජීවීන් ඉන්න
1: අපි මේ වෙන රටක වෙන ග්‍රහලෝකයක වද්දි ඉන්නේ
0: නෑ. එහෙම හිතෙන්නේ නෑ. මොකද පණ පිටින් ඉන්න ජීවීන්නේ.
1: හා ඒ කියන්නේ ප්‍රශ්නේනේ.
0: ඔව් එහෙම හිතෙන්නේ
1: නෑ.
0: හරියටම බලා ගන්න පුළුවන් උදේ 10ට පතිය දවස්වල ලයිව් ආවොත් එහෙම ජීවීක.
1: ඒ වගේ ජීවීන් කොටසයක්
0: ඉන්නවා. Facebook live එකක් කියලා ආපු කෙනෙක්ට.
1: හා 10 ඉඳන් එක වෙනකම් බලා ගන්න පුළුවන් ඒ අමුතු ජීවියව.
0: Heartbeat live එකක් එන්න මං කියන්නේ ප්‍රෝග්‍රෑම්
1: එක. මැසේජ් එකක් දාන්න නේද?
0: ලයිව් එකක් එන්න කියලා ප්‍රෝග්‍රෑම් එකට මැසේජ් එකක් දාන්න. එතකොට අපි කිව්ව ජාතියේ කෙනෙක් බලා ගන්න පුළුවන්. හරි දැන් ඔයා කියන්නේ මේ මෙයා එයා වගේ මේ කෙනෙක්
1: හිට
0: වෙච්ච කතාව පොඩි කාලේ ඉස්කෝලේ යන කාලේ.
1: හරිද?
0: මේ ගුරුවරයෙක් කිව්වා. ඔව්. පන්ති භාර ටීචර් කිව්වා. පුතාලා හෙට එනකොට එක එක දේවල් ගේන්න කියනවා ඉස්කෝලේ. දෙමාපියන්ට පුදුම වලයන් දෙන්නේ.
1: පරිප්පු ඇටයි හදලයි.
0: පරිප්පු ඇට වලින් මිනිස්සේ කලවම් එන්න.
1: ඔව්.
0: වගේ එක එක ප්‍රොජෙක්ට් දෙනවනේ ගෙදර ගිහින් කරන් එන්න. ඉතින් ටීචර් කිව්වා හෙට එනකොට පුතාලා අරන් එන්න ඕන විද්‍යාත්මක උපකරණයක්. හරි?
1: විද්‍යාත්මක උපකරණයක්
0: මොන හරි දෙයක් ගෙදර තියෙන දෙයක් අරන් එන්න කියලා කිව්වා.
1: හා.
0: හරි. ඉතින් දැන් ඒක හරි ප්‍රශ්නේ ඉතින්. ගල්ලා ගියාම ළමයා තාම්මලා තාත්තා
1: දැන් හොයන්නත් එපා.
0: විද්‍යාත්මක උපකරණයක් මොකද්ද කියලා.
1: ඒක තනික හවස් වෙලානේ ළමයි කියන්නේ මේ රෑවෙන කිට්ටු වෙලා.
0: රෑවෙන කිට්ටු වෙලා කියන්නේ.
1: ආ හෙට
0: මෙහෙ ගියා. නිදාගන්න කිට්ටු වෙලා තමයි කියන්නේ විද්‍යාත්මක උපකරණ කියන්නේ. ග්‍රහලෝකාගාරයක් හදාගෙන ඉන්න ඔය වගේ එක එක දේවල් තියෙනවා. ඉතින් මේ විද්‍යාත්මක උපකරණයක් අරන් ඉන්න කියලා කිව්වා. ඊට පස්සේ දැන් ওই මෙලමයාත් ඒ වගේ තමයි අන්තිම මොහොත කිව්වා.
1: හරි.
0: කිව්වට දැන් අම්මලා තාත්තලා තුහා ගන්න මේක බැරි වුණා. කොමාරි මේ පුතාට කිව්වා ළමයට කිව්වා මේ කවන්න පුතේගේ ස්කෝල් ටීචර් ගිහින් කියන්න මේ හොයාගන්න බැරි වුණා.
1: අමන්නේ
0: මොකක් හරි සමාවක් දෙයි මේ හදිසියේ කියා කියලා කරගන්න බැරි වුණා කියලා.
1: හහ
0: කියලා රෑ නිදාගන්න කිව්වා.
1: හරි පුතාට.
0: හරිද? ඊට පස්සේ පව්ව දවුදේ මේ ළමයා කුමාරි ස්කෝලේ ගිහිල්ලා.
1: හරි
0: ස්කෝලේ ගෙල්ලා දැන් ටීචර් ගාවට එනවලු මේ ඔක්සිජන් ටැංකියකුයි. හරිද? පොඩි ඔක්සිජන් ටැංකියකුයි.
1: හරි.
0: ඒකට අවශ්‍ය කරන අර ගැජට් ටික ඔක්කොම අර මාස්ක් එකයි ඒ දේවල් ටික ඔක්කොම අරගෙන
1: අර ටීචර් ගාව දෙනවා.
0: ළමෙක් කෙනවලු.
1: ඕකේ.
0: ටීචර් දැන් පුදුමයි. ටීචර් බය වෙලා වගේ ඒක සැරේට ඉඳලා මේ හුවා මේ මොකද්ද පුතේ ඔය
1: මොකද්ද ඔය ගෙනාවේ?
0: මොකද්ද ඔය
1: කොහෙන්ද ගෙනාවේ මේක?
0: කොහෙන්ද ගෙනාවේ?
1: ආහ්.
0: කියලා කලබල
1: වෙන. කන්ෆියුස් වෙනවනේ.
0: කන්ෆියුස් නේ දැන් ගෙදර තියෙන එකක් නේ අපෙන් ඉන්න කියලා. ඉස්පිරිතාලේ ඉඳලා එනවා නම් හිතන්න පුළුවන්.
1: ඔක උසන් ආවා කියලා.
0: ආවා කියලා. මොකද පුතේ කොහෙන්ද උස්සන් ආවේ?
1: හරි.
0: මේ ඒත් කලබල වෙන්න බඩේ ච මේ අපේ 100ට ගහලා තිබුණේ මේක අරන් ආවා ටීචර්. විද්‍යාත්මක උපකරණයක් ගන්න කියලා නේ කිව්වේ. අරන් ආවා
1: මට හොයාගන්න බැරි වුණා ටීචර්. අහුනේ මේක.
0: අම්මලා තාත්තලාත් හරියට ඔය දෙන උනන්දුවක් වුණා මම මේක අරන් ආවා කියලා.
1: අවුලක් නෑ දැන් ගියාට පස්සේ ඔක හයි කරගන්න පුළුවන් 100
0: කියලා කිව්වා. ඉතින් දැන් ටීචර් කලබල වුණා.
1: ඔක්සිජන්
0: ටැංකිය කලවම් ඇවිල්ලා 100
1: කියලා. ඒකනේ.
0: හරිද? දැන් ඕක ගලවගෙන සීයයි පහකුවේ නැද්ද? ගලවන්න පහකිලිකුවේ නැද්ද?
1: හරි.
0: නෑ ටීචර් මේ දෙපාරක් විතර මේ ගැවා මේ ඊට පස්සේ මුකුත් ආයි කිව්වේ නෑ කියලා.
1: ඔය ඇති
0: මං හිතන්නේ අර අපි කිව්වේ අමුතු ජීවීන්.
1: එහෙම කෙනෙක්
0: වෙන්න ඕනේ ගෙදර
1: තියෙන්නේ. කරන්න බෑ.
0: කොමාරි 100ට බුදු සරණයි කියලා.
1: හරි. තකබයි.
0: කොල්ලා මේ විද්‍යාත්මක උපකරණ ඉස්කෝලේ අරන්
1: ගිහිල්ලා. අයියෝ.
0: හවස 5:46 වෙලාව.

විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: තොරතුරෙන් සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: මැගසින් කුරුවිට සහ පල්ලන්සේන නොසන්සුන්තා මුළුමනින්ම පාලනය කෙරේ. බන්ධනාගාර උසස් නිලධාරීන්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක්. බන්ධනාගාර ගැටුම් පසුපස කුමන්ත්‍රණ සැකයක් ඇතැයි ඇමති ආනන්ද කියයි. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ. තායිලන්තයේ පාසලක වෙඩිතැබීමකින් 7 දෙනෙක් මියගොස් 30කට තුවාල.
2: ලක්කන්ඩ ප්‍රවෘත්ති සම්සහයතියට බලාපොරොත්තු වන්න.

0: அவச பகை வினாடி பணம் தேகாய் விழாவ இவினின் டிரைவ் வைக்க இந்த விழாவ ஆகிய வியாபார ආපස්සට යාවක්
1: නිසා
0: තමයි අපි කියන්නේ ඩෝම හඳුන්වා දෙන ඩෝම මැෂින් වලින් වැඩ කරන්න පටන් ගන්න දැන් මාක්ස් පෙන් හෝල්ඩින් සමාගම මේ මැෂින්ස් ලංකාවට ගෙනලා දීලා තියෙන්නේ ඉතින් ව්‍යාපාරයක් කරනවා නම් සහල් නිෂ්පාදනය ආශ්‍රිතව දැන් ඔයාගේ වැඩ පහසු කරගන්න මැෂින් ගණනාවක්ම එයාලා හඳුන්වා දීලා තියෙන්නේ
1: ඉතින් කළුවට ඉවත් කිරීමේ යන්ත්‍ර කැඩරු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර වගේම සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර සහල් ආශ්‍රිතව මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් මෙන්න මේ කියන යන්ත්‍ර ටික ඔයාට අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතා වලින් මිලදී ගන්න හැකියාව තියෙනවා ඒ වගේම තමයි එතනින් එහාට ගිහින් දැන් පොල්තල් හිඳින යන්ත්‍රයක් වුණා තේවක මැඹරුම් යන්ත්‍ර මේකේ යන්ත්‍රත් ඔයාට මිලදී ගන්න පුළුවන් හොඳම තැන තමයි අලවියන් පසුත් ඔබට හොඳ සේවාවක් ලබා දෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ ඉතින් යන්න පුළුවන් ඔයාට නම්බර 30 කැලේන පාර මහරගම කියන ඇඩ්‍රස් එකට ඒකට ගිහම ඔයාට පුළුවන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාවට යන්න නැත්නම් කතා කරලා විස්තර දැනගන්නත් අවස්ථාවක් තියෙනවා 0117 6779 579 0117 6779 679 ට කෝල් එකක් දීලා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න
0: සින්දුවක් අහන්න මැසේජ් කරපු අය අපි මතක් කරමු නේද කවුද ඉන්නේ කියලා උදාර මැසේජ් කළා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා දිවුල පිටින් තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ වගේම ලක්ෂ්මියාව එකතු කරගන්නවා මරදන් කඩවල ඉඳලා මැසේජ් කළා තියෙනවා සින්දුවකට එකතු වෙනවා කියලා වගේම ප්‍රභාත් අනුර වගේම දිකේනෙන් අජිත් අතුළු කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා කොට්ටාවෙන් රංජිත් ආවත් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට
1: කලවයට ආයතනයේ හැමෝම මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා ඔයාලවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගමන් සීෂල් සඳම් ප්‍රදීප ආව එකතු කරගන්නවා ඊට පස්සේ ඔයාලා දෙන්නා මරු කියලා ප්‍රෝග්‍රෑම් එක සුපිරි කියලා නුවරින් ශෂිනි මැසේජ් එකක් දාලා තිනවා
0: Thank you Eva
1: ඔවත් එකතු කරගන්නවා ඊට පස්සේ ඒ වගේ මානුවන් ඉන්නවා මේ වෙලාවේ නුවන් ඔවත් එකතු කරගන්න ගමන් මඩපාතින් ලක්ෂ්මන් හැමෝම එකතු කරගන්නවා

0: ਹੜ ਲੱਖਾਂ ਵਟਮਾ ਲੱਖਣ ਫਿਰ ਵਿਨਤੀਆ ਵਿੱਚ ਦਿਨ ਕੇਲਾ ਬਲਾ ਕੇ ਨੀਟਿਆ ਮੈਂ කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් නයිට්
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 93.5 93.7 Searchlight සමාජ කමිෂනය
2: මේ පැයේ මුල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
3: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න
2: සුපකවලක් පරිස්සමින් කිහිල්ලෙන්න
1: ලකන්ඩ රේඩියෝ ITN
3: සවස්සන් යාවක් හවස 6යි දැන්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
4: කෝල් ඩ්‍රයිව් එකට
5: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
6: ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න අතරේ අපි බලන්න ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශේෂයෙන්ම දැන් ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ කැන්දනවා කියලා තමයි කියන්නේ. අපිට ආශිර්වාදයේ කැන්දන ආයතනය තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නේ. හැබැයි පහුගිය දවස්වල එයාලට ආශිර්වාදයේ කැඳ ගන්න පුළුවන්කම ලැබුණා ඒ අපිට ලබා දෙන ආශිර්වාදයත් එක්කම තමයි. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ රාජ්‍යංශයෙන් දෙවන ස්ථානයේ හිමි කර ගැනීමෙන් තමයි මේ ආශිර්වාදය යාලා ලබා ගත්තේ. මේ සම්මාන උළෙල තුලදී ජාතික ලොතරැයි මණ්ඩලය 2025 වසර තුලදී සහ 2026 වසර තුලදීත් සම්මානිත වී වාසනාවේ විශ්වාසනීය ආයතනය බවට ජාතික ලොතරැයි මණ්ඩලය යලි යලිත් තහවුරු කරනු ලැබුවා. ඉතින් මේ වගේ විශ්වාසයක් ගොඩනගාගත් ආයතනයක් එක්ක තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඔබ ගනුදෙනු කරන්නේ. ඉතින් මේ ජීවිත ආශිර්වාදය ඔබට කැන්දන, වාසනාවේ ආශිර්වාදයේ කැන්දන ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක දිගටම එකතුලා ඉන්න කියන මතක් කිරීම අපි කරන්න ඕන චාරු.
7: දශක 6කට අධික කාලයක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මිලියන ගණනින් වාසනාවන්තයින් බිහි කරමින් වගේම සමාජ සුබ සාධනය වගේ රාජ්‍ය සේවය මේ දේවල් වලටත් දායකත්වය ලබා දෙන ගමන් තමයි ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාවත් ජයග්‍රහකෙක් කරන්නේ. ඉතින් අස්සක් මුල්ලක් නෑරම ලොතරැයි ජයග්‍රහණ හිමි කර දෙනවා වගේම රටේ ජාතික මෙහෙවරට උරදුන් ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම පැතුම වෙන්නේ වාසනාවන්ත ඔයාගේ හිනහෙන මූණ දැකීම. ඒ නිසාවෙන් තමයි ඔයාවත් ජයග්‍රහකෙක් කරන්නේ. ආට පුලකම තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.
6: ඒ වගේම තමයි පල්ලිය ගුරුකේ රන් අය සේවාව ගැනත් මතක් කරන්න ඕන. හදිස්සියකට අතමාරුවක් කරගන්න අපිට තියෙන හොඳම තැන, විශේෂයෙන්ම අපේ රන් බහඬ සඳහා වැඩිම මුදලක් ලබා දෙන, ඉහළම මුදලක් ලබා දෙන ආයතනය තමයි පල්ලිය ගුරුකේ රන් අය සේවාව කියන්නේ. වගේම වැඩිම කාලයක් රන් බහඬ බේරා ගැනීමට අපිට ලබා දෙන්නෙත් පල්ලිය ගුරුකේ රන් අය සේවාව.
7: රස්තියාදුවක් නැතුව ඔයාට ඉක්මනින් ඔයාගේ රන් බාණ්ඩය තියලා ඒකට අවශ්‍ය කරන මුදල ලබා ගන්න පුළුවන් එකම තැන තමයි ගනුදෙනු අය රත්තරම් පල්ලිය ගුරුකේ රන් අය සේවාව කියලා කියන්නේ. 40 වසරක විශ්වාසනීය සේවාවක් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවාගේ රන් බාණ්ඩයට ඉහළම මුදල ලබා ගන්න. ඒ වගේම ලක්ෂයටම පුළිය වෙන්නේ 480ක් විතරයි. ඒකම ඔයාට මතක් කරන්න ඕනේ බේර ගන්න හදිස්සි වෙන්න ඕනේ නැහැ. බේර ගන්න ඒගොල්ලෝ මාස 14කට වඩා වැඩි කාලයක් ඔයාට ලබා දීලා තියෙනවා. ඔයාට පුළුවන්කම තියෙනවා දිවිනපුර පල්ලිය ගුරුගේ රන් අය සේවාව නමින් ශාඛා 24ක් තියෙනවා. ළඟම තියෙන ශාඛාවට ගියොත් ඔයාට පුළුවන්කම තියෙනවා වැඩි විස්තර දැනගන්න.

0: क्रीडा तुरंत सविस्तर
1: सम अनुग्रहाय
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ලකන්ඩ රේඩියෝ ITN

0: හවස 6:22 දැන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න. ඉවත්

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බි. දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: කෝල් ඩ්‍රයිව් එකට
1: ලක්කන ඊවෙනින් ඩ්‍රයිව්
3: හවසහයේ විනාඩි 24යි වෙලාව. ඉවරින් ඩ්‍රයිව් එක. ඔන්න අපිට අදට යන්න වෙලාව හරියේ කියන්නේ. අද ඉතින් ගියාට පස්සේ ආදන්නවා අපි එන්නේ ආයිත් අලුත් සතියක. හවස 4ට ඔයාව හම්බ වෙන්න බලාගෙන. එදගන් ඉතින් ආ පරිස්සමින් ඉන්න ඕනේ. යන්න කලින් ආට අගේ වාසනාව ගැන මතක් කරලා යන්න ඕනේ. හඳහන ලොතරැයි ගමු නේද? හඳහන ලොතරැයි ආට පලයන්කම තියෙනවා. ආගේ වාසනාව ඔයාගෙම කෙරගන්න. හඳහන ලොතරැයි ගැන කතා කරනකොට ඔයා දන්නව මේ රටේ ලංකාවේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් කී දෙනෙක් නම් ගොඩ දාලා තියෙනවද? ඉතින් ආරත් හැකියාව තියෙනවා. හඳහන ලොතරැයියෙන් ගොඩ යන්න. ඒ වගේම තමයි රණවීර සමාජ සේවා ක්‍රීඩා ශාස්ත්‍රයටත් ඔයාට ඔන්න උදව්වක් කරන්න ඒ හරහා අවස්ථාවක් තියෙනවා. ඒකත් මතක් කරගෙන ගමන්. එහෙනම් දැන් ගෙදර යනවන ඔන්න ලැගව තියෙන ලොතරැයි කූඩුවෙන් නවත්තලා ලොතරැයි අකරගෙන හඳ හඳ නවින්ම. එහෙනම් ගෙහෙන් එන්න. අද සුබ දවසක්.

0: ラカンダラディオ ITN。 バッタミズルバッタミズルバッタミズルマネダマネダ Evening Drive with Chamit and Charu。Marksman සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන්වා පිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අදමම ගන්න 01176679579.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම්ම නම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
5: සහයෝගීතා අනුග්‍රහය. පටස්ගාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය. රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සහයෝගය

0: මැගසින් කුරුවිට පල්ලන්සීන බන්ධනාගාරවල නොසන්සුන්තාව මුළුමනින්ම පාලනය කෙරේ. බන්ධනාගාර උසස් නිලධාරීන්ට ජනපතිගෙන් හදිසි කැඳවීම. බන්ධනාගාර ගැටුම් පසුපස බාහිර අභ්‍යන්තර කුමන්ත්‍රණයක් ගැන සැකයක් ඇතැයි ඇමති ආනන්ද කියයි. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ. අන්තර්ජාල සූදු වෙබ් අඩවි 122කට ශ්‍රී ලංකාවේ සිට පිවිසීම තහනම්. තායිලන්තයේ පාසලක වෙඩිතැබීමකින් 7 දෙනෙක් මියගොස් 30කට තුවාල. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා පැතුම් නිශ්ශංක, ක්‍රීඩිකාව චමරි අතපත් වූ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම්. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලී. නව මැගසින් කුරුවිට සා මීගමුව පල්ලන්සීන බන්ධනාගාරවල ඇති වූ තත්ත්වය මුළුමනින්ම පාලනය කර තිබෙනවා. කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය හටගත්තේ ඊයේ රාත්‍රියේ. ඒ බන්ධනාගාර තාපයට එලින් බන්ධනාගාරය තුළට විසි කළ කුඩා පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයට ගැනීමත් සමගින් කලහකාරී ලෙස හැසිරුණු රැඳවුවන් ගල්මුල් ප්‍රහාර එල්ල කළා. කෙසේ උදාද උදාසන වන විට නව මැගසින් බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීමට හැකි වුණා. බන්ධනාකාර නිලධාරීන්ට අමතරව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායද ආරක්ෂාව සඳහා කැඳවීමටයි පියවර ගත්තේ. සිද්ධියෙන් රැඳවුවන් 11 දෙනෙකු තුවාල ලැබුවා. තවත් අයකු මිය ගොස් තිබෙනවා. කොරවිට බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය හටගත්තේ අද පෙරවරුවේදී. ඒ ආරක්ෂාව සඳහාද පොලිසිය සහ යුද හමුදාව කැඳවීමටයි පියවර ගත්තේ. රැඳවුවන් බන්ධනාගාරය තුල සිට ගල්මුල් ප්‍රහාර එල්ල කළා. තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරුණා. පැය කිහිපයකට පසු කුරුවිට බන්ධනාගාරයේද යථා තත්ත්වයට පත් කිරීමට හැකිව තිබෙනවා. මෙහිදී ඇති වූ ගැටුම් වලින් රැඳවුවන් 14 දෙනෙකු තුවාල ලැබුවා. 2 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේගමුව පල්ලන්සේන එලිමහන් බන්ධනාගාරයේද අද පෙරවරුවේ නොසන්සුන් තත්ත්වයක් හටගත්තා. ඒ පාලනය කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරලි මර්ධන ඒකක සහ ගුවන් හමුදාවේද සහය ලබාගෙන තිබෙනවා. බන්ධනාගාරයේ වහලේ මත නැගගත් රැඳවුවන් විරෝධතාවක නිරත වුණා. අනතුරුව ඔවුන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව දක්වාම පැමිණ තිබෙනවා. පල්ලන්සේන බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කෙරුණා. මෙම බන්ධනාගාරයේ තත්ත්වයද පාලනය කිරීමට හැකිව තිබෙනවා. පල්ලන්සේන බන්ධනාගාරයේ ගැටුමේදී තුවාල ලැබූ සංඛ්‍යාව 28ක්. බන්ධනාගාරය තුළට මද්‍රව්‍ය රැගෙන යාම වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම පාතාලයට සම්බන්ධ කණ්ඩායම් අතර ඇති වූ විරසකේ මෙන්ම මෙම ගැටුම්වලට හේතු වී ඇති බවටයි වාර්තා වන්නේ. එමෙන්ම මෙලෙස නොසන්සුන්තාවක් ඇති කිරීමට කිසියම් බාහිර කණ්ඩායමක් සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේ. බන්ධනාගාර කිහිපයක ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් සමග මාතර බන්ධනාගාරයේ අවට ප්‍රදේශීය ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුණා. ඒ සඳහා යුද හමුදාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය දුවීමටයි පියවර ගත්තේ. මඩකලපුව බන්ධනාගාරයේ අවට ප්‍රදේශයේද ආරක්ෂාව තර කෙරුණා. බන්ධනාගාර සිදුවීම් යම් සැලැස්මකට අනුව කඩාකප්පල්කාරී සහ කුමන්ත්‍රණකාරී අයුරින් සිදුවන බවට නිරීක්ෂණය වන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් පුළුල් විවක්ෂණයක් සිදු කරන බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බන්ධනාගාර සිදුවීම සම්බන්ධයෙන් මතු කළ කරුණුවලට ප්‍රතිචාර දක්වමින්
1: බොහොම කාරුණිකව බන්ධනාගාර ඇමතිතුමා මම හිතන්නේ මේ සභාවට ඇවිල්ලා විශේෂ දැනුවත් කිරීමක් කිරීම යුතුයකමක්. මොකද ඊයේ දවසේ මැගසින් බන්ධනාගාරයේ සිද්ධීනුත් මරණ එකක් සිදු වෙලා තිබෙනවා. අද දවසේ කුරුවිට බන්ධනාගාරයේත් මරණ දෙකක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම දැන් වාර්තා වෙනවා පල්ලන්සේන ඒ රැඳවියන් ඉන්න ස්ථානෙත් ලොකු කලබලයක් තිබෙනවායි කියලා.
2: මේ ගොමුවේ බන්ධනාගාරයෙන් ආරම්භ වූ මේ බන්ධනාගාර ගැටුම් මේ වන විට පල්ලන්සේන දක්වා ක්‍රමිකව වර්ධනය වෙලා තියෙනවා. මේ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු වගේම මේ වෙන දක්වා කරන ද විමර්ශන දෙස බලපුවාම අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙය කුමන්ත්‍රණකාරී සහ කඩකප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක්ද කියන එක. නමුත් මේ සිද්ධිවල ආසන්නතම හේතු හැටියට හඳුනාගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්. ඒවා මර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඊයේ රාත්‍රියේ 10 කාලට පමණ මැගසින් බන්ධනාගාරයේ තුල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාටුවක් කඩාගෙන 40ක පමණ පිරිසක් එළියට පැමිණ යම් කලහකාරී විදියට ඇසිරීමක් සිද්ධ වුණා. මේ පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වුණා. ඒ වගේම විශේෂ කාර්ය බලකාය නිලධාරීන් මැදිහත් වෙලා මේ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කරලා තියෙනවා. ඒ වගේම අද උදෑසන 6:30ට කුරුවිට බන්ධනාගාරයේ ඇතිවෙච්ච කලහකාරී තත්ත්වය තුල 2 දෙනෙක් මිය ගියා. 13 දෙනෙක් තුවාල ලැබුවා. රත්නපුර රෝහලේ දැන්ට ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. බන්ධනාගාර සියල්ලේම තත්ත්වය පාලනය කරලා තියෙනවා. ආරක්ෂාව පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ.
1: මේක බරපතල තත්ත්වයක්. කවුරු මොනවා කිව්වත් මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම මේක පිළිබඳව ඔබතුමන්ලා දැඩි පියවර ගන්නට ඕන.
2: මෙවැනි තත්ත්වයන් අපි බරපතල තත්ත්වයක් හැටියට සලකමින් කටයුතු කරනවා. මේක කිසිසේත්ම ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපි මේ රටේ සියලු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මැදිහත් වෙනවා. මහජන ආරක්ෂාව සහතික කරනවා. රැඳවියන්ගේත් බන්ධනාගාරයට අදාළව රාජකාරී කරන සියලු නිලධාරීන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් කෙටි කාලින වගේම දීර්ඝ කාලින වැඩ පිළිවෙල කීපයක් යෝජනා වෙලා තියෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මේ වෙනකොට කමිටුවකුත් පත් කරලා තියෙනවා. ගරු අධිකරණ ඇමතිතුමාගේ සභාපතිත්වයෙන් අද ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවකුත් පාර්ශ්වකරුවන්ගේ කැඳවීමක් කරලා තියෙනවා. ඒ හින්දා වහවහ කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා.
0: මේ අතර යුද හමුදා යතුරුපැදි ඒකකයේද මේ සඳහා යොදවා තිබුණා. මඩකලපුව බන්ධනාගාරයේ රැඳවුන් සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි බන්ධනාගාර නිලධාරීන්ද පවසන්නේ. අනුරාධපුරයේ බන්ධනාගාරයේද ආරක්ෂාව තර කර තිබෙනවා. එමෙන්ම පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා යෙදවීමට පියවර ගත්තා. බන්ධනාගාරවල ඇති වූ මෙම තත්ත්වයන් සම්බන්ධයෙන් විවිධ පිරිස් අදහස් පළ කළා. බන්ධනාගාර තුල මතු ඇති තත්ත්වයන් පාලනය කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවයි අමාත්‍ය හර්ෂණ නානායකාර මහතාද කරුණු පැහැදිලි කළේ.
3: දැන් මේ තත්ත්වයන් නැති වෙන්න හැමෝම කියන විදිහට තදබදය විතරක්ම බලපානවා වෙන්න බෑ. පහසුකම් අඩුවීමම වෙන්න බෑ. අපට දැනෙන දේ තමයි අපි විසින් මද්ද්‍රව්‍ය ජාලයට එරෙහිව පාතාලයට එරෙහිව විශාල මෙහෙමත් දියත් කරලා තිබෙනවා. ඒ වගේම ඉරගෙවල් තුලට මද්ද්‍රව්‍ය එනක වලක්වන්න ගන්න පුළුවන් හැම පියවරමත් අරන් තියෙනවා. ඉතින් මේ පියවර ගැනීමේදී යම් ප්‍රතිරෝධයක් නැගෙන බව තමයි පේන්නේ. විශේෂයෙන්ම අපි ප්‍රසන්නතර මද්ද්‍රව්‍යයන් එක නැවැත්වීම, සෝ ඒ හරහා කරන ගනුදෙනු ව්‍යාපාර නැවැත්වීම. ඉතින් ඒක නිසා මේකට යම් බාහිර පාර්ශ්වයකගේ මැදිහත් වීම තියනවාද, බලපෑම තියනවාද කියන එක තමයි අපි අවධානය යොමු කරමින් ඉන්නේ. ඒතර මේ වන විට ඒ සියලුම බන්ධනාගාරවල තත්ත්වය සමනය වෙලා තිබෙනවා. ඒ අනුව අපි නිතරම යාන්ත්‍රණ හදලා තිබෙනවා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕන විදිහට.
0: බන්ධනාගාර ගැටුම් සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඒ කැඳවුම්කරු සුදේස් නන්දිමාල් මහතා ඒ පිළිබඳව මෙලෙස කරුණු පැහැදිලි කළා.
1: අපි හොඳටම දන්නවා මේ ලංකාව පුරා බන්ධනාගාරවල විශාල වශයෙන් මේ මද්ද්‍රව්‍ය ජාවාරම සිද්ධ වෙනවා. මේ මද්ද්‍රව්‍ය ජාවාරමේ එක පැතිකඩක් විදිහට තමයි ඊයේ මැගසින් බන්ධනාගාරය තුළ මේ කලබලකාරී තත්ත්වය ඇතිවීම හේතුව වෙලා තියෙන්නේ. මේක වෙනත් විදියකට කුමන්ත්‍රණකාරී විදියට ඉස්සරහට යන තත්ත්වයක් අපිට පේනවා. මොකද දිගින් දිගටම මේව බන්ධනාගාර තුළ මේ තත්ත්වය ඇති වෙනවා කියන්නේ මේක දැන් තදබදයට එහා ගිය වෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඉතින් මේවා පිටිපස්සේ යම් දේශපාලන උවමනාවල් ඉෂ්ට කරගන්න හදනවා නම් නැති වෙන්නේ මේ රටේ මිනිස්සු පහුගිය ආණ්ඩුවල හිටපු කුඩු රජවරු අද බන්ධනාගාර තුල ඉන්නවා. ඉතින් මේගොල්ලොන්ට මේවා අවුස්සන එක මහදයක් නෙමෙයි. සිතා මතා ඇති කරන දෙයක් දෝ කියලා සැකයක් අපිටත් තියෙනවා. මම ඒකයි කියන්නේ වහාම මේ සම්බන්ධව ආණ්ඩුව පියවර ගන්න ඕනේ, නැත්නම් ලොකු විනාශයකින් මේක නවතිනවා.
0: වමේ කේන්ද්‍රයේ කැඳවුම් කරු චමීර පෙරේරා මහතාද මාධ්‍ය හමුවකට එක්වමින් බන්ධනාගාර නොසන්සුන්තාව පිළිබඳව අදහස් පළ කළා.
4: අපිට බොහොම පැහැදිලිවම පේනවා මේ මොහොතේදී මේ පවුලට, බත්බැලයන්ට, උන්ගේ කුලී මිනිමරුවන්ට එළියේ පාස්කු ප්‍රහාර ගහන්න බෑ, බෝම්බ තියන්න බෑ. දැන් බෝම්බ තියන්න පටන් අරන් තියෙන්නේ, කැරලි ගහන්න පටන් අරන් තියෙන්නේ, කුමන්ත්‍රණ කරන්න පටන් අරන් තියෙන්නේ හිරගෙවල් ඇතුලේ. ඒ නිසා අපිට පේනවා බොහොම පැහැදිලිවම දැන් මේ පෝරකයට යන්න නියමිත මේ පවුලේ උන්ගේ බත්බැලයෝ, උන්ගේ සට්ටම්බි, උන්ගේ කුලී මිනිමරුවෝ මේ හැම එකෙකුටම ගැලවෙන්න තියෙන්නේ බන්ධනාගාරේ. මේ බන්ධනාගාර කුමන්ත්‍රණයන් කුමන්ත්‍රණ මේවා දිහා හැග්ගහගෙන ඉන්න කියන එක අපි නැවතත් රජයෙන් ඉල්ලා සිටිනවා.
0: ජනබලය සාමූහිකයේ විදර්ශන කන්නන්ගර මහතාද අදහස් පළ කළා.
5: ඉතින් අපිට පේනවා මේක දැන් එක දිගට රැල්ලක් වගේ මතුවෙමින් යනවා. විශේෂ බන්ධනාගාර ඇතුලේ තියෙන මත්ද්‍රව්‍ය ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාලයන්, පාතාල සම්බන්ධතා යම් විදියකට අවම කරන්න මේ දරණ උත්සාහයට දක්වන ප්‍රතිවිරෝධයක් කියන එක අපිට නිශ්චිතවම දැන් පෙනෙමින් තිබෙනවා. අපිට පේනවා මේ ආණ්ඩුව නිශ්චිතවම කරගෙන යන ක්‍රියාවලිය තමයි ජනවර්මෙන් ලැබුණු දූෂිතයන්ට අර කියන කුජීත විපක්ෂ බලවේගයන්ට මේ රට කොල්ලකාපු මංකොල්ලකාපු මේ දේශපාලුවන්ට මේ දඩුවන් දීමේ නෛතික දඬනය ලබා දීමේ ක්‍රියාවලිය මේ වෙනකොට අපිට පේනවා අදිෂ්ඨාන සහගතව ආණ්ඩුව පැත්තෙන් පණගන්වමින් තිබෙනවා. එතකොට මේකට කුපිත වෙලා තියෙන කණ්ඩායම් ගොඩක් තමයි මේ වෙලේ මේ කාරණේ උසගන්වමින් තිබෙන්නේ. මේන් කුපිත වෙලා තියෙන එක කණ්ඩායමක් තමයි මේ චෝදනාවන්ට ලක්වෙමින් ඉදිරියේ බන්ධනාගාරගත වෙන්න නියමිතවයින් සහ දැනටත් බන්ධනාගාරගත වෙලා ඉන්න විපක්ෂ දූෂිත බලවේගයන් පුද්ගලයන් නියෝජිතයන් විසින් මේක පිටිපස්සේ ඉඳලා මේ බන්ධනාගාරවල කැරලි ඇති කරමින් ඔවුන් උත්සාහ කරනවා යම් ආකාරයකට මේ රටේ ආණ්ඩුවට එරෙහිව ජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇති කරමින් පාතාල බලය නැවත උසිගන්වමින් මේ ආණ්ඩුවට එරෙහිව කැරල්ලක් ගහන්න පුළුවන්ද කියලා උත්සාහ කරමින් ඉන්න බවක් පේනවා. මේ සැලසුම් සහගත කුමන්ත්‍රණය පැහැදිලිවම නවත්තන්න පුළුවන් ඒකට ජනතාවගේ ආශිර්වාදය තියෙනවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ.
0: බන්ධනාගාර රැඳවුවන්ගේ ගැටලු සොයා බැලීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුණා. මෙරට බන්ධනාගාර 33ටම අදාළ නිලධාරීන් පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් සමන්විතව මෙම යාන්ත්‍රණයේ ඉදිරි සතියේ ස්ථාපිත කිරීමට නියමිත බවයි සාකච්ඡාවට එක් වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ.
6: අද දිනේදී ගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් රැස්වීමක් පැවැත්වුවා. මෙතනදී අපි සාකච්ඡා කෙරුණේ මේ හිරගෙවල් 33ේම රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධ කටයුතු. මේ වන විට යම් තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. මේට වඩාත් සාර්ථකව මුහුණ දෙන්න ඒකාබද්ධ යාන්ත්‍රණයක් සැකසීමේ ක්‍රමයක් පිළිබඳව. ඒ අනුව අද අපි තීන්දුව කරනු ලැබුවා සෑම හිරගයක්ම අලලා ඒකාබද්ධ යාන්ත්‍රණයක් හදන්න. ඒකාබද්ධ යාන්ත්‍රණය වෙන්නේ බන්ධනාගාර සේවය, පොලිසිය, STF එක, අවශ්‍ය අවස්ථාවල ත්‍රිවිධ හමුදාවේ සහයද සහිතව ඒකාබද්ධ රැපිඩ් රෙස්පොන්ස් යුනිට් එකක්. ඒ කියන්නේ ඒකෙන් මූලික බලාපොරොත්තු වෙන්නේ හදිසි අවස්ථාවලදී ආරක්ෂාව, රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම. ඊට අමතරව රැඳවියන්ගේ සුභසාධනය, රස පරීක්ෂක වාර්තා පමාවීම, ඒ අවශ්‍ය සියලුම දේ, ආරක්ෂාව පමණක් නෙමෙයි රැඳවියන්ගේ අනිත් සියලුම දේ බලන්න. මොකද අපි දන්නවා යම් කුමන්ත්‍රණකාරී පිරිස් ඇතුළේ මේක මෙහෙව්වට මේවට සම්බන්ධ නැති පුද්ගලයොත් ඉන්නවා. මේ වෙනුවට අපි දන්නවා මීගමෝ බන්ධනාගාරයේදී ඒ රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු 61කට දැන් අපරාධ චෝදනා ගොනු කරලා තියෙනවා මිනිමැරීම සම්බන්ධයෙන්. අපි කිසිදු අවස්ථාවක් දෙන්නේ නැහැ, චාන්ස් එකක් දෙන්නේ නැහැ මේක ඇතුළේ ඉඳන් ඒ ආකාරයේ කුමන්ත්‍රණකාරී අපරාධ කරනවට. නමුත් ඕක ඉන්නවා තව ඔවට සම්බන්ධ නොවන සාමාන්‍ය ජනතාව. අපි ඊළඟ සතියේදී මේ සාකච්ඡා කරලද යාන්ත්‍රණ, එහෙමත් නැත්නම් කමිටු ඒ ප්‍රසන්ස් 33ට වදාළව ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා.
0: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත ගැසට් කර තිබෙනවා. යාධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යරයාගේ නියමයකින් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් වෙනවා. අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව සංශෝධනය කර තිබෙන්නේ අවුරුදු 65ක් ලෙසින්. කෙසේ වෙතත් අගවිනිසුරුවරයා විශ්‍රාම ගත යුතු දිනය ඔහු වයස අවුරුදු 67ට එළඹෙන දිනය හෝ ඔහු අගවිනිසුරු ධූරයට පත්වන දිනයේ සිට වසර 6ක කාල සීමාවක් සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් කලින් එළඹෙන දිනය බවද ගැසට් නිවේදනයෙහි සඳහන් වෙනවා. පාර්ලිමේන්තුව අදත් රැස් වුණා. එහිදී කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පසුගිය දාසේ දූ රියානතුරක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා.
7: කන්ටේනර් එකට හැප්පිලා ළමයි දෙන්නෙක් බයිසිකල් දෙකක ගිහිල්ලා බඩ හරියෙන් එයාගේ වෙන් වුණා. මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ කන්ටේනර් බස් වගේ ලොකු වාහන ඒවල්ට ඉස්සර හයි කරලා තිබ්බ මැද ලයිට් පේලියා. ඒ වගේ ලයිට් හයි කරලා තියෙන ලයිට් පොලිසියෙන් යම් අවස්ථාවන්වලදී ගලවනවා. ඔබට පුළුවන් නම් ලොකු වාහනවලට යම් අනුතුරක් වළක්වා ගැනීම සඳහා ලයිට් එකක් හරි මොකක් හරි හයි කරන්න මම හිතන්නේ ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා.
0: අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊට පිළිතුරු ලබා දුන්නා.
8: ඒ ලයිට් කියන්නේ ඩිස්ට්‍රැක්ෂන් එකක්. මේක විශාල වාහනයක්. මේකට බයිසිකල් වගේම පොඩි වාහන පේන්නේ නැහැ. ඒ නිසා ඒකට උත්තරේ තමයි රිවර්ස් කරනකොට රියර් සහායකයෙක් උදව් ගන්න එක. අනිත් එක පාරේ රේස් යන්න නැතුව ජීවිතේ වටිනවා කියලා තේරුම් ගනම් බයිසික මෝටර් සයිකල් පාවිච්චි කරන්නේ. අපි දැනට මහන්සියෙන් ඉන්නවා, පටන් අරගෙනමින් ඉන්නවා මන්ත්‍රීතුමා මෝටර් සයිකල් වෙනුවෙන් ක්‍රමානුකූලව. මේක එකපාර කරන්න බෑ. අවුරුදු ගාණක් ඇතුළතදී එක්ස්ක්ලූසිව් ලේන් එකක් දීලා මෝටර් සයිකල් අපේ රටේ
0: යෝජිත විද්‍යුත් ගමන් බලපත්‍රය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රවුමාන් මහතා ප්‍රශ්නයක් මතු කළා.
9: පාස්පෝර්ට් එක ගත්තම ගරු කථානායකතුමා ගැටලු රාශියක් තියෙනවා. දැන් මේ පාස්පෝර්ට් එකේ ෆොරින් එක්ස්චේන්ජ් පිටු නැහැ. ඊළඟට ඔබ්සර්වේෂන් පිටු නැහැ. කොළවල ඒ ක්වොලිටි එක පිළිබඳව ගුණාත්මක භාවය පිළිබඳව ගැටලු මතු වෙලා තියෙනවා. මොකද සමහර තැන්වල අර ඉමිග්‍රේෂන් සීල් එක ගැව්වම කොළේ අනිත් පැත්තේ තීන්ත මතු වෙන ගතියක් පේන්න තියෙනවා. දැන් එදා පරණ පාස්පෝර්ට් එකේ පිටු 64ක් තිබුණා. ඒ 64ට ගෙවපු ගානම තමයි දැන් මේ 48 ගන්නත් ගෙවන්නේ.
0: අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කළා.
10: මේකේ මිල ගණන් ගැන කිව්වා. මේ මිල ගණන් මේ පාස්පෝර්ට් එකට පමණක් නෙවෙයි, බෝඩර් කන්ට්‍රෝල්, ඊට පස්සේ සොෆ්ට්වෙයාර්, මේක මේ පාස්පෝර්ට් එකට අදාළ කාර්යවේ රාශියක් තියෙනවා. ඒ හින්දා මේ මිල ගණන් අපි නෙවෙයි මේක සකස් කරේ, පෙර ආණ්ඩුවෙන් සකස් කරපු. නමුත් මේකට වියදමක් දරන්න වෙනවා. ඒ වියදම අනුව තමයි මේක ගණනය කරලා මේ විදිහට හදලා තියෙන්නේ. කිසිදු මේ පිටු අඩුවීම මේ ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මතුවලා නැහැ. මුල් කාලේ ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මතුවලා තිබුණා. ඔබ කිව්වා වගේම දෝෂ කීපයක් තිබුණා. ඒ දෝෂ නැවත අලුත් print එකේ දිවැරදි කරලා තියෙනවා. බොහෝ රටවල ලෝකේ චීනයේ පිටු 48යි, වියට්නාමේ වාගේ පිටු 48යි, ඕස්ට්‍රේලියාව 37යි, කැනඩාවේ 42යි, මේ වාගේ ලෝකේ රටවල්වල පිටු ප්‍රමාණය සාමාන්‍ය මේ විදිහට තමයි තියෙන්නේ. පාස්පෝර්ට් එකක් පවත්වාගෙන යන්න ඕනේ ජාත්‍යන්තර ප්‍රමිති අනුව. මේ වෙනකොට අපේ පාස්පෝර්ට් එක යම් ප්‍රමිතිගත භාවයකට ස්ටෑන්ඩඩ්ස් වලට ඇවිල්ලා තියෙනවා.
0: වසරක් තුල ඊ පාස්පෝර්ට් මෙරටට ලබා දෙන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ සඳහා ගුවන් තොටුපලේ ගේට්ටු 12ක් සවිකිරීමටද කටයුතු කරන බවයි අමාත්‍යරය සඳහන් කළේ. ඒ මුජිබ රවුමාන් මහතා යොමු කළ තවත් ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්,
9: යෝජනා කරපු යෝජිත විද්‍යුත් ගමන් පළපත්‍ර එහෙම නැත්නම් ඊ පාස්පෝර්ට් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී වර්තමාන තත්ත්වය ගැනත්, ඒ වගේම දැන් විද්‍යුත් ගමන් පළපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය සහ ඊට අදාළ පබ්ලික් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක පද්ධතිය ලබා ගැනීම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වයත් පැහැදිලි කරලා කියන්න පුළුවන්ද?
10: ඊ පාස්පෝර්ට් එක සඳහා KPI සොෆ්ට්වෙයාර් එක ගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා ටෙන්ඩරයක් යමින් තිබුණා. මේ ටෙන්ඩරය අවසාන අදියර වෙන විට මේ පිළිබඳව පැමිණිලි කීපයක් ලැබුණා විශේෂයෙන් අභියාචන කමිටුවට. ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් වුණා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය මේක ප්‍රසම්පාදන කොමිසමට යොමු කරා. ප්‍රසම්පාදන කොමිසමේදී පැහැදිලි වුණා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා. එහින්දා නැවත අපි තීන්දුව කරා මේක අලුත් ප්‍රසම්පාදනයකට යන්න. එහින්දා ඉදිරියේදී මං හිතන්නේ PKI අලුත් ප්‍රසම්පාදනය වැඩපිළිවෙලකට යනවා. දැනට ඊගේට් 4ක් එයාපෝර්ට් එකේ සවි කරලා තියෙනවා. ඉදිරි වර්ෂ තුල ඊගේට් 12ක් සවි කරන්න සැලසුම් කරලා තියෙනවා. වසරක් වැඩි කාලයක් ඇතුළත ඊගේට් වගේම ඊ පාස්පෝර්ට් එක මේ රටට ලබා දෙන්න කටයුතු කරනවා.
0: අනිද්දා පැවැතෙන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සහ ලබන සඳුදා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ පෙනී සිටින දරුවන් වෙනුවෙන් සිසු සැරිය ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ සඳහා විශේෂ බස් රථ යොදවන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නිලාන් මෙරැන්ඩෝ මහතා සඳහන් කළේ.
11: සියලුම මාර්ගස්මගි ප්‍රවාහන අධිකාරීන් වලටත් ශ්‍රී ලංකාවටත් දැනුම් දීලා තියෙන්නේ ඔවුන් යටතේ ලියාපදිංචිලා තිබෙන සියලුම බස් රථ මේ සඳහා ධාවනයට එක් කරන්න කියලා. මෙහිදී ඔවුන්ට අපි සහනාධාර මුදලක් ගෙවනවා. එක දරුවෙක් මේ බස් රථයක රැගෙන ගියත් අපි සම්පූර්ණ සහනාධාර මුදල් ගෙවනවා. ඒ නිසා අපි සියලුම බස් හිමියන්ට මෙමගින් දැනුම් දීලා තියෙනවා. මේ විභාග කාල සීමාව තුළ ඔබගේ බස් රථ ධාවනයට එක් කරලා මේ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් ඒ සේවාව ලබා දෙන්න කියලා ඔවුන්ට හිමි ගෙවීම් අපි සුපුරුදු පරිදි සියලුම ගමන් ගන්නා දිනවලට අදාළව අපි ගෙවීම් සිදු කරනවා. ඒත් එක්කම අපි මේ බස් රථ යොදවන කාල සීමාව ගත්තොත් වෙනදා අපි මේ සිසු සැරිය යොදවන්නේ පාසල් පටන් ගන්න වෙලාවත් අවසන් වෙලාවත්. නමුත් මේ විභාග කාලසටහන් යම් කිසි මට්ටමින් වෙනස් මේ කාලයේදී. ඒ අනුව තමයි අපි මේ බස් රථ යොදවන්නේ විශේෂයෙන් විභාග ආරම්භ කරන මොහොතට පෙරත් විභාග අවසානයේ වෙලත් ඒ පාසලෙන් ගමන් කරන්නත් තමයි අපි මේ බස් රථ යොදවලා තියෙන්නේ. මේදී පෞද්ගලික බස් රථ මෙන්ම ශ්‍රී ලංකාව බස් රථත් අපි යොදවලා තියෙනවා 1700ක වගේ ප්‍රමාණයක්. වෙනදා සිසු සැරිය බස් රථයේ ගමන් පාසු සල්සා ගන්න පුළුවන් සිසු දරුවන්ට සහ අවසරලත් ගුරු බවතුන්ට. මේ අවස්ථාවේදී අපි දරුවන් සමග ගමන් කරන දෙමව්පියන්ටත් අපි ගමන් කරන්න අවස්ථා ලබා දීලා තියෙනවා.
0: එදිරි විභාගවලදී ආපදා තත්ත්වයක් මතුවොත් සියලු ස්ථානවලට අදාළ නිලධාරීන් මෙන්ම අවශ්‍ය උපකරණ ද යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළා.
12: විශේෂම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙම ඇදිරේ විශේෂ අංක පහක් අපි ලබා තිබෙන නිමිති තිබෙනවා. ඒ දරුවන්ට සහ දෙමව්පියන්ටත් විභාග දෙපාර්තමේන්තුවේ සීරම නිලධාරීන්ටත් අඛණ්ඩව සම්බන්ධ විය හැකි වෙනම කාර්ය මණ්ඩලයක් සහිත දුරකථන අංක අපි පහක් ලබා දීමට නිමිතයි. ඒ නිසා විභාගයේ ප්‍රථමයෙන් එය සීරම ජනතාව වෙත දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සියලු වැඩපිළිවෙල සූදානම් කළ තිබෙනවා. විශේෂයෙන්ම සියලුම පාසල් පිළිබඳවත් ඒ විභාගය පවත්වන මධ්‍යස්ථානය පිළිබඳවත් ඒ විභාගයේ පවත්වන පාසල් පිළිබඳවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන් සීරුම ආකාරයේ සොයා බැලීම් සිදු කළ තිනවා. මාර්ග පද්ධතිය පිළිබඳවත් එය සුරක්ෂිත බව අපිට තහවුරු කළ තිනවා. පවතින වර්ෂා චෛත්‍යයේ තත්ත්වයේ වැඩිවීමක් වුණොත් ඒ සඳහා පිළියම් යෙදීම සඳහා ත්‍රිවිධ හමුදාව පොලිසිය අපගේ උපකරණයන් ඒ අවශ්‍ය බලපෑම ලක්විය හැකි දිස්ත්‍රික්කවල බලපෑමකට ලක්විය හැකි ස්ථාන හඳුනාගත් ස්ථාන අසලට ලං කළ තිනවා.
0: මේ අතර 2026 වර්ෂයේ සඳහා රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ පළමු අදියර අදින් අවසන් වනවා. මුස්ලිම් පාසල් සඳහා පාසල් වාරයේ අවසන් වන්නේ 2026 සැප්තැම්බර් 2 බදාදායි. සියලුම පාසල් සඳහා තුන්වන පාසල් වාරයේ දෙවන අදියර ලබන සැප්තැම්බර් මාස 4 සඳුදා ආරම්භ කෙරෙනවා. ඒ අවසන් කෙරෙන්නේ දෙසැම්බර් මාස 4 සිකුරාදායි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුහුදු ප්‍රදේශ කීපයක් සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විරලට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ විටින් විට පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකියි. එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස දීවරසා නාවික ප්‍රජාවට දැනුම් දෙමින් කංකසන්තුරේ සිට පුත්තලම කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩි විය හැකියි. මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාව පවතිනවා. එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල නිරත වන ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.53 දක්වා උසකට ඉහළ යාමේ හැකියාවක්ද පවතිනවා. මේ අතර අද දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජීවන් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ.
13: අද දිනේදීත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ඒ වගේම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිශිකවලත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. එම ප්‍රදේශවල අද දවසේ අහස වලාකුලින් බරව පවතින්න පුළුවන්. දිවයිනේ අභ්‍යන්තර කොටස් වලට සබරගමුව පළාතේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ විටින් මීට මිලිමීටර් 75 පමණ ඉක්ම වූ වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. උතුරු මැද, සබරගමුව, දකුණ ඒ වගේම මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හැමන පැයට කිලෝමීටර් 40-50 පමණ වූ තද සුළං තත්ත්වයන් ඇතිවීමේ හැකියාව තියෙනවා. නැතිවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේවි. ඊට අමතරව සුළං හමන්නේ බස්නාහිර රහෝ නිරත දිසින් සුළඟේ වේගයේ සාමාන්‍ය පැයට කිලෝමීටර් 30-40 පමණ අතර අගයක් තමයි ගන්නෙ. විශේෂයෙන්ම මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60-70 වගේ ඉහළ යන්න පුළුවන්. මේ නිසා එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමේ හැකියාව තියෙනවා.
0: වීසඳහා උපරිම මිලක් ලබා දී ගොවි ජනතාව රැකබලා ගනිමින් සාධාරණ මිලකට සහල් අල්ලවි කර පාරිභෝගික ජනතාවටද සාධාරණයක් ඉටු කිරීමට වත්මන් රජ සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළා. කෘෂිකර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් මෙතෙක් වැඩිම ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ වත්මන් රජයේ යටතේ බවයි වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ.
14: ගොවිය බලා ගන්න ආණ්ඩුවක් හදලා තිනවා. අපි මේ වැඩේ ගොවිය මාත්‍රත්වයෙන් කරනවා. ඉතින් ගොවියගේ වී මිලදී ගන්න වැඩිම මුදල් වෙන් කරලා තියෙන මේ අවුරුද්ද ලංකා ඉතිහාසයේ. මහ කන්නේට විතරක් මෙට්‍රික් ටොන් 79000ක් මිලදී ගත්තා. අපි යල් කන්නේත් මෙට්‍රික් ටොන් 50000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්න. ඒ වගේම අපි දැන් සැලසුමක් සකස් කරලා තියෙනවා. වියලවේ මණ්ඩලයේ සතු වීටෝග සහල් කරලා සතොස ලංකා සතොස සමුපකාර හරහා වෙළඳපොළට නිදහස් කරන්න. මොකද සහල් හිගයක් තිබුණ රටක සහල් අතිරික්තයක් දක්වා ගෙනත් තියෙනවා. මාස 4ක සහල් අතිරික්තයක් අපේ රටේ තියෙනවා. ඒ නිසා අපි වෙළඳපොළ තුල සහල් හිගයක් නැතුව ඉස්සරහට යන්න ගොවියටත් 120ක මිලක් දීලා තියෙනවා. පාරිභෝගිකයටත් රුපියල් 200ට අඩුවෙන් හාල් කන්න පුළුවන් වෙලා තියෙනවා. අනුරාධපුරයේ ගොයන් කපලා දැන් ගොයන් කපන එක වේගෙන් ගොයන් කපනවා. අනුරාධපුරේ තමයි වැඩිම දැන් තියෙන්නේ. මොකද අම්පාර ඉවරයි, හම්බන්තොට ඉවරයි, කිල්නොච්ච නගරේ පළාතේ වියස්සන ඉවරයි. සා පොළොන්නරුව තව ටිකක් ප්‍රමාද වේ. හැබැයි ප්‍රමාණවත් වතුර තියෙනවා. ජලාශ තියෙන ප්‍රදේශවලට වැස්ස වැහලා තියෙනවා. ඒ නිසා නියග තත්වය වෙනුවට අපිට ප්‍රමාණවත් ජල මට්ටමක් පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. යල් කන්නට ප්‍රමාණවත් වතුර තියෙනවා වගේම මහ කන්න පටන් ගන්නත් අපි සූදානම් කරපු විදිහට ප්‍රමාණවත් වතුර තියෙනවා. ඉතින් අපි තත්ත්වයන් වලට මුහුණ දීමට සූදානමින් වැඩ කරමින් යනවා.
0: තායිලන්තයේ පාසලක සිදු වෙඩි තැබීමකින් 7 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. තායිලන්තයේ බැංකොක් අගනුවරට ආසන්න පාසලක 9 වෙනි ශ්‍රේණියේ ගිණුම ලබන 14 හැවිරිදී පිරිමි ළමයෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවටයි අනාවරණ වුණේ. ඔහුද මිය ගොස් සිටියදී සොයාගැන්නා. වෙඩි ප්‍රහාරත් සමග සිසුන් සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා දිව්‍යන ආකාරයේ විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දෙදාස් 25 වසර සඳහා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල කොළඹදී ඊයේ පැවතුණා. ඒ ක්‍රීඩා මාතය සුනිල් කුමාරගමගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. එදී වසරේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවා ටීමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මානය දිනා ගැනීමට පැතුම් නිශ්ශංක සමත් වුණා. ප්‍රභාත් ජයසූරිය වසරේ ටෙස්ට් ක්‍රිකට් පන්දු යවන්නා ලෙසයි සම්මාන දිනාගත්තේ. එක් දින තරඟ කාණ්ඩයේ හොඳම පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දු සම්මාන හිමිකරගෙන තිබෙනවා. ඒ හොඳම පිතිකරුවා ලෙස සම්මාන දිනාගත්තේ චරිත් අසලංකයි. 20යි 20 හොඳම පන්දු යවන්නා ලෙස දුෂ්මන්ත චමීර සම්මාන හිමිකරගත්තා. පැතුම් නිශ්ශංක 20යි 20 කාණ්ඩයේද හොඳම පිතිකරු ලෙස සම්මානය හිමිකර ගැනීම විශේෂත්වයක්. 2025 වසරේ කාන්තා ක්‍රිකට් අංශයේ හොඳම එක්දින පන්දු යවන්නිය තුන්නිරියව් ක්‍රීඩිකාව සහ 20යි 20 තරඟාංශයේ හොඳම පිතිකාරණිය මෙන්ම හොඳම තුන්නිරියව් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත් වූ සම්මාන දිනාගත්තා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි අවසන් පූර්ව තරඟේ රාත්‍රී 7:30ට ආරම්භ කෙරෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී කලම්බු කැප් සහ ගෝල් ගැලන්ස් කණ්ඩායම් අතරයි තරඟේ පැවැත්වෙන්නේ. එල්පීඑල් තරඟාවලිය අවසන් මහා තරඟේ හෙට රාත්‍රී 7:30ට ආරම්භ වෙනවා. මේ වන විට ජැප්නා කිංග්ස් කණ්ඩායම ඊට සුදුසුකම් ලබා අවසන්. මැගසින් කුරුවිට පල්ලන්සේන බන්ධනාගාරවල නොසන්සුන්තාව මුළුමනින්ම පාලනය කෙරේ. බන්ධනාගාර උසස් නිලධාරීන්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක්. තායිලන්තයේ පාසලක වෙඩි තැබීමකින් 7 දිනෙම ගොස් 30කට තුවාල. වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා පැතුම් නිශ්ශංක ක්‍රීඩිකාව චමරි අතපත් වූ. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන් නිමාවට පත්වනවා. යළි හමුවෙමු හෙට පෙරවරු 9ට.
15: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
16: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න. ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: ප්‍රේමේ අනන්ත විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානෙට රුපියල් 40ක් හොදට මේති
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුණු කුමන්න අදම අමතන්න 011176479579
4: අපේ ජීවිතයේ සමහර සුන්දර දේවල් වගේම අසුන්දර දේවල් වුණත් අපිට ලැබෙනවා අපේ පවුලෙන් උරුමයක් විදිහට. අපි හරි කැමති කීර්ති ප්‍රශංසා දැනුම ධනය බලය මේ වගේ දේවල් අපිට පරපුරෙන් පරපුරට ලැබෙනවා නම් අපි ඉතින් හිතනවා ඒ ලැබීම් තුළ අපේ වාසනාව රැඳිලා තියෙනවා කියලා. ඒ වගේම තව සමහර විට අපිට ජීවිතේ අපි උපදින විට කිසි දෙයක් අප සතුව නොතිබිලා අපි ක්‍රමක්‍රමයෙන් මහන්සි වෙලා පියවරෙන් පියවර ජීවිතේ ඉස්සරහට යද්දී ඒ දේවල් අත්පත් කරගන්නවා වෙන්නත් පුළුවන්. දැන් මේ කලා හැකියාව වගේ දෙයක් ගත්තාම අපි දකිනවා බොහෝ වෙලාවට පියාගෙන් පුතාට පුතාගෙන් පුතාට යන එහෙම නැත්නම් මවගෙන් දියණියට මේ ආකාරයට කලා හැකියාවන් ගලාගෙන යන ආකාරය විශේෂම ගායනය රංගනය වගේ කටයුතු ගැන කතා කරද්දී ඒ අතරතුරේදී සාහිත්‍ය පිළිබඳව තිබෙන රුචිය ආදරය රසිකත්වය මේ සියල්ල පියාගෙන් පුතාට ලැබෙන හැබැයි පුතා වෙනත්ම පැත්තකට යොමු වෙලා වරින් වර ඇවිල්ලා මේ කලා ලෝකයට එබෙනවා අපිට දකින්න ලැබෙන අවස්ථා දකින්න ලැබෙනවා. අද මම ඒ වගේ කතාවක් කිව්වේ අපි යන්න හදන්නේ රජරට මහ පොළව අපේ ලක්බිමට දායාද කළ ඉතාම සුන්දර නිර්මාණවේදියෙකුගේ ආදරණීය පුත්‍රයා හමුවන්න.

0: මහින්ද දිසානායකයන් කියලා කිව්වහම ලංකාවේ ගීත කලාව තුළ නොමැකෙන සටහන් තැබූ සාහිත්‍යවේදියෙක්, ඒ වගේම ගුරුතුමෙක්, ඉතින් එතුමන්ගේ ආදරණීය පුත්‍රයා ගී පද රචක වෛද්‍ය ගයමන් දිසානායක. කාලෙකට පස්සේ හමුවන්නේ අයිබන්, සුබ සන්ධ්‍යාවක් ඔබට.
1: අයිබන් මොනික, සුබ සන්ධ්‍යාවක් ඒවා. බොහොම ස්තුතියි මුලින්ම මාව මේ සම්බන්ධ කර ගැනීම ගැන.
0: දැන් දෙනියාය මූලික රෝහලේ කටයුතු කරන්නේ. එතකොට කොළඹත් එක්ක තියෙන සම්බන්ධතාව මං හිතන්නේ ඉතාම ඈතලා ගිහිල්ලා තියෙනවා. රජ රටින් එනවා කොළඹට, ඊට පස්සේ ආයි යනවා රජ රටට අධ්‍යාපන කටයුතු වලට, ඊට පස්සේ ආයිත් වරම් ලැබෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට එන්න. ඉතින් ඔය හැම කටයුත්තක්ම අතරේ අපිට ගීතත් ලියනවා, ඒ වගේම මේ වේද හෙදකම් පැත්තත් ඒ විදිහටම කරගෙන යනවා. මට එහෙම අහන්න බෑ ගීත රචනයටද කැමති, වෛද්‍ය විද්‍යාවටද කැමති කියලා. ඔබට උරුම සහ ඔබට හැකියාව තිබෙන ශිෂ්ටයන් ඔස්සේ ඔබ ඉදිරියට යන්නේ. දැන් ගීත ලියන්නේ නැද්ද? ගීත ලියීම කරගෙන යනවද?
1: ගීත ලියීම කි මං පොඩි කාලේ ඉඳලම පෙම්බැන්ද දෙයක්, වෛද්‍ය විද්‍යාව වගේම එකට එකම ආසාවෙන් කරගෙන යන දෙයක්. විශේෂයෙන් තරංකාරීව ලියන්නේ නැහැ. නමුත් සාමාන්‍ය විදිහට මේ අවුරුදු 25-30 මගේ හිතට සංකල්පයක් ආවම මම ඒක විකාශනය කරලා ගීතයක් වඩපත් කරනවා. ඉතින් ඒ කලා කටයුතු කරගෙන යන ගමන් රැකියා කටයුතු, ගෙදර දොර වැඩ කටයුතු කරගෙන ඉන්නවා.

0: যদি তোর ডাক শুনে কেউ না আসে তবে একলা চলো রে।
1: মানবীয় প্রেমে সৌন্দর্যাত্মক বিয়মন সাদ দিয়ে তাহার।
2: ආදරණීය ආරම්භයකට අපි යන්න සූදානම්. මොකද මේ අපේ හිතවල තියෙන හැඟීම් අපිට අපි ගැන විතරක් නොහිතා රට ගැන ජාතිය ගැන අභිමානයෙන් හිතන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල් කවුරු නැතත් අපි තනිව හිතලා අපිට කරන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ අපිට ලැබුණ මිනිසත්කමට අපිට දෙන්න පුළුවන් හොඳම කෘතවේදීත්වය. මේ ගීතය ඉන්දිය නිදහස් සටනට ප්‍රබල උත්තේජනයක් සැපයෝ නිර්මාණයක් අර රුසියාවේ සාහිත්‍ය ප්‍රබෝධයෙන් රුසියාවේ ඒ දේශපාලනික විප්ලවයට මඟ කිව්වා වගේම තාගෝර්තුමන්ගේ නිර්මාණ ඇසුරෙන් බොහොමයක් දේවල් ගීත බවට පත්වලා තියෙනවා. මේ ගීතය මං හිතන්නේ ගායනා කරලා තියෙන අමිතාබ් බච්චන්, කිෂෝ කුමාර් මේ වගේ විවිධ පරපුරවල ගායන ශිල්පීන් ශිල්පිනියන් රංගන වේදීන් ගායනා කරලා තියෙනවා. හැබැයි අද ශ්‍රේයා ගායනා කරන ගීතයත් එක්ක අපි මේ ගීතය ගැන කතා කරමු. ඔබ කොහොමද මේ ගීතයට ප්‍රවිෂ්ඨ වෙන්නේ
3: කියලා? මුලින්ම ඇයි මම මේක තෝරගත්තේ කියන එක. ඇත්තට මේ ගීතයේ තියෙන සත්‍යයට ප්‍රේම කරන ගැන තමයි මේ ගීතේ ලියවිලා තියෙන්නේ 1905 දී. රවීන්ද්‍රනාත් ටාගෝර්තුමාත් මේක වෙනත් ඔය භජන් ගීත එවකට තිබුණ ගීත කීපයක ආශ්‍රයෙන් තමයි ලියලා තියෙන්නේ. ඒ කාලේදී මේ ඉන්දීය ජාතික සටන කුළු ගැන්වීමෙන් තිබුණු කාලයක ඒ සටන වෙනුවෙන් ලියුවත් දැන් අවුරුදු 100 ගානකට පස්සෙත් අදටත් අදාළන විදිහට එතුමන් මේක රචනා කරලා තියෙනවා. ඉතින් මේ ගීතෙන් කියවෙන ඇත්තටම තමන් සත්‍ය වෙනුවෙන් ගමන් කරන ගමනකදී අනිත් සියලු දෙනා ගමන්ගෙන් ඉවත් වෙලා ගියත් තමන් සත්‍ය විශ්වාස කරනවා නම් ඒකෙන් නොසැලී ඉදිරියට යන්න කියන එක. මේක දැන් ඉන්දියාවට වගේම අදට අපේ රටට වුණත් අදාළ කරගන්න පුළුවන් ඉතාම මිහිරි ගීතයක්. විවිධය ගායනා කරලා තිබුණත් මමත් හරි ආසම ගායනයේ ශ්‍රියා ഘോഷාල්ගේ. ඒකයි මම මේ ගීත තෝරගත්තේ.

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததியதஹர
1: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததியதஹர ஆதரணாகினேன ஒப்ப அனுகிரக தாயகத்தில பாதினவா ජාතකල තරයි මණ්ඩලය දහන නිධානය ගැන මේ කියන්නේ ඔබ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදයේ රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය යලි යලිත විශ්වාසයේ තහවුරු කරමින් 2025 වසරදී වගේම 2026 වසරේදීත් පසුගිය ජූලි මාසයේදී පැවතු ජාතික ව්‍යාපාර විශේෂතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශෝරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට NNB වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය. ඒ වගේම දිවෙන පුරා විහිදී තිබෙන NLV අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්ව යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරය නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. සන්දතිය දහර අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට කියනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ. ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතිමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1000 - 1200 අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අවම වෙදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 - 677 - 579 දුරකථන අංකයට.
0: සඳදිය දහර.
1: ඊළඟ ගීතය ආචාර්ය නන්දා මාලනීය සංගීතවත් කොට ගායනා කරන්නේ මහාචාර්ය සුනිල් ආදීරත්නයන්. මේ ගීතය රචනා කළේ ජීවිතයේ මේ සතුට, පරම ධනය, නිරෝගී සුවය අපි ලැබිය යුතුමයි. ඒ ඔස්සේනේ අපිට සතුට ලබා ගන්න බලන් වෙන්නේ. හැබැයි දෙමාපියන්ට දරුවෝ ඉන්නවා නම් මං හිතන්නේ කෑම බීම නැතත් ජීවිතේ කොයිතරම් අගහිඟකම් තිබුණත් දරුවන්ගේ හිනාව දකින්න පුළුවන් නම් ඔවුන්ගේ කටහඬ ඇහෙන මානෙක ජීවත් වෙන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි ඔවුන්ගේ ජීවිතයේ සතුට. මේ සියල්ල සදා සමයේදී ඔවුන්ගේ ජීවිතවලින් ඈත් වෙනවා. ඒකට ආර්ථික, සමාජ, සංස්කෘතික කාරණ බලපානවා. අපිට ඒවා කිසි ලෙසකින්වත් කොයි පසකටවත් චෝදනා එල්ල කරන්න බෑ. අපිටත් වෙයි ඉස්සරහට.
2: අතර දැනට මටත් වෙලා තියෙන මොකද මම මාතර දැන් පදිංචි. මගේ අම්මයි අප්පච්චි අනුරාධපුරේ. ඉතින් මං කැමැත්තකින් නැති වුණත් ඒගොල්ල සමහරලාට යන්තරමට හරි මේ වගේ හිතනවා ඇති. ඉතින් ඒක විතරක්ම නෙමෙයි මේ ගීතයට මම කැමති වුණේ තව ගීති සම්බන්ධ කාරණා ගොඩක්. එකක් තමයි මේ ලංකාවේ දැන් ගායකයෝ ගොඩක් ඉන්න තනිර නිර්මාණ ශිල්පියෝ. හැබැයි ගායිකාවන් අතර හරිම හරියක් අඩුයි. ඒක සාමාන්‍ය අපි තමුකෝ නීලා වික්‍රමසිංහන් තනිර්මාණය කරනවා. ඊට පස්සේ සුදත්
1: නායක
2: අතරින් ප්‍රමුඛම කෙනෙක් තමයි මේ නන්දා මාලිනී. මොකද මේ ගීතයේ තනුව නන්දා මාලිනීගේ. ඉතින් ඇගේ තනු රසවත් තනිර්මාණ බොහොමයක් තියෙනවා. මියුර්තම තනුවක් තමයි මේක එකක්. දෙවෙනික තමයි මට හිතාගන්න හරි අමාරුයි මේ මහාචාර්ය සුනිල් රත්නයන්ගේ මේ පරිකල්පනය. එතුමාගේ තරුණ කාලයේදී ලියපු ගීතයක්. එතුමා විවාහක කෙනෙක් හැටියට. ඉතින් මම හිතන සමහරලාට වෙන කෙනෙක්ගේ අත්දැකීමක් හරි මේ නිර්මාණශීලීව මෙහෙම සංවේදීව සියුම්ව අපිට දැනන ආකාරයට මේ ලියපු එක මට පුදුම විස්මයක් තියෙන්නේ. ඉතින් මමත් හැමදාම එක වගේ රසවින්දන ගීතයක්. ඒකයි මම මේක තෝරගත්තේ.

0: ගතිය දහර
1: හුදනා තොරගන්න ගීතයක්. අපි මේ ගීතය ගැන කතා කරද්දී දැන් ගීතය තුළ තියෙන ආදරය ඒවගේම මේ සිහිපත් කරලා දැන් අපි ප්‍රේමයක් ඇතුලේ දීර්ඝකාලීන විරහවක් නොවුනට කෙටිකාලීන විරහව අපි අත්විඳිනවානේ. එහෙම විරහවක් මේ ගීතය තුළ තියෙනවා කියන කාරණාවත් එක තමයි අපි මේ ගීතය අහන්නේ. බොහොම ආදරය කරන ගීතයක්. ඔබ ගීපද රචකයෙක් ලෙස ලංකාවේ බොහෝ දෙනා හඳුනා ගන්න බොහොම සුන්දර ගීතයක්. අචරෝහණ වීරසිංහන්ගේ සංගීතයට ක්‍රිෂාන්ත රන්දක ගායනා කරන්නේ. මේ ගීතය තුළ තියෙන්නේ ඔබේ අත්දැකීමක්ද?
2: එතරම් මගේ අත්දැකීම මෙහෙම මම අර මම කලිනුත් කියලා තියෙනවා මේක මම නුවර හිටිය කාලයක් මම අවුරුදු ඒ ලෙවල් කරලා ඒ කාලේදී දැන් මටත් පොඩි හුදකලාවක් තිබුණා ඇත්තටම ප්‍රේමයක් ප්‍රාර්ථනා කරගෙන හිටපු කාලයක්. ඉතින් දවසක් හවස මම ඇත්තටම මෙහෙම ආදරෙන් යන යුවලක් දැක්කා. ඒක තමයි මගේ අත්දැකීම. හැබැයි මම එතන පරිස්සම් වුණා මේ අත්දැකීම පොදු කරන්න පුළුවන් කොහොමද කියලා. ඒ නිසා මම වැඩි විස්තර කරන්න ගියේ නැහැ මේ ගීතේ. ඒ කියන්නේ මෙතන තනිකරම අර රසයේ විප්‍රලම්භය කියන එක තමයි මතු කරන්න උත්සාහ කළේ. ඉතින් විප්‍රලම්භය කියන අත්‍තරම භරතමුණිගේ රසනාවයෙන් ශෘංගාරයේ එක ප්‍රභේදයක්. ඒ වගේම අත්‍තරම මේ ලෝකයේ පළවෙනිම ගීතය ශ්ලෝකය කියලා මේ සලකන වාල්මිකීගේ ශ්ලෝකයක් මේ මුල් වෙලා තියෙන විප්‍රලම්භයට සක්වාලීනයට විදල මැරුවේ වෙලා. ඉතින් එතකොට දැන් අර අත්දැකීම තමයි විකාශනය කරන්න උත්සාහ කළේ. දැන් අත්‍තරම විප්ලම්භය කියන්නේ උනුන් ආශ්‍රය පතන ස්ත්‍රී පුරුෂ දෙදෙනෙක්ගේ ආශ්‍රය වැළකීම නිසා ඇතිවන දුකනේ. ඒක හේතුව කුමක්ද කියන එක වැදගත් වෙන්නේ නැහැ අත්‍තරම. විවාහකද නැද්ද ප්‍රේම කරනවද කියන එක ඒක තමයි මේ ගීතේ මතු කරන්න උත්සාහ කළේ.
1: දැන් මේ ගීතය රචනා කළා ඊට පස්සේ ඔබ මේ ඒ කාලේදී ඔබට වරම් ලැබෙන වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න මේ ගීතය අතිශයින් ජනප්‍රියත්වයට පත්වීමත් එක ඔබ වෛද්‍ය සසුවෙක් විදිහට ලැබපු අත්දැකීම කොහොමද කියලා මතක් කරන්න පුළුවන්.
2: පළවෙනිදේ මේ ගීතය ඇත්තටම මේ පටිගත වෙන එකට මම රම්බුකන සිද්ධාර්ථ හිමියන්ට නායක ඇති වෙන්න ඕනේ. මොකද ඇත්තට මුලින්ම පටිගත වුණේ මේ අව්වේ මුතවට වපුරා කියන ගීතය. පසුව ක්‍රිෂාන්ත රන්ද කියන්න ගොඩක් ගීත රචනා ලැබුණා. මේ පළවෙනි ගීත කීපේ ජනප්‍රිය වුණා බොහොම අතිශයින්. දැන් දෙවෙනියට මේ ගීතය තිබුණත් ඒක පටිගත කරන්න පොඩි දුෂ්කරතාවයක් තිබුණා. ඒ වෙලාවේදී රම්බුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ මාත් එක්ක පුද්ගලික රෝහණිර සිංහන් ගාවට ගිහිල්ලා මේවම හඳුන්වා දීලා මේ ගීත රචනාපත් කරලා ඒක නිසා තමයි අත්‍තර මේක දෙවෙනි කොටස විදිහට විපදුරෙන් සංගත්තරියට තුලත් කරන්න ලැබුණේ. ඉතින් වෛද්‍ය විද්‍යාලයේ ගොඩක් දෙනෙක් දැන් නමින් අඳුරන්නේ නැහෙනි මේ ගීතය අගයනවා මම ලිව්වේ කියලා දන්නේ පස්සේ. ඒක ඉතින් කාටත් පුදුමයක් වුණාද මටත් ඇත්තටම මේ මටත් ලොකු සතුටක්. දැන් අද දක්වා දැන් මම ගීත රචකයෙක් විදිහට කවුරු අඳුරනවා නම් අඳුරන්නේ මේ ගීත දෙකින් තමයි.

0: විලාව රාත්‍රී 7යි විනාඩි 27යි. FM
1: 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
4: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමි රාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමි රාජ කරල්කුලි ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමි රාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
5: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: හෙලෝ මැඩම්.
2: ඕ සර්.
1: සර් නීති මැඩම්.
2: නීති?
1: ඔව් මැඩම්.
2: කමක් නැහැ. එහෙම නැගිටවන්න. කතා කරන්න ඕන.
1: මැඩම් ඩොක්ටර්ස්ලා කියලා තියන්නේ කතා කරන්න එපා, රෙස්ට් කරන්න කියලා මැඩම්.
0: ධනංජය සිරිවර්ධන නිර්මාණයක්. තාපින් පැන්නා.
3: හරි සර්, මේ මිතන දක්ෂතාවයේ තියෙන මෙතනට නුගලපෙන කෙනෙක් ආව. යා මේකට ගන්නවා. මොකද නැහැ. නුගලපෙන කෙනෙක් කියලා කිව්වේ.
0: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.
4: වෙලාව රාත්‍රී 7:30.

0: RTN රටට වග කියන රේඩියෝ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලබා දෙන NLP සාඩම්බර ගමන් නියමක වන NLP ලොතරැයි පවුලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජාග්‍රහයකයෙකු බවට පත් කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩරටින් අලෙවි කළ ලොතරැයි පතකට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාගඩ පදිංචි ජාග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා. වගේම කඩුවල ප්‍රදේශයෙන් අලෙවි කළ ලොතරැයිපත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජයග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLP.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය තහර සොඳුරු හමු වීම ගීපද රාජකෙක් කිව්වහම තමයි අපි හැමෝම බොහොම ආදරය කරන්නේ හඳුනන්නේ. හැබැයි ඊට එහා ගිය බහර දොර වගකීමක් ඉටු කරනවා ඔහු. දැන් වර්තමානය වන විට දෙනියාය මූලික රෝහලේ විකිරණවේදී විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනවා. වෛද්‍ය ගයම්මන් දසනායක මහතාද පැප හමුවන්නේ.

0: සමහර දේවල් තියෙනවා අපි ටිකක් අර විප්ලවකාරී විදිහට ටිකක් අපි කියන වෙනස් විදිහට හිතනවා කොහොමද කියන රැඩිකල් කියලා. මම හිතනවා මේ රසවින්දනයේදී සමහර තැන්වලදී තාත්තත් යම් යම් චෝදනා එල්ල කළා මේ ගීත අහනකොට මොනවද ඇයි එහෙම අහන්නේ කියලා සමහර වෙලාවට ප්‍රශ්න අහන්නට ඇති. මොකද එතුමන් අසුරු කරන ඒ සාහිත්‍යයට සහ මේ ගීත කලාව ටිකක් වෙනස් මාවත් දෙකක ගමන් කරන නිසා. හැබැයි ඒ කැමැත්ත තාම එහෙම තියෙනවා. චන්ද්‍රා දේවාදිත්‍ය මේ ගීතය ලියන්නේ සුනිල් පෙරේරා වි අදහස සංකල්පය සමග එකතු වෙනවා ගීතණු නිර්මාණය කරලා ගයනවා.
1: මම මේ ඊට තෝරගත්ත එකක් තමයි මේ මං සුනිල් පෙරේරා හරිම ආසයි ගොඩාක් කාලේ ඉඳලම. ඉතින් හැබැයි අපේ ගෙදර එහෙම මේ නිර්මාණ රසවින්දනයේ බාධාවක් තිබුණේ නැහැ. ගොඩාක් කාලේ මට හොඳට මතකයි දැන් මම ඉස්සෙල්ලාම අඳුරගත්ත ගායකයා වචනවත් එක්ක මං හිතන්නේ WD අමරදේවයන්ගේ ගීත. මොකද අපේ ගෙදර තිබුණ මහගමසේකර ගීත කියලා ගීත පොතක්. ඉතින් මට යකුරු කියවන්න පුළුවන් කාලේද මම කියවනකොට ඒ ගීත ගුවන් විදුලියේ වාදනය වෙනකොට මට ඒ ගීත වලට මේ ලැදියාකතු මොකද මම දන්න ගීතයක් නෑ නේ නිසා. ඒ වගේම දැන් හතියන්තේ අපේ නිමාඩු අම්මයි අප්පච්චි දෙන්නම ගුරුවරු සත්‍යන්ත ඉරිදට යනවා මේ 10ට 12ට විතර වගේ මේ ජිප්සීස් කණ්ඩායමේ ගීත තියෙන වැඩසටහනක්. ඉතින් මම හැමදාම රිවේකි විනලට ඔය ගීත නිතර අහන්න හැමනම හරි ආසයෙන් අහන. මොකද මේ ඒ ගීත හැම වෙලාවෙම බොහොම නාට්‍යානුරූපීව කතන්දරයකුත් එක පුංචි ළමයෙක් වුණත් ඔලුවට හොඳට යන විදිහ. පසු කාලේ මම තේරුම් ගත්ත දෙයක් තමයි මේ ගීතවල ඊට අමතර බොහොම විශේෂත්වයක් එකක් තමයි සුනිල් පෙරේරා මහත්මයා කටහඬ. ඒ කටහඬ අද්විතීය කටහඬක්. විවිධාකාරයෙන් රසවින්දින පුළුවන් කටහඬක්. ඒක නාට්‍යයකට, විහිළු තහලුවකට, ගීතයකට, ඒ වගේ දෙයකට භාවිත කරන්න පුළුවන් හොඳ පරාසයකුත් එක්ක. ඊටත් පස්සේ ගත්තොත් මම පසුකාලීනව දෙකපු දෙයක් තමයි පුද්ගලානුබද්ධ මෙතුමා සතුව තිබුණා කියලා මම අහලා තියෙන විශේෂ ගතිගුණ. ඒ කියන්නේ හැම වෙලාවෙම තමන්ගේ කියන පිරිස වෙනුවෙන් ගීත රචකයන් වෙනුවෙන් එතුමා පෙනී ඉඳලා ඒ අවශ්‍ය කරන විදිහට ඒගොල්ලෝ සලකලා රකබලා ගත්ත කෙනෙක්. ඉතින් මම එදා ඉඳලා අද දක්වාම ඔහුගේ ගීතවලට ආසයි. විශේෂයෙන්ම තාත්තමට එනකොට ඔක්කොය ගීතවලට හරිම ආසයි. නමුත් මේ වෙලාවට වඩා ගැළපී කියලා හිතුණා මේ ප්‍රේමණී ගීත තරමක් ඔහුගේ ආරෙන් වෙනස් වෙලා ගියත් මට මෙතන දක්වන්න ඕන ඔහුට ඕනෑම ආකාරයේ ගීත ගායනා කරන්න පුළුවන් හැකියාවක් තිබුණා. ඒ නිසා මම මේ ගීතයට ආසයි.

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳ දිය තහර
2: අද සඳරු හමුවේම ඇගේ පද රච්චක වෛද්‍ය ගායමන්ද සනායක මහතා සමකින් අපි දැන් මම තොරතුරු විස්තර කතා කරගෙන ගියාම මම දන්නවා රජරට සේවයත් එක්ක තිබුණු බැඳියාව තාත්තගේ ඒ සම්බන්ධතාවයන් එක්ක කලාවට ඔබ නිරන්තරයෙන් ආදරය කරන කෙනෙක් බවට පත් වෙනට ඇති කියලා ජීවිතයේ ඉලක්ක ගැන කතා කරනකොට ශිෂ්‍යත්ව විභාගයේ ඉඳන්ම දක්ෂතා ඉහළින්ම පෙන්නලා රාජකීය විද්‍යාලයට ඇතුළත් වෙනවා රාජකීය විද්‍යාලෙන් දැන් නැවත අනුරාධපුරයට ගිහලා අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලැබලා විද්‍යාංශයෙන් ඉහළම ප්‍රතිඵල ලබාගෙන වෛද්‍ය පීඨයට එනවා මේ ජීවිතයේ මේ මේ මේ අරමුණු ඉලක්ක ඔබ විසින් නැති කරගත් ඒවාද ඔබට මඟ පෙන්වීමක් ඔස්සේ මෙහෙම කරනවා කියලා ඉතින් නැත්තම් මේ යන මාවතේ ස්වභාවයෙන්ම ඔබ තුළ තිබෙන දක්ෂතාවයන් නිසා මේ වගේ ගමනක් ආවද
3: නෑ මම නම් හිතන්නේ මගේ දක්ෂතාවය කියලා හේතු දෙකක් වුණා පොඩි කාලේ ඇත්තටම ඒ කුඩා කාලේදී මම මේ මට අඩු වයසින් මේ මොන්ටිසෝරිකට යන්න වුණා මොකද අපේ ගෙදර කෙනෙක් නැහැ මම බලාගෙන අම්ම අප්පච්චි දෙන්නම අමරිකාවට යනවා ඒගි මොන්ටිසෝරියේ අපි කියන ලොකු මිස් පෙරේරා කියලා ගුරුතුමියක් හිටියේ වයවෘද්ධ ගුරුතුමියක් ඈ මට නිතරම කියනවා මේ ඈගේ පුතා මේ වෛද්‍යවරයෙක් ඒවකට ඔහු පසු කාලීනව අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩිරෙක්ටර් ජෙනරල් බවට පත් වුණා ඔහු අතුල කහඳලිගේ මහත්මයා පොඩි කාලේදී මම අවුරුදු 4 විතර එතුමිමට කියනවා මේ දැන් නොයා මගේ පුතා පොඩි කාලේ වගේ එයා දැන් ડોක්ටර් කෙනෙක් ඔයත් ලොකු ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා මිස් කියනවා ඉතින් ඔක එකක් දෙවෙනි එක තමයි අතරම අපේ දවස්වල තිබුණු අසරණකම මට හොඳට මතකයි අපේ අප්පච්චිලා ගැමියෝ ඉතින් අපේ ගමේ කෙනෙක් ලෙඩ වුණත් අපේ පවුලේ කෙනෙක් ලෙඩ වුණත් අපි පුදුම අසරණ බවකට පත් වෙන්නේ අපිට මේ සමහර වෙලාවට මට හොඳට මතකයි අප්පච්චිගේ අක්කා ලෙඩ වෙලා මාස 3ක් රෝහලේ හිටියා අපි අදටත් දන්නේ නැහැ මොකද්ද ලෙඩේ කියලා ඉතින් අපි ගිහිල්ලා බලලා එනවා අතරම අපි අහුවන සමහරලාට මේ වෛද්‍යවරු අපිට පැහැදිලි කරා අපි අහන්නවත් බයයි. ඉතින් මේ මට මතකයි 100ක් ගිහිල්ලා සමහරලාට මේ නැන්දා දකින්න දුක නිසා කොරිඩෝරේ ගිහින් තමයි එන්නේ. ඉතින් ඒ කාලෙත් මට හිතුණා දැන් මේ මේක ඉගෙන ගත්තොත් මටත් මගේ අඳුරන අයටත් තව අයටත් මේක පොඩි පිහිටක් වෙයි කියලා ඔය කරුණ දෙක තමයි. හැබැයි ඉතින් මට මෙතන මේ ඉඩ හදලා දුන්නේ තනිකරම අපේ අම්මා. මොකද අපේ අම්මා මේ ප්‍රාථමික ශ්‍රේණියේ ගුරුවරයෙක්. 3 තමයි අම්මා අවුරුදු 30 මේ ගැන්නුවේ. ඉතින් එයා තමයි මට මුළු තල්ලුව දුන්නේ. නැත්නම් මම සාමාන්‍ය ස්වභාවයෙන් වැඩි පාඩම් කරන්න කැමති කෙනෙක් නෙමෙයි. මම ක්‍රීඩාවට මේ සංගීත තමයි ආස. ඉතින් ඇය කුඩා කාලේ ඉඳලාම මගේ අකුරු ලියන දේ පවා. මට තාම මතකයි මට පොත් කියවන්න බැරි කාලේ ඇය මේ දවස්වල තිබුණ මීපැණි කියලා පුංචි පත්‍රයක්. ඕක ගෙනල්ලා මට ඇඳේ ඉඳලා කියලා දෙනවා මේ. ඒකෙන් තමයි මගේ මේ රසමනස ඇවිදි වෙලා මේ කියවන්න එහෙම හිතුනේ. එහෙම තමයි ඉතින් මේ විතරට ඉන්නවම
2: උසස් පෙළ විභාගයෙන් මේ
3: මම පළාතින් පළවෙනි
2: උසස් පෙළ විභාගයේදී මේ උතුරු මැද පළාතේ ප්‍රථමයා විදිහට තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වෙන්නේ. ඒක ජීවිතේ කොයිතරම් ජයග්‍රහණ දේ මොහොතේදී ඉතින් ඒ ජයග්‍රහණ අපි ඉතාලම මේ අගය කරනවා. මොකද මම හිතන්නේ ප්‍රහන්නේ වැඩිහිටියන් විතරක්ම නෙවෙයි අපේ විශේෂයෙන්ම මේ උසස් අධ්‍යාපනය හදාරන වයසේ නව යෝනිවේ පුතුන් දෙනිවරුන් අප සමගින් රැඳෙනවා. අවවාද අනුශාසන දීමක් නොවේයි නමුත් ජීවිතයට අරමුණු ඉලක්ක ඇති කර ගැනීම අප හඳුනාගෙන අපේ අයතුමාගක යෑම ගමනාන්තයේ තම සාර්ථක වෙන්නට හේතුවක් වෙනවා කියන කතාවට හොඳ උදාහරණයක් ඔබලා

0: මහින්ද දෙසානායකයන්ගේ ගේපද සංකල්පනාව දර්ශන රුවන් දෙසානායක සංගීතවත් කළා. ඉතා මෑතකදී අප අතරින් සමුගත් තවත් රජරට සුවඳ, රජරට පොළොව හොඳින් හඳුනන නිර්මාණකරුව කැනස්ටි නානායකර මේ ගීතය ගයන්නේ.
1: ප්‍රේම ගීත ගැන කතා කරනකොට මට අප්පච්චි අමතක කරන්න බෑ. අප්පච්චි ගොඩක් ජනප්‍රිය ප්‍රේම ගීත. ඉතින් එතනින් මම මේ ගීතේ මට්ටියක් සුවිශේෂී එකක් තමයි මේ ගීතේ වැඩි අහන්න හම්බෙන්නේ නැහැ. මම වැලස් නානක්කාරයන්ගේ කටහඬට හරි කැමති. ඔහු ඇත්තටම රජරට ඉන්නකොටත් ඒ ගායකයන් අතර ප්‍රවීණෙක් ඒ කාලේ. ඔහු මේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවල ගායන බෘන්දයට සහභාගි වෙච්ච කෙනෙක්. මට හොඳට මතකයි ඔහුගේ ලපලු ලතා මණ්ඩපේන් කියන ගීතය මාලිනී බුලත්සිංහලයන් සමඟ ගායනා කරන හරිම මිහිරි ගීතයක්. ඉතින් මම මේ ගීතයට වඩා කැමති වුණේ මේකේ තියෙන මේ ප්‍රේමණීය අදහසක් වුණාට මේක ඕනෑම සම්බන්ධතාවයකට පොදු අදහසක්. ඒ කියන්නේ අපි දුරකථන ඇමතුමක් ගත්තත් අනිත් කෙනාට එපා වෙනකන් කතා කරොත් ඉන්පසු ඒ මනුස්සයා ආයෙ කතා කරන්න කැමති වෙන්නේ නැහැනේ. ඉතින් මේකේ තියෙනෙත් එහෙමයි. හැමදාම මේ සුවඳ විඳිනා මේ සම්බන්ධතාවයේ සුවඳ විඳින්නට නම් අපි මේ සීමාව දැන ගැනීම හරිම වැදගත්. ඉතින් මේ ඒ වගේම තමන්ගේ වටිනාකම තියාගෙන මේ සම්බන්ධතාව පවත්ව ගැනීම වැදගත් කියන එක ඒක මේ ප්‍රේමෙන් ඉපිරට ගිහිලා ඕනම් සම්බන්ධතාවකට පොදු වෙන කාරණයක්. ඊට අමතර මේ අපේ මේ දර්ශන රුවන් දිසානායක ඔහුගේ මේ සංගීතය ඉතාම මිහිරි. ඒ හේතු නිසා තමයි මම මේ ගීතය තෝරගත්තේ.

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳතිය තහර 80 දශකයේ නිර්මාණය වුණු ගීත ගත්තාම මේ මම හිතන්නේ ලංකාවේ අපිත් බටහිර ගීතද එහෙම නැත්නම් ಭಾರತ ගීතද කියලා මේ දෙකින් තොරව 80 දශකයේ 70 දශකයේ වගේ කාලවල ගීතවලට අදටත් අපි ආදරය කරනවා. ඒ තව ඔබ ඊළඟට අහන්නට තෝරගෙන තිබෙන ගීතය ගත්තාම අදටත් මේ ගීතය කොහේ හරි ඇහෙනකොට අපිට ඒ ගීතයේ පද මිමිනන තරමට අපේ හදවතට වඩාත් ළඟ ගීතයක්.
2: දැන් ඇත්තටම අපේ වින්දනය එක භාෂාවකට එක තාලයකට එක ශාන්තකට සීමා විය යුතු නැහැ. මම නම් කුඩා කාලේ ඉඳලා හැම විදිහකම ගීත අහනවා. බුද වනාන්තරයක් ගත්තොත් කළුවර මේ ඊට පස්සේ සඳුන් වගේ වටිනායි කියන මේ ගහකොළ වගේම අපි වටිනාකමක් නැහැ කියලා හිතන නිදිකුම්බ පැලෙත් තිබ්බොත් තමයි වනාන්තරයක් වෙන්නේ. එතකොට දැන් මේ ගීතයේ විශේෂයෙන් ගත්තාම මේ රිචඩ් මාක්ස්ට තියෙන්නේ සුවිශේෂී කටහඬක්. ගොඩක් අය හිතනවා මිහිරි කටහඬක් තමයි ගායනට සුදුසු කියලා. දැන් මේ ගායන කටහඬ එහෙම අපි සාම්ප්‍රදායානුකූලව පෙරදිග සංගීතයේ මිහිරි කියලා සම්මත කටහඬක් නෙවෙයි. හැබැයි හැඟීම් බර කටහඬක්. මම විශ්වාස කරනවා ගායනට අවශ්‍ය වන්නේ හැඟීම් බර කටහඬක් කියන එක. ඊට අමතරව මේක දැන් 1989 දී ඔහුගේ දෙවන ඇල්බමයට ඇතුළත් වෙච්ච ගීතයක්. එදා ඉඳලා අද දක්වාම අපේ හිත්වල කම්පන ඇති කරන ගීතයක්. ඉතින් මේ ගීතයට ඔයගොල්ලොත් සමන් දීලා මේක රසයෙන් ඉඳගන්න කියලා මම ආරාධනා කරනවා.

0: රාත්නක වියමන සඳ දිය දහර
1: හමුවීම වෛදිකා මන්දසනායක මහතා සමක අපි ඊළඟට අහන වැදෙන ගීතය සනශ්‍රී බණ්ඩාරයන් නම් ගීතය රචනා කළේ අචරපණි තමරදේවයන් සංගීතකට ගීතය

0: සාමාන්‍යනුත් අපේ දිනදා කතා බහේදී දැන් මනෝවිද්‍යාත්මක කතා කරද්දී කියන කාරණා කෙසේ වෙතත් මව සහ පුතා අතරත් පියා සහ දියණිය අතරත් තියෙන බැඳීම් කොච්චර කතා කරත් මම හිතන්නේ දෙමාපියන්ට දරුවෝ කියන්නේ හැමෝම එක වගේ. ඔවුන් වැඩිහිටියන් බවට පත්වීම, ඔවුන් පරිණත වීම, එතකොට අර අතේ එල්ලිලා කතන්දර අහහවට පරිසරයේ දිහා බල බල දහහක් ප්‍රශ්න නගන තමන්ගේ දරුවන් සමහර වෙලාවට පුතේ දුවේ කියලා කතා කරහමවත් පිළිතුරක් නොදෙන මට්ටමට ආවහම ඇත්තටම දෙමාපියන්ට දැනෙන හැඟීම් කොයිතරම්ද කියන එක අපිට අත්දැකීම් ලැබෙමින් තිබෙන කාලයක් මේ.
1: ඔව් ඇත්තටම දැන් මේ දැතේලි මියුර කතා කියන ගීතේට මම කැමති. දැන් පුද්ගලිකව ගත්තොත් මටත් ඉන්නව වැඩිවිය ප්‍රමාණ දුවලා දෙන්නේ ගඟුලි පියුමි. එයා කිව්ව වගේම පොඩ්ඩක් මානසික දුරස් වෙනා වගේම එසේ නොවුනත් සබහාදහම තමයි ඒ කවදා හරි දවසක දුව දරුවෝ දෙමව්පියන්ගෙන් වෙනම ජීවත් වෙන්න වෙනවා. ඉතින් හැබැයි ඒක දැනෙන කාලේ වෙනකොට තාත්ත කෙනෙක් විදිහට පොඩි සියුම් දුකක් ඇති වෙනවා. ඒගොල්ලෝ ලොකු වෙනවා බලන් ඉන්න එක සතුටක් වගේම අර කුඩා කාලේදී කුරුළු පැටව වගේ තමන් ගාවේ ඉන්න දේ නැති වෙනවා කියන එක පොඩි අහිමිීමේ දුකක් ඇති වෙනවා. ඉතින් මේකත් සදාතනික සනාතන සත්‍යයක් මට වගේම කාටත්. ඊට අමතර මේ ගීත තව විශේෂ කීපයක්ම තියෙන එකක් තමයි ස්වර්ණසි බණ්ඩාරයන් කියන්නේ විසල් වනස්පතියක් වගේ පුද්ගලයෙක්. මට කුඩා කාලේදී දකින්න අහන්න එතුමාත් කතා කරන අවස්ථාව ලැබිලා තියෙනවා. ඔහුගේ මියුරු පදවැලක් තමයි මේක. ඇත්තටම මේක ඔහුගේ පුද්ගලික අත්දැකීමක්. මොකද මට හොඳට මතකයි මේ දවස්වල අප්පච්චි මේ කතා වෙනවා. ඔහුගේ දෙවැනි දුව වැඩිවිය පැමිණුණු දවසේ තමයි ඔහු මේක ලියලා තියෙන්නේ. මොකද එතනින් ඒ කාලේ හැටියට ඔහුගේ සම්ප්‍රදානුකූලව දරුවා වෙන් කළා කියලා ඒ වගේ දේවල් කරනකොට දැන් මෙයා දැන් තවදුරටත් මගේ ගාව දැවටුණු පුංචි දුව නෙමෙයි දැන් කියන ඒ හැඟීම තාත්තගෙනුට බොහොම සංවේදීව දැනෙනවා. තව දෙයක් තියෙනවා. මේක අනුරාධපුරයේ රජරට සේවයේදී නිර්මාණය වෙච්ච ගීතයක් මේ පණ්ඩිත අමරදේවයන් අතින්. හැබැයි මේක යටපත් වෙලා තිබුණේ ඊට පස්සේ අප්සරසේ බණ්ඩාරනුත් අකාලේ අපෙන් සමුගත්තා. පසු කාලයක අප්පච්චිට වාසනාව ලැබුණ අමරදේවයන් ළඟින් ආශ්‍රය කරන්න. එතකොට අප්පච්චි අමරදේවයන්ට මතක් කරා මෙන්න මෙහෙම ගීතයක් අනුරාධපුරේ කෙරලා තියෙනවා, මේක හරිම වටිනා ගී මිනක්, මේක නැවත ප්‍රතිනිර්මාණය වුණොත් හොඳයි, මිනිස්සු අතර මේක කාලයක් තියෙන්න ඕනේ කියලා. ඒ අනුව අපි රජරටසේවයෙන් මේ ගීතය ගෙනල්ලා අහන්න දීලා අමරදේවයන්ට ඔහු නැවතත් අලුතෙන් සංගීත සංයෝජනය කළා, තැටිගත කළා. ඉතින් මට ඒකත් විශේෂයක් වෙනවා මේ ගීතයට සම්බන්ධ වෙනකොට.

0: Lakhanda Radio ITN.
1: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
4: විලාව රාත්‍රී 8:00.

ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: Via mana?
1: Santa Dahara. ලකනහගෙන සඳදිය දහර සමගින් ඉන්න ඔබට ජාතක ලොතරැයි මණ්ඩලය ගැන මේ මතක් කරන්නේ. මේ වසර තුල ගෙවී ගිය මාස 7ක කාලය තුල ධන නිධානයේ ලොතරැය තුලින් සුපිරි ත්‍යාගලාභීන් දෙතෙනෙක්, ලක්ෂ 20 ත්‍යාගලාභීන් 35 දෙනෙක්, දෙලක්ෂයේ ත්‍යාගලාභීන් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්ත සන්ඩේ බෝනස් තුලින් ගෙවිගිය මාස 5ක කාලය තුලදී දස දහසේ ත්‍යාගලාභීන් 1327 දෙනෙක් බිහි කරන්න NLB අපට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් තවත් බලබල ඉන්නපා. දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධානය ලොතරැය වැඩි වැඩියෙන් මිරදී කියන මීළඟ කෝටිපතියා බවට පත් වෙන්න. ඔබත් කෝටිපතියෙකු, විස ලක්ෂපතියෙකු වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතිය මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිරදී කියන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. සඳදිය දහරහගෙන ලකරතේක ඔබ ඉන්නේ. ඩොමා මිස්ට් රයිස් පොලිෂර් ගැන මේ කියන්නේ. ප්‍රීමියම් තත්ත්වයේ සහල් නිෂ්පාදනයකට පිරිසිදු සිනිදු දිලිසෙන මතුපිට නිමාවකින් යුත් තත්ත්වෙන් උසස් සහල් නිෂ්පාදනයකට කදිමයි ඩොමා මිස්ට් රයිස් පොලිෂර්. සහල් ජලය භාවිතයෙන් පොලිෂ් කර ගන්න පුළුවන්. සහල් වලට ඉහළ දීප්තියක් ලැබෙනවා. ඒ වගේම පුස් කැමකින් තොරව කල් තියා ගන්න පුළුවන්. මතුපිට තියෙන සහල් කුඩු ඉවත් කර රළු ස්වභාවය නැති කරනවා. ඒත් එක්කම සහල් සඳහා දිලිසෙන මෘදු පෙනුමක් ලබා දෙනවා. කැඩුණු සහල් ප්‍රමාණය අඩු වෙනවා. ධාරිතාවය පැයකට කිලෝග්‍රෑම් 800 සිට 1200ක් දක්වා. දීර්ඝ කාලීන භාවිතයටත් සුදුසුයි. ස්ථාපනය සහ නඩත්තුත් පහසුයි. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011-769-579 දුරකථන අංකයට.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර. සඳුරු හමු වීම ගීපද රචක වෛද්‍ය ගයමන්ද සනායක මහතා සමගින්, සමුද්‍රවෙත සිංහ ගීපද සංකල්පනාව, අචරරෝහණ වීරසිංහන්ගේ සංගීතය, දළදා හාමුදුරුවන්ට කරන මේ කන්නලව්වක්.
2: ඔව්, මේ ගීතය නිර්මාණය ලතින 1996-97 ඒ කාලේ මං හිතන්නේ අපේ විසුලෙන්ද්‍ර සිංහ මහත්මයාගේ පාරු පාලමින් කියන ගීත ඇටියට. ඒ සමුද්‍රවෙත සිංහ කියන්නේ ඇත්තටම අපේ වයසේ ඉන්න අපි වඩා මේ සාහිත්‍යයෙන් ඉහළට ගියපු බොහෝ ඇසුපුරු තැන් තියෙන කෙනෙක්. මේ ගීතේ මට දැනෙන්නේ පසු කාලේ නේ, මොකද මේ අත්දැකීම මටත් තිබිලා තියෙනවා. මම උසස් පෙළ කරලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන අපිට අවුරුදු 2 විතර කාලයක් තිබුණා. ඉදරට වෙලා ඉන්නේ මම පොඩි පොඩි රස්සාවල් කරා. කරකියා කරේ නුවර මූලික අධ්‍යන ඇතනේ කියලා ඉදන රැකියාව කළා. මං බහිරව කන්දේ අතරල හිටේ කාලයක්. එතකොට ලොකු වැටුපක් ලැබුණේ නැහැ. ඉතින් හැම සතියම ගෙදර යන තරම් අමාරුයි. එතකොට සෙනසුරාදා දවසට මම දළදා මාලිගාවට යනවා වෙලාව ගත කරන්න. ඇත්තටම යනකොට ඒව පොය දවස් එහෙම නෙමෙයි, ඉතින් පොඩි විවේකයක් එතන ඉඩපාඩු තියෙනවා. මමත් ඉතින් අවුරුදු 18ක වගේ කෙනෙක් නේ. මගෙත් හිතේ දැන් මෙහෙම ප්‍රේමය පිළිබඳ බලාපොරොත්තු තිබුණාට එහෙම ඉෂ්ට වෙලා තිබුණේ නැහැ. ඉතින් ලොකු පාළුවක් දැනුණා. ඒතර මේ අත්දැකීමම පුද්ගලිකවම විඳලා තිබුණා. ඉතින් මේ ගීතේ පසු කාලෙක ඇහෙනකොට මට නිකන් මේක මම ලිව්ව මට වුණා වගේ ගතියක් තිබුණා. ඊට අමතරව මේ සුනිල් ඉන්ද්‍රසිංහන්ගේ මේ බොහොම සෞම්‍ය කටහඬ වගේම රෝහණ විරසිංහන්ගේ සංගීතයත් මම මේ ගීතයට ඇලුම් කරන්න හේතු වුණා.

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன
1: සඳ දිය තහර
2: දැන් පහම වන්නේ ගීපද රචකේ කපාදරය කරන බොහෝම සුන්දර ගීත ගැන කතා කරද්දී නිරන්තරයෙන් සිහිට නැගෙන ආදර ගීතයක්. සමහර වෙලාවට මේක ඇතුලේ විරහවක් රැඳිලා තිබුණාද කියලාත් කතා කරන අවස්ථා තියෙනවා. ඒ ගීතේ මන්දාරම් මඳුර මැදින් අපි නිරන්තරයෙන් ආදරය කරන ගීතය වැහුව මීට පෙර ඒ ගීතය රචනා කළ දැනට මේ වෙන විට වර්තමානයේ වන විට දෙනියයි මූලික රෝහලේ විකිරණ වේදී විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන වෛද්‍ය ගයමන් දසනායක මහතා අදට පහම වන්නේ. නීලා වික්‍රමසිංහයන් ගායනා ගීතයක් අපි ඊළඟට අහන්නේ. ආචාර්ය අජන්තා රණසිංහයන් ගීතය රචනා කළා. ප්‍රේමසිර කේමදාසයන් මේ ගීතය සංගීතවත් කළා. යොවුන් හද ප්‍රාර්ථනාව
3: මේක ඇත්තටම එකක් තමයි. මේ චරිත තුන අපිට මේ අමත කරන්න බැ. අපේ ගීත සාහිත්‍යයත් එක්ක මේ සලකනකොට නීලා වික්‍රමසිංහන් මටත් අවස්ථාව ලැබුණා අවුරුදු 5ක් විතර කාලයක් බොහොම ළඟිනොත් ඇඳුම්කම ඇතුව ආශ්‍රය කරන මගේ ගීතයක් ගායනා කරලා තියෙන අය නිර්මාණය කරලා. ප්‍රේමසිර සිරි කේමදාසයන් කියන්නේත් අපේ දෙවැන්තයෙක් අනිවාර්ය අපේ ගීත සාහිත්‍යෙ. මං කැමතිම පද රචකයෙක් තමයි අජන්ත රණසිංහ. මේ ගීතේ මගේ ජීවිතෙත් එක මට ගොඩක් දැනුණු තැන තමයි. අපි වෛද්‍ය විද්‍යාලය ඉගෙන ගන්න කාලේ තමයි මං දැන් විවාහලා ඉන්නේ මගේ දීපානි. එයා හම්බුනේ මගේම වසරේ ශිෂ්‍යාවක්. ඒ කාලේ අපිට තියෙනවා අපේ කෑම විවේකේ 12 ඉඳ 2 දක්වා වෛද්‍ය විද්‍යාලය ඇතුලේ ගීත ප්‍රචාරය කරනවා. අපි දවස් බෙදාගෙන තමයි එක එක්කෙනා ගීත ප්‍රචාරය කළේ. ඒතර මට තිබුණ බ්‍රහස්පතින්ද දැන් මං දන්නවා මේ වෙලාවට තමයි දැන් මේ දැන් දීපානි එන්නේ මේ කැන්ටින් එකට කෑම කන්න කියලා. මං මේ ගීතය තෝරන් ඉඳලා හැමදාම වෙන වෙලාවට මේක දැන් ප්‍රචාරය කරනවා. ඒතර මම මගේ අදහස කියලා තිබුණේ දැන් දවස් 3-4ක් මේක එකම දවස් එකම වෙලාවට යනකොට පොඩ්ඩක් යට දෙන්නලා තිබුණා මේ ගීතේ මොකද සත්‍යයක් තියෙනවයි කියලා. ඉතින් මගේ මේ වෛද්‍ය විද්‍යාලයේ පිළිබඳ මතකය විතර මතක් කරන මාව තරුණ කරන ගීතයක් තමයි.

0: ගීතය අපිට අපේ ළමා කාලය තමයි සිහිපත් කරන්න. ඔබට ඔබේ නවයෝන්‍ය වෙන්නට ඕනේ අනුතුනේදී.
1: ඔව්, මේක මේ යාෂ් චොප්රාගේ ගර් කියන මේ චිත්‍රපටයේ ගීතයක්. උදිත් නාරායන් තමයි ගායනා කරන්නේ. මේ සංගීතය ඇවිල්ලා ශිව කුමාර් සහ හරිප්‍රසාද් කියන දෙන්න එකතු වෙලා කරලා තියෙනවා. ඉතින් මේක එකක් තමයි ශාරුක්ගේ රංගන ගැන කියන්නේ. ඔහු මුල කාලේ ප්‍රතිවීරයා. ඉතින් ඒක දක්ෂ රංගනයක් අතරම ප්‍රතිවීරයා විදිහට ඉඳලා
0: වාසිකර්ෂිටපටේ
1: වීරය දක්වා පරිවර්තනය වෙලා අද දක්වා ඔහුගේ රංගනය අතිවිශිෂ්ටයි. මේ චිත්‍රපටයේ මම නැරඹුවේ ස්වාධීන රූපවාහිනී ආයතනයට පින් සිද්ධ වෙන්නේ. ඒ කාලේ අපිට ඉතින් අපේ ගෙදර තැටි දාන යන්ත්‍රවත් ඒ කිසි දෙයක් තිබුණේ නැහැ. හැමදාම බදාදට රැට මේ හිඳ චිත්‍රපටයක් හරි මල චිත්‍රපටයක් හරි පෙන්නවා. ඉතින් මම මගේ මේ උසස් පෙළ සාමාන්‍ය පෙළ කරන අතරතුරේ ගෙදරිනුත් බැනුන් අහා මේ චිත්‍රපටි බැලුවා. ඉතින් මේ චිත්‍රපටයත් එහෙම බලපු ගීතයක් අපේ ගෙදර තිබුණේ මේ කළු සුදු රූපවාහිනී කාලේ. නමුත් මේ ගීතේ මේ සුවඳ බොහොම තදින් හිතේ තැම්පත් කරන. මේක ඇත්තටම මේ ප්‍රතිවීරයා වෙන ශාරුක් ඛාන් ජොහි චෝලා වෙත කියන ආකාරයක් තමයි තියෙන්නේ. ඒදි කියන්නේ මේ ලෝකේ මොනවා වුණත් යාමට කැමති වුණත් අහත් කවදා හරි යාම මම අයිති කරගන්නවා කියන අදහස තමයි මේ ගීතයේ තියෙන්නේ.
0: තෝහි මේරි කිරන්.
1: ඔව්, ඒ මේක කියන්නේ ඇත්තටම ඔයාගේ බැල්ම බොහොම ඉන්ද්‍රජාලික බැල්මක්. ඊට පස්සේ ඔයාමට කැමති වුණත් අකමැති වුණත් ඔයා මගේ. ඊට පස්සේ කියන ඔයාමට මේක හම්බු නැත්තම් මේ උමුතු පුද්ගලයා මොනවයි මොනවා කරයිද නැ. ඒ කියන්නේ අපිත් නිකන් ඒ වගේ ප්‍රේම කරන වයසක තමයි ඒ වෙලාවට අවුරුදු 18 ක විතර. ඉතින් මගේ හිතේ තදින්ම තැම්පත් වෙන ගීතයක්.

තන් ස්වාමි පුරුෂයා භාර්යාව අප වෙත එනවා මන උපදේශණය සඳහා මේ සම්බන්ධතාව පිළිබඳ ගැටලු වලදී. එතකොට ඒ ආපු ගැටලු සාපේක්ෂව පහසුයි. එදින රණ්ඩු වෙනවනะ. සමහර දින්නේ රණ්ඩු වෙන්න කෙනියා කරේ කිසිම හැඟීමක් නැහැ. ඒ වගේ දේවල් හරි අමාරු ඒ සම්බන්ධතා නැති කරගන්න. මේක ප්‍රේම සම්බන්ධතාවයක් විතරක් නෙමෙයි. සාමාන්‍ය යාළුකමක් ගත්තත් එහෙමයි. දැන් මට අනිත් කෙනා කරේ පොඩි තරහක් එනවා කියන්නේ මට ඔහු ගැන පොඩි අල්මක් තියනවා කියන එකයි. මට එපාම වෙච්ච දවසට මට ඒ හිටියත් වෙන හත් එකයි. දැන් මේ ගීතේත් ඇත්තටම මම කියන්නේ එකයි. දැන් මගේ ලෝකෙට ඇත්තටම අඳුර උදා වුණේ ඔයාට මාව හිටියත් එකයි නහත් එකයි වුණ දවසට කියලා. දැන් ඕක මේ පොඩ්ඩක් අර මේ කේසි සූත්‍රය කියලා තියෙනවා. මේ බෞද්ධ සාහිත්‍යයේ ඉන්නේ කේසි කියලා ඉඳලා තියෙනවා මේ අස්ව දමනය කරන කෙනෙක්. එයාට කියලා තියෙනවා මේ අස්ස ධම්ම සාරතී කියලා. බුදුහාමුදුරුව පුරිස ධම්ම සාරතීනේ. පුරුෂයන් දමනය කළේ. ඉතින් මේ එක දවසක ඔහු හම්බෙච්ච වෙලාවක ඔහු අහලා තියෙනවා බුදුහාමුදුරන්ගෙන් ඔබ වහන්සේ කොහොමද මේ මිනිස්සු දමනය කරන්නේ කියලා. එතකොට බුදුහාමුදුර පෙරලා අහනවා ඔබ කොහොමද අස්සෙ දමනය කරන්නේ කියලා. එයා කියනවා මෙහෙම මම කරන ක්‍රම තුනක් තියෙන. එකක් තමයි හොඳින් කියනවා. දෙවෙනි එක ටිකක් සරපරෂව දඬුවම් කරලා කියනවා. එතකොට බුදුහාමුදුර කියන්නේ දෙකේම දමනය වුණ නැත්තම් මං අස්සෙ මරලා දානවා. ඒක තමයි එයාගේ ක්‍රමේ. බුදුහාමුදුර කියනවා මමත් එහෙමයි කියලා. ඒ පාර යව කොහොමද? මම මුලින්ම හොඳින් කියනවා. ඔයා මෙන්න මේ හොඳ දේවල් කරොත් ඔයාට මෙන්න මේ හොඳ හොඳ ප්‍රතිඵල එනවා. ඒකට දමනය වුණ නැත්තම් මම කියනවා ඔයා මේ නරක දේවල් කරොත් මෙන්න මේ නරක ප්‍රතිඵල අපායව දේවල් වෙනවා. ඒ දෙකටම හරි ගියේ නැත්තම් කොහොමද කියලා කේසි අහන බුදුහාමුදුරන්ගෙන් කියන මම කවදාවත් අහලා නැහැ බුහාන්සේ මිනිස්සු මරනවායි කියලා. දැන් මම මිනිස්සු මරන්නේ මම උන්ට බ්‍රහ්ම දණ්ඩනේ පමුණවනවා. ඒ කියන්නේ මම කතා කරන්නේ මම නොසලකා හරිනවා. මේ ගීතේ වගේම තමයි. ඒ කියන්නේ උපරිම දඬුවම තමයි බ්‍රහ්ම දණ්ඩනේ. අතරම දැන් ප්‍රේමවන්තයෙකුට හරි ප්‍රේමවන්තියකට හරි නොසලකා හැරීම තරම් බරපතල දඬුවමක් නැහැ. ඒක තමයි මේ ගීතේ මම කියන්න අදහස් කළේ.

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: අපේ ගීත කලාව තුළ ටිකක් දුලබ සසංයෝගයක් මාලනී බොලත් සිංහල සම්බන්ධ සිල්වා සමගින් මේ ගීතය ගයන්නේ ගීතය රචනා කළේ ප්‍රේමකිත් ඇල්විස් ක්ලරන්ස් විජයවර්ධනයන් සංගීතවත් කළේ මේ රාත්‍රී කාලයේදී අපිට හිතට දැනෙන ගීතයක්
2: ඇත්තටම දැන් මේ සංයෝගයේ මේ ප්‍රේමකිත් ඇල්විස් ක්ලරන්ස් විජයවර්ධනයන් මාලනී බොලත් සිංහල සම්බන්ධ සිල්වා ඇත්තටම මේකින් මේ පුදුරු නිර්මාණය කොච්චර මිහිරිද කියන එක මාලනී බොලත් සිංහලයන් ඇසුරේ ඉන්නත් මට වාසනාව ලැබිලා තියෙනවා. මම ඇත්තටම විශේෂයෙන් දකින කැමති දෙයක් තමයි ඇය මේ ගීත ගායනා කරන අවධිය ගැන හිතුවොත් විශාරද ගායිකාවක් එහෙම යුග ගායනයෙන් සම්බන්ධ වෙන්නේ නැති ගායක ගොඩක් සමග ඇය ගීත ගායනා කරලා තියෙනවා. මම නිකන් දල වශයෙන් ලයිස්තුවක් කිව්වොත් එහෙම විජය කුමාරතුංගයන් සමග ආදරයක හැඟුමක් සිටී සංක ප්‍රේමන්ත පීරිස් එක්ක සඳදී දෝනසේ සිනහා පිබුණාම කියනවා. ක්‍රිෂාන්තයට පළවෙනිම ඔහුගේ ගීතය හැකියාව දිහා විතරක්ම බලලා අත දුන්නු ගායිකාවක් මේ ගීත ගායනා කරනකොට ඇය ජනප්‍රියත්වයේ සහ දක්ෂතාවයේ හිමි පෙත්තේම ඉඳගෙන මම පුද්ගලිකව දන්නා කිසිම ආර්ථික ලාභ ප්‍රයෝජනයක් නොසලකාම ප්‍රශාන්තයත් එක්ක මේ ගීත ගායනා කළේ. ඉතින් මේ ඒ ඔක්කොමත් එක්ක මට මේ සින්දු හරිම මිහිරට තමයි ඇහෙන්නේ.

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: Ceylon Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: NLP Hadhana. Lankawe Vedima Tagi Dina Tagi Avasta Vedima Lutraya. NLP Hadhana. Obat Adama NLP Hadhana Balagana.
3: වෙලාව රාත්‍රි 8යි විනාඩි 30යි.
4: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය නතරයි රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: හැත්තෑ පස්ස සිරගටත් වඩා විශ්වාසය දෙනු. ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ගුණාත්මක ආයුර්වේද ඖෂධ හඳුන්වා දුන් ක්‍රිමිරාජ වෙතින්.
1: ආයුර්වේද ඖෂධ හඳුනාගන්න නිවැරදි සෞඛ්‍ය පුරුදු ගැන හරි විදියට දැනගන්න තෑගි දිනන්න
0: ක්‍රිමිරාජ සුවසඳ.
1: සෙනසුරාදා සවස 4ට ක්‍රිමිරාජ සුවසඳෑවට එක්වන්න. සාදර අනුග්‍රහය.
2: විශ්මිතයි ප්‍රත්‍යක්ෂයි. බඩේ කැක්කුමට නොවරදින වෙදකම ක්‍රිමිරාජ කරල්ගුලි. දැන් කාගිල්ස් ලාව් සුපිරි වෙළඳ සැල් සහ සියලුම ඔසු සැල් තුලී ක්‍රිමිරාජ. පරම්පරාගත ආයුර්වේද උරුමය.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
3: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: අර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Searchlight Light.
2: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි. 0707 03 93.5 93.7. Searchlight. සමාජ ගවේෂණය.

0: අහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. වෙලාව රාත්‍රී 8යි විනාඩි 34යි. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සංසතිය තාරහර සදුරු හමුවීම ගේපද රාජක වෛද්‍ය ගායමන් දසනායක මහතා.

0: ඉතින් අපි ආයමත් අතීතයට තමයි මේ යන්න හදන්නේ. සංගීතමය චිත්‍රපටයක් කිව්වොත් නිවැරදි, මොකද මේ සින්දු බෛරවී චිත්‍රපටය 1985 වසරේදී තිරගත වෙන්නේ. ඉලේරාජාගේ අතිශය රමණීය සංගීත සංයෝජනයක්. වෛරමුතු තමයි ගීතය ලියන්නේ. ඒ වගේම මේ දමිළ සිනමාවේ ගීත අපිට වඩාත් සමීප කළ ඒ කාලේ අපිට ඇහුණු හඬ දිත්වයක් තමයි ජානකී සහ මේ චිත්‍රා කියලා කියන්නේ. කේස් චිත්‍රා තමයි මේ ගීතය ගයන්නේ. නානුරු සින්දු.
1: ඔව්, මේ සින්දු බෛරවී කියන සිනමා කෘතියත් ඉතාම සංවේදී සිනමා කෘතියක්. මට මේක 85, 83, 84 තමයි අපේ රේඛා කියන රූපවාහිනී ටෙලි වෘතාන්තයේ ගත වුණේ. දැන් ඒකත් මගේ ටිකක් සමීපය අනේ, කියන්නේ සංගීත ගුරුවරයෙක් ඔහුගේ බිරිඳ සහ ශිෂ්‍යාවක් අතර. නමුත් ඊට පස්සේ තමයි මේ චිත්‍රපටය අපි අහන්න ලැබුණේ. මේ චිත්‍රපටයේ ඉතාම මියුරු ගීත කීපයක්ම තිබුණු ගීතයක්. මේ නන්දරු සිනුගේ මේ සිනු කියන ගීතයත් ඇත්තටම එහිදී ශිෂ්‍යාව විසින් එයාගේ ගුරුතුමා ඉදිරියේ ගායනා කරන ගීතයක්. මොකද එයාගේ ශබ්ද සාක්ෂිය තමයි මෙතන ගායනා වෙන්නේ. ඇත්තටම එය තමන්ගෙන් මේ ගුරුතුමාටත් ඔහුගේ බිරිඳටත් වරදක් වුණාද නැද්ද කියන එක ගැන ගායනා කරන බොහොම ආදරබර මියුරු ගීතයක්. මම මේ චිත්‍රපටයත් මේ නැරඹුවේ 90 දශකයේ මුල වගේ. ඉතින් ඉඳලා දක්වාම මගේ හිතේ රැවදෙන, මනසේ

0: பிரேமை சௌந்தர்யாத்மக வியமன சந்ததிய தார
1: ඉලඟටහන්නේ හර්ෂණ දිසානායක ගායනා කළ ගීතයක්. ඔහුගේ ළමා කාලයේදී ඒ හඬින් අපිට මේ ගීතේ වඩාත් හදවතට දැනුනි. ගීත ලිව්වේ සෝමතිලක දිසානායක, සුනිල් දනන්ද කොනාරයන් සංගීතවත්.

තාත්තගෙන පුතෙක් මතක් කරන ගීතයක් විදිහට තිබුණාට ඊට වඩා මට හුඟක් තදින් දැනෙන්නේ මේ ගීතය ඇතුලෙන් තියෙන සත්‍ය ප්‍රේමය. ඉතින් මේකේ තාත්තා කොහොමද මේ ඇතාට සැලකුවේ කියන එකත්, ඇතා විසින් තමන්ගේ තාත්තා මරා දැමුවට පස්සෙත් පුතා ඇතා වෙත වෛර නොකර මේක වැරද්දක්ද කියලා බොහොම සානුකම්පිතව සහ දයාර්දව කරුණාවෙන් බලන හැටි මට විස්මිතයි. ඇත්තටම මේ පද රචනාවත් විස්මිතයි. ඒ වගේම සුනිල් දයානන්දයන් බොහොම සංවේදී විදිහට සංගීතයෙන් මේ අදහස තීව්‍ර කරලා දෙනවා. මේ ගීතයට සම්බන්ධ වෙන වාරයක් පාසාම මගේ හිත මේ පුතා වෙනවනුත් තාත්තා වෙනවනුත් ඇතා වෙනවනුත් වැළපෙනවා. ඇත්තට

0: සන්තිය තහර අද අපේ සොඳුරු හමුවීම වෛද්‍ය ගයමන් දසනායක මහතා සමගින් ගේපද රාජකීයක් විදිහට දැන් ඔබ වෛද්‍යවරයෙක් වෙන්නට පෙර සිටම නිගීත රචනාවට අවතීර්ණ වෙන්නේ. දැන් ඔබට ලැබෙන අත්දැකීම් ගැන කතා කරද්දී වෛද්‍යවරයෙකු විදිහට විශේෂයෙන්ම දැන් වර්තමාන මනෝජ දෙරියයි මූලික රෝහලේ විකිරණ වේදී විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන්නේ. සාමාන්‍යයෙන් අපි දැන් කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වේවා අනිකුත් වෙනයම් වෛද්‍යවරයෙක් ජනතාව සමග රෝගීන් සමග ගැටෙන ආකාරය ඊතරම් සමීපව නොවුනොත් ඔබටත් සිදු වෙනවා. මොකද මේ විකිරණ වේදී විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා කොහොම මම හිතන්නේ පිළිකාව වගේ අපි දැන් භයානක අතිශය භයානක රෝගී තත්ත්වයන් හමු වෙයි අපි තහවුරු කර ගැනීම කරන්නේ ඔබ ලබා දෙන වර්තාව උපයෝගී කරගෙන. ඉතින් ඒක මම බොහොම සංකීර්ණ අවස්ථාවක් සාතිශය තීරණාත්මක අවස්ථාවකදී තමයි ඔබට රෝගීන් වහමුවන්ට සිද්ධ වෙන්නේ. එයත් දැකීම
1: කොහොමද? ඔව් දැන් අතරම විශේෂඥ වෛද්‍යරෙක් බවට පත් වෙන කලින් මම සාමාන්‍ය වෛද්‍යරෙක් විදිහට වැඩ කරලා තමයි විශේෂඥ වෛද්‍යරෙක් බවට පත් වුනේ. ඉතින් මේ මට නිතරම මේ සාහිත්‍යය තියෙන එක තියෙන අසුර නිසා රෝහලදිත් මේ විවිධ සාහිත්‍ය නිර්මාණ මතක් වෙනවා. උදාහරණ විදිහට මගේ දැන් මම දැනට දෙනියයි මූලික රෝහලේ වැඩ කරන තැන ඒ විකිරණ වේදී පිළිබඳ දෙපාර්තමේන්තුවේ දකුණු පසින් තියෙන මාත්‍ර ඒකකය. ඊට පස්සේ වම් පසින් කන්දෙන් පල්ලෙහා තියෙන මృత ශරීරාගාරය. ඉතින් මම නිතර මතක් වෙනවා අපේ නැවත සුනිල් රත්නයන් කියපු අර තිඹිරි ගෙදර සිට සුහන් බිම වෙතයි අපේ ගමන් මග විහිදෙන්නේ කියලා වගේ අනන්තවත් නිර්මාණ මතක් වෙන මහගම සේකරයන් සමහර මර මතක් වෙනවා. දැන් මේ ඊළඟ ගීතය ගත්තත් එහෙමයි. දැන් මේ අවාසනාවකට රජී මට වඩා ඉස්සරහට වුණා. මේ අත්දැකීමත් මට නිතර ලැබෙන දෙයක්. ඒ කියන්නේ මේ මම නැවතත් මේකේ තියෙන්නේ සම්බන්ධතා බිඳ වැටීම අපිට රෝහලේදී විවිධ සායන වල දකින්න හම්බෙනවා. විශේෂයෙන් ලංකාවේ තම සහකාරය සහකාරු අතර තියෙන ඕනේ නියමිත ගැළපෙන ලිංගික සම්බන්ධතාවල් බිඳ වැටීමෙන් ගොඩක් විවාහ දෙදරුම් කරන අවස්ථාවල් අපි දකිනවා. ඉතින් අපි විවෘතව කතා කරන්නෙත් නෑ අපේ සංස්කෘතිය හැටියට. ඉතින් මට හරි පුදුමයි, පුදුමකුත් නෑ. මේ රජිත් කියලා තියෙනවා ඔහු නීතිඥවරයෙක් හැටියට ඔහුටත් ගොඩක් මේ දික්කසාධන අඩු හම්බෙලා තියෙන අවස්ථාවේදී ඔහු මේ කතාව නිරීක්ෂණය කළා කියලා. හැබැයි ඔහු ඉතාම අපිට ඉරිසියා හිතන විදිහට පොඩි මාත්සර්යක් ඇති වෙන විදිහට

මාතෘකාවක් කාටත් දැනෙන විදිහට හැබැයි අසභ්‍ය තැනකට නොගිහින් තාම මధుරව ලස්සනට කතා කරන්න කෙනෙක් රජී මිතන ඔප්පු කරලා තියෙනවා. ඒ වගේම අපේ නවපරපුරේ දැන් ගොඩක් වෙලාවට කට්ටිය කියනවානේ අලුතෙන් හොඳ නිර්මාණ වෙන්නේ නැහැ කියලා. මේ නිර්මාණ 2018 වගේ වෙච්ච නිර්මාණයක්. නවපරපුරේ සංගීතඥයෙක් වෙන අරුණ ගුණවර්ධනයන්ගේ මියුල් සංගීතය. ඉතින් මේ සියලු කරුණු නිසා මේ මා විශ්මයට පත් කළපු තවත් ගීතයක්.

0: අවසන් ගීතය පූජපාද රාඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ මිගිතය රචනා කළේ ආචාර්ය රෝහණ වෙනසිංහන්ගේ සංගීතය. ගීතයත් එක්ක අපිට ආදරය ප්‍රේමයේ විරහව විතරක්ම නොවෙයි, සමාජයේ ඕනෑම සම්බන්ධතාවයකදී ඒ තුළ පවත්වාගෙන යා යුතු මෘදු ගුණය, අවබෝධය, එකිනෙකා වෙත දක්වන ගෞරවය, මේ සියල්ල තිබුණොත් තමයි ඒ සම්බන්ධතාවය වඩාත් නිරවුල්ව දිගු කාලීනව පවත්වාගෙන යන්න පුළුවන් කියන කාරණාව. මලක මෙලෙක හිතා ගන්න බැරි අතකින් මල් නෙලන්න එපා යාළුවනි.
1: මේ ගීතේ ඇත්තටම ඔයා කිව්ව හරියටම හරි, ප්‍රේමයේ විතරක් නෙමෙයි ඕනෑම සම්බන්ධතාවයකදී ප්‍රතිපාර්ශ්වය ගැන තියෙන සංවේදීතාවය, අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් එම්පති කියන්නේ, ඒ තේරුම් ගැනීම හරිම වැදගත් වෙනවා. ඒක දෙපැත්තටම ඒ සම්බන්ධතාවය සුන්දර වෙනවා වගේම අනිකා තුල වේදනාවක් කලකිරීම ඇති නොවි මේ ගීතයට පවත්වාගෙන යන්න මලක මෙලක පිළිබඳ දැනීම හරි වැදගත් වෙනවා. ඒ වගේම දැන් අපි සමහරලාට සම්බන්ධතාවයක් ඇති කරගන්න බොහොම හදිස්සි වෙනවා. ඒ හදිස්සි වුණාට අපේ ඇතුලේ සම්බන්ධතාවය කෙරෙහි අවශ්‍ය ගෞරවය සහ වටිනාකම නැත්තම් ඇත්තටම දෙපාර්ශ්වයටම කරගන්න ලොකු අසාධාරණයක්. මේ ගීත ගැන විශේෂයෙන් කියන්නත් ඕන, මගේ කලා නිර්මාණවලදී කුඩා කාලයේදී ඒ අත්දැකීම් සහ ජානමය මට යම් පිටුබලයක් අප්පච්චිගෙන් ලැබුණත් ඌ වැඩිමාව මේ ගීත රචනයට හෝ කලාවට උනන්දු කළේ නැහැ. බොහෝ විට අධ්‍යාපනය කඩා කප්පල කරගනී කියලා. මගේ මේ ගීතවලට ඇත්තටම පිටුබලයක් වුණේ මේ ගෞරවනීය අඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ, මේ ගීතයේ රචකයා. උන්වහන්සේ තමයි මගේ ගීතවලට ඇත්තටම උදව් කළේ. ඉතින් මේක 1976-77 වකවානුවේ ගුවන් විදුලි සරල ගීවලට නිර්මාණය වුණු ගීතයක්. ඒ වගේම මේ හඬ අභිවර්ධන බාලසූරිය මහත්මගේ හඬ, ගීතේ වචන සහ ඇත්තරම මලක මෙලක අපි හිතර දනවන්න සමත්වෙච්ච ගීතයක් කියලා මට හිතුණා.
0: අපි එනම් මම මේ ගීතත් එක්ක අතට සමුගෙන යනවා. මෙහෙමින්ම ස්තෝතිවන්ත වෙනවා. ළඟක නෙවෙයි දුරක, ඉතින් සියල්ල කළමනාකරණය කරගෙන හිතට දැනෙන බොහොම සුන්දර ගීතාවලියක් එක්ක අපිවත් අතීතයට අරගෙන යන සුන්දර ගීතාවලියක් එක්ක අර්ථවත් කතාබහකට අප සමගින් එක්වීම පිළිබඳව.
1: මණිකාව බඩත් ඉතාම ස්තුතිවන්ත වෙනවා. මොකද මේක අපි ආස කරන විදිහ ගීත රසවිඳින බඩක් දෙනෙක් සමන් දෙන වැඩසටහනක්. ඉතින් මගේත් වාසනාවක් මේ වැඩසටහනට සම්බන්ධයෙන් ලැබීම ගැන. ඔබට ඒක බොහොම ස්තුතියි.
0: එසේනම් තව අලුත් නිර්මාණ කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලාත් අපි ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. අද අපේ මේ සඳුරු හමුවීම ගීපද රචකයෙක් යොවහම අපි හැමෝම හොඳින්ම දන්න. නමුත් වර්තමානයේදී දිනයි මූලික රෝහලේ විකිරණ වේදී විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන වෛද්‍යකයාමන් විසනායක මහතා සමගින් අප සමුගන්නවා. යළි ඔබ හමුවන බලාපොරොත්තු සමග ප්‍රාර්ථනාවට සදා.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් විලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 769 579

0: RITN රටට වග කියන රේඩියෝ
1: මගේ පෙර පෙම්වති නුඹ
2: අනිතරේ පහන්නට හිඳයක් කියයි කි. ඒකින් පහන්ගේ හැටිනේ මම ඔයාලට කලිනුත් කියලා දෙනවා. පහන් කියන්නේ මහා අවසාවාදී මිනිස්සේ
3: අධ්‍යක්ෂණය ඉන්තික ධර්මතිලකා.
2: අපි මූඩ් එක චේන්ජ් කරන්නත් එක්ක පොඩි බ්‍රේක් එකක් ගන්නත් එක්ක යන් අපි කියලා මූවි එකක් බලමු. මෑ මූඩ් එක ගන්න මට එන්නේ මූඩ් එක හදාගමු. එන්න මූවි එකක් බලන්න. එන්න
3: මගේ ඉපැරණි පෙම්වති සතියක රාත්‍රී 7:30ට ITN බලන්න.
4: අසන්දිමිත
5: නංගි ආයෙක ආව දෙන්නේ
6: මයික් මන්ට එන්නකො. අයියා හොඳට කාලා බීලා තරහ ගන්න නැතුව මල්ලි කරඬු කරන්නේ එහෙම නැතුව ඉන්න ඕනෝ.
5: එහෙනම් ඉක්මනට එන්න ඕනේ. ගියපු ගමන් එන්න.
6: ගියපු ගමන් එන්නකො.
5: සුරජ්‍ය වොත් මට කියන්න.
0: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
7: මං කියපු කාරණාව ගැන හොඳට හිතලා බලන්න. ඒවා කල් දාන්න නැතුව හිත අනිත්තම කරන්න පටන් ගන්න.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: Radio ITN ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
1: සත්‍යන්තේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: පත්තරෙන් පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර්ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර්ජෙන්
4: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව. ඔබ කැමතිම ලකන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලකන YouTube නාලිකාවට.
1: ලකන YouTube channel එක දැන්ම subscribe කරන්න.
0: සමරය.
2: උඹුරු වැඩත් එක්ක මට වෙලාවක් හදාගන්න අමාරුයි. හෙට අපේ ආයට වතුර හරවනවලු. හෙටවත් කුඹුරු වැඩ පටන් ගන්න ඕනේ. ඔයාට පුළුවන්නේ? මන් ත්‍රිවිල්ලා කතා කරලා දෙන්න.
3: අනේ මේ මට නම් ඔය තේරෙන්නේ නැහැ.
2: ඉතින් ওই පුතෙක් ඉන්නේ. ගිහින් කියන්නකෝ. කියන්න ඉතින් ඌ ගෙදර ඉන්නိපැයි.
3: දැන් මම මේ හැමතිස්සෙම ගෙදර ඉන්න හින්දානේ හැමදේම මට පවරන්නේ. මාත් යනවා යන්න බෝඩිමක් හොයාගෙන.
0: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
4: මේ මිනිහයත් එක්ක නම් විසුමක් වෙන්නේ නැහැ සාලි. අනේ මන්දා. මට තේරෙන්නේ අපි අපේ ළමයට වැරද්දක් කරන්න කියලා.
5: නංගේ! මදු නංගේ!
2: මොකෝ?
5: නන්දන ගෙදර නැහැ නේද?
2: නැයි?
5: මේ මුළු ගම පොලිසිය මට කරලා. දන්නේ නැද්ද ඉතින්? මම යන්නම්. හදිස්සියේවත් තාවච්චියට ගෙදර ඉන්න එපා කියලා.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය. FM 93.5 FM 93.7 Lakhana Radio ITN.

0: අයිබෝවන් වාසනාවන්ත පෑභාගයක වාසනාවන්ත ලොතරැයි වර්ග අටකින් ඔබට වාසනාව උදා කරන්න අදත් අපි සූදානම්. මේ NLB ජාතික ජයවර්ධනය. ඔබේ ජීවිතයට වාසනාව උදා කරනවා කියන කාරණාවත් එක්කම රටේ සුවහසක් දරුවන්ගේ අනාගතය ගැනත් හැමදාම ජාතික ලොතරැයි මණ්ඩලයේ අපි හිතනවා. ඒ නිසාම ජනාධිපති අරමුදල මගින් දැයේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීම යටතේ ලොතරැයි අලවිජාලයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ නව වැඩසටහනක් මේ වෙනකොටත් ක්‍රියාත්මක කරනවා. වැඩසටහන් සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලබා දෙන මූල්‍ය දායකත්වය ඊ දවසේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් GGSC රෝෂන් මහතා වෙත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MDCA පෙරේරා මහතා විසින් ප්‍රදානය කරන අවස්ථාවයි ඔබ දැන් දකින්නේ. මේ අවස්ථාවට ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරි AM අරිෆ් මහතා ඇතුළු සහකාර සාමාන්‍ය අධිකාරීවරුන් සහභාගී වුණා. ඉතින් මේ මතක් කරන්නේ අද NLB ජාතික ජයවර්ධනේ පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා සසංක ගමගේ මහතා. හඳුන්වා දෙන්නම් අද දවසේ අපේ අධීක්ෂණ මණ්ඩලය. ලංකා පිඟන් සංස්ථාවේ මූල්‍ය කළමනාකරු KHP දිල්හාරා මෙනවිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරි AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රභාත් පෙරේරා මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී BGA වීරසිංහ මහතා අද අපිත් එක්ක එකතු වෙනවා. ජයග්‍රාහී ගමනක් අපි ආරම්භ කරනවා NLB ජයෙන්. පන්සිය 40 වැනි වතාවටත් ඔබේ අතට සල්ලි වෙනුවෙන් අදත් අපි ආරම්භ කරන්න සූදානම් NLB ජය දිනුමැදීම. එහෙමනම් අපි දැන් යොමු වෙනවා දිනුමැදීම. ඔබේ අතේ තියෙන NLB ජය ලොතරැයියට ජය ගලපන්නයි අපේ සූදානම්. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය H, ජයග්‍රහී අංක 3.4.6. මේ වන විට අප සමාජයේ කොටසක් වකුගඩු රෝගාබාධ වලින් පෙළෙන අතර එම රෝගීන්ට සහනය සලසන ජාතික වකුගඩු අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට රුපියල් 105 ජයග්‍රහකින් 286 දෙනෙක් බිහි කළා තියෙනවා. අද NLB ජය තුලින් රුපියල් 105 ජයග්‍රහකින් 2 දෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා S ස්වර්ණලතා කන්තලේ, WAT මචනායක බුත්පිටිය. ඒ වගේමයි රුපියල් 50,000 ජයග්‍රහකින් 37 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව NLB ජය තුලින් වාසනාවන්තයින් 77,798 දෙනෙක් අතරේ රුපියල් 71,29,801 මුදලක් අපි බෙදා දුන්නා. හඳහන හරියටම ගලප ගන්න පුළුවන් නම් ඒ NLB හඳහන විතරමයි. ඒ නිසාම අදත් නියත ධනයෝග හඳහන 1581 වෙනි දිනු මැදිමේ වාරෙන් ඔබට වාසනාව උදා කරන්න අපි සූදානම්. අද හඳහනේ ජයග්‍රහි ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද වාසනාවන්ත ලග්න සංකේතයේ සිංහ. මේ තෝරගන්නේ ඔබට වාසනාව ගෙන ජයග්‍රහි අංක 4. මුල්ම ජයග්‍රහි අංකය අංක 8. මිලඟ ජයග්‍රහි අංකය අංක 50. ඊළඟට ඔබට වාසනාව උදා කරනවා අංක 41. අද අවසන් ජයග්‍රහි අංකය අංක 39. ක්‍රීඩා අරමුදල සහ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 10 දෙනෙක් එක්ක රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 148 දෙනෙක් බිහි කළා තියෙනවා. අද හඳහනෙන් රුපියල් 110ක ප්‍රථම ත්‍යාගලාභීෙක් අපි බිහි කරනවා. වස්නාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා කඳපොළ තිවංක ජයරත්න මහතා. ඒ අනුව අද හඳහනේ සමස්ත වස්නාවන්තයින් 136,368 දෙනෙකු අතරේ රුපියල් 93,54,820 මුදලක් අපි බෙදා දුන්නා. හෙට හඳහනක් මිලදී ගන්න ඔබ දිනා ගන්න සුපිරි ත්‍යාගයේ වටිනාකමයි මේ මතක් කරන්නේ. රුපියල් 33,98,576.40. රුපියල් කෝටි 7 මාර ඉක්ම වූ සුපිරි තෑග්ගක් පෙරමුණේ තියාගෙන සද්දිනම ජයනියත ගොවිසෙතෙන් අදත් ඔබට අපි වාසනාව උදා කරනවා 4514 වෙනි වතාවට. එහෙනම් දැන් තෝරගමු වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අංක 7. වාසනාවේ සිරිකත කැන්දෙන ගොවිසෙතේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය C. මිලඟට ඔබට වාසනාව උදා කරන ජයග්‍රහී අංක 4යි අපි තෝරගන්නේ. මුල්ම ජයග්‍රහී අංකය අංක 75. මිලඟ ජයග්‍රහී අංකය අංක 17. මින් අනතුරුව ඔබට වාසනාව උදා කරනවා අංක 21. අද ගොවිසෙතේ තීරණාත්මක අවසන් ජයග්‍රහී අංකය අංක 8. කෘෂි කර්මාන්තයේ නගා සිටුවන්න දායක වන ගොවින්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවි සිතලුතරයෙන් මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභින් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 65 දෙනෙක් අපි බිහි කළා දෙනවා. ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 3 ගලපා ගැනීමෙන් රුපියල් 250,000 තෑගි ඔබට දිනන්න පුළුවන් ගොවි සිතෙන් විතරයි. අදේ විදිහට වාසනාවන්තින් 3 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා සහිරා බානු කොළොන්නාව, රසික කුමාර අතුරුගිරිය, සංජීව ප්‍රනාන්දු මහනුවර. එයනුව අද ගොවිසිතේ සමස්ත වාසනාවන්තීන් 1,24,365 දෙනෙකු අතරේ රුපියල් 82,71,640 මුදලක් අපි බෙදා දුන්නා. සද්දිනම ජයනීත ගොවිසිතෙන් හෙට දවසේ ඔබ ඔබේ කරගන්න සුපිරි තෑගේ වටිනාකම රුපියල් 1,65,75,856. ලොතරැයි වර්ග 8ක් මිලදී ගද්දී ඔබේ අතේ ගන්න මොන ටිකට් එක සුබ දවසක් ලොතරැයි තියෙනවා කියලා අපි දන්නවා. වෙනදා වගේ මදත් මතක් කරනවා ත්‍යාග රටාව ගැන. සුබ ලග්නයත් එක්ක ජයග්‍රහී අංක 3 ගලපා ගැනීමෙන් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් කෝ රුපියල් 105 තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 50,000 තෑගි ඔබ දිනා ගන්නේ ජයග්‍රහී අංක 3 ගලපා ගැනීමෙන්. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගිත් සෙසු තෑගිත් මදි නොකියන ඔබට දිනා ගන්න පුළුවන්. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. මේ 388 වෙනි දිනුම ඇදිනේවා. දැන් අපි තෝරගන්නවා ජයග්‍රහී සුබ ලග්නය. අද සුබ ලග්නය මීන. ජයග්‍රහී සුබ අංක 3යි දැන් අපි තෝරගන්නේ. මුල්ම සුබ අංකය අංක 67. මීළඟ සුබ අංකය අංක 24. අවසන් සුබ අංකය අද දවසේ අංක 18. ප්‍රවර්තන ත්‍යාග අංකයයි මීළඟට අපි තෝරගන්නේ. අද ජයග්‍රහී ප්‍රවර්තන ත්‍යාග අංකය 3686. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 270 දෙනෙකු සමගින් රුපියල් 50,000 ජයග්‍රහකින් 1,424 දෙනෙක් බිහි කළ දෙනවා. අද සුබ දවසක් ලොතරැයියෙන් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 3 දෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා ලුෂාන් ඉන්දික මාපලගම, එන් මදිවන්නන් කිලිනොච්චිය, WAT මංචනායක පුත්පිටිය. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 6 දෙනෙකුත් අපි බිහි කරනවා. ප්‍රවර්ධන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් වාසනාවන්තයින් 40 දෙනෙකුත් බිහි කරනවා. ඒ අනුව අද සුබ දවසක් තුලින් සමස්ත වාසනාවන්තයින් 1,09,772 දෙනෙකු අතරේ රුපියල් 1,04,86,360 මුදලක් අපි බෙදා දුන්නා. වාසනාවන්ත තවත් ලොතරැයි වර්ග 4කින් ඔබට දැන් වාසනාව ගෙනෙන්න සූදානම් ඉන්නවා අචල සමගින් ජේමන්.
1: මේ ළඟට මෙගා පවර්.
2: ඔබ මිලදී ගත්ත වසනාවන්ත ලොතරැයිපතේ අනාගතය ගැන වසනාවන්ත බලාපොරොත්තු රසක් දශක ගණනාවක විශ්වාසයක් තියෙනවා කියලා අපි දන්නවා. ඒ විශ්වාසය තහවුරු කරමින් මීට පෙර රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක අති දැවැන්ත සුපිරි තෑගි දෙකක් ඔබට දුන් මෙගා පව ලොතරැයියෙන්ම දැන් රුපියල් කෝටි 30කට වඩා වැඩි මෙගා සුපිරි තෑගයක් දිනා ගන්න වසනාවන්තයක් ඔබද කියලා බලන්න සූදානම් වෙනවා. ඔබේ හිම සැබෑ කරන මෙගා පව වසනාවන්ත 2620 වන දිනුම් වාරයෙන්. ඒ විතරක් නෙවෙයි ජර්මන් මෙගා පවර් කියලා කියන්නේ එක ලොතරැයියට සුපිරි තෑගි තුනක් දෙන එකම ලොතරැයිය. ඔන්න දැන් බ්‍රෑන්ඩ් සුපිරි තෑගි ලෙස සුපිරි මෝටර් රථයක් මෙගා පවර් ලොතරැයියෙන් ඔබට දිනා ගන්න පුළුවන්. ඔබේ හිණ සැබෑ කරන මෙගා පවර් වසනාවන්ත 2620 වන දිනුම් වාරයේ ඔබේ වසනාව සතුට ඔබටම හිමි කර දෙන්න අපි එහෙනම් සූදානම්. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ ජී. ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. හරි, අපි තෝරගමු දැන් සුපිරි අංකය. අද සුපිරි අංකය අංක 5. අපි තෝරගමු දැන් ජයග්‍රහී අංක 4. අංක 35 පළමු ජයග්‍රහී අංකය. අංක 29 දෙවන ඔබට වාසනාව ගෙනාවේ. අද තුන්වන ජයග්‍රහී අංකය කුමක් වෙයිද? ඔව්, අංක 54. මේ මහා වාසනාව ඔබේ කරන අවසාන ජයග්‍රහී අංකය. යන්ත්‍රය අපිට තෝරා දෙන්නේ අංක 64. රටේ සංවර්ධනය මෙන්ම රජ සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභින් 5 දෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභින් 60 දෙනෙක් බිහි කරලා අවසන් රුපියල් 102 බැගින් වසනවන්තින් 3 දෙනෙක් දිනාගත්තයි. ලොතරැයිපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් PS දයාවංශ ඉංගිරිය, තිසර දේශප්‍රිය බණ්ඩාරගම සහ NAC කුරේ කටාන. සමස්ත ජයග්‍රහකීන් අද 125,406 දෙනෙක් අතර රුපියල් 70 8,61,160ක මුදලක් අපි බෙදා දුන්නා. කවදත් නිසැකවම දින නාතේ දවැන්ත සුපිරි තෑගි ඔබට ලබා දෙමින් ඔබේ හදවතේ විශ්වාසය යලි යලිත් තහවුරු කළ මෙගා පවර් ලොතරැයි මෙන්න හෙට මෙගා සුපිරි තෑගය රුපියල් 30,08,370ක් පවර් සුපිරි තෑගය හෙට රුපියල් කෝටියක් හෙට ග්‍රෑන්ඩ් සුපිරි තෑගය සුපිරි මෝටර රථයක්. කවදත් හිතපිරෙන්න අතපිරෙන්න තෑගි දෙන රුපියල් කෝටි ගණනින් තෑගි දෙන ජාතිය මහදන සම්පත දන්නේදානිය වසනවන්ත 2302 දිනුම් වාරය අද සුපිරි තෑගි දිනා ගන්න එහෙනම් සූදානම් වෙන්න. ඉංග්‍රීසි අක්ෂරය මුලින් තෝරගමු අපි. Z ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වසනාව ගෙනාවේ රුපියල් කෝටි 8කට වැඩි දන්නේදානිය ඔබට දිනා ගන්න ඉංග්‍රීසි අක්ෂරය සමග යන්ත්‍ර දැන් තෝරා දෙන ජයග්‍රහී අංක 4ම ගැලපෙන්න ඕනේ. අංක 31 පළමු ජයග්‍රහි අංකය, අංක 65 දෙවනුව ඔබට වාසනාව ගෙනාවේ අද තුන්වන වාසනාවන්ත අංකය, අංක 13 සිවන ජයග්‍රහි අංකය, අංක 30 රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභයෙන් දෙදෙනෙක්, රුපියල් 121 ප්‍රථම ත්‍යාගලාභයෙන් 35 දෙනෙක්, 2,00,000 476 දෙනෙක් බිහි කළා, රුපියල් 102 බැගින් 3 දෙනෙක් දිනා ගත්තා. ඒ ලොතරැය පත් අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් එස් අලගය ත්‍රිකුණාමලය, පී එස් ආර් පී ෆොන්සේකා කොටුගොඩ සහ වී එච් ජිනසේන කුඹුගැටේ. සමස්ත වාසනාවන්තයින් අද 93,338 දෙනෙක් අතර රුපියල් 57,62,240ක මුදලක් අපි බෙදා දුන්නා ධන නිධානය අද දිනුම් වාරේ. කවදත් කෝටි ගණන් තෑගි දෙන ධන නිධානය 2025 වසරේ සිට මේ දක්වා රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක, රුපියල් කෝටි 8ක දවැන්ත සුපිරි තෑගි ඔබට ලබා දුන්නා. හෙට එහෙනම් ඔබේ සුපිරි තෑගය රුපියල් 8,36,06,670ක්. රටටම සම්පත මහජන සම්පත ලොතරැයිලව රජ කිරුල මහජන සම්පතින් මේ කිරුල ඔබට පළඳවන 6,272 දිනුම් වාරය අපි ආරම්භ කරනවා. මහජන සම්පතිනුත් තියෙන රුපියල් කෝටි 2කට වඩා වැඩි සුපිරි ත්‍යාගයක් ඔබට දිනා ගන්න අපි යමු දිනමැදීමට. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක 6 අපි තෝරන්නේ. මහජන සම්පත අද ඉංග්‍රීසි අක්ෂරයේ J ජයග්‍රහී අංක 47.277. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ කබද්ද අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 13 දෙනෙක්, ප්‍රථම ත්‍යාගලාභීන් 242 දෙනෙක්, ලක්ෂපතියන් 4,377 දෙනෙක් බිහි කළ අවසන් රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනවන්ත ලොතරැපත ඔබට අලෙවි කළේ පේදුරුතුඩුව අලෙවි නියෝජිත කේ පූ බාලසිංහ. ජයංක 5ක් මුල සිට අගටත් අග සිට මුලටත් නිවැරදිව ගලපගෙන මහජන සම්පතින් රුපියල් 100ක් දිනා ගන්න පුළුවන් කියලා ඔබ දන්නවා. අද වසනවන්තයින් 22 දෙනෙක් රුපියල් 100ක් බැගින් දිනා ගත්තා. ඒ ලොතරැපත අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් API සුමල් උහන, ප්‍රියන්ත බණ්ඩාර වැලිපිටිය, නිර්මලා සංජීවනි බොරැල්ල, ඕජි අශෝක කුමාරි ගංගොඩවිල, රසික කුමාර අතුරුගිරිය, බි සදිත් වාසනා අරංගල, එච් කේ සුමිත් අනුරාධපුර, සරත් කුමාර වරුණගම, ඩබ්ලිව් ප්‍රසන්න තනමල්විල, ආර් එම් ඒ රත්නායක වැරැල්ල, සුනිල් ඉන්ද්‍රසිරි නුගේගොඩ, උපාලි ජයසිංහ මයංගනිය, එස් ඩී එන් රත්නායක බදුල්ල, එච් ඒ සෝමසිරි කලවාන, එච් අජිත් නිශාන්ත මා එලිය, එල් එච් ඒ සුමනසිරි කිරිඳිවැල, පත්මසිරි පීරිස් මාරවිල, එම් ඒ උදේ සංජීව යක්කල, කේ ජී වික්‍රමසිංහ අනුරාධපුර, තුසිත කැලුම් දෙහිවල, එච් ජී ප්‍රියන්ත ඇඹිලිපිටිය සහ නිමල් ගුණරත්න බලන්ගොඩ. ඒ සමග සමස්ත ජයග්‍රහකයන් අද 2,70,022 අතර රුපියල් 2,18,79,120ක මුදලක් අපි බෙදා දුන්නේ මහජන සම්පත අද 6,272 දිනුම් වාරේ. අමතක නොකර හෙට මිලදී ගන්නව නේද මහජන සම්පතක්? මෙන්න හෙට සුපිරි ත්‍යාගය රුපියල් 2,37,76,304ක්. අද වියදමට අදම මේ දැන්ම මුදල් තෑගි ඔබට දිනා ගන්න පුළුවන් අද සම්පත ඔබට අද වසනව ගෙනව දිනුම් වාරය 847 වෙනදා වගේමයි. මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය සහ මහජන සම්පත අවසාන අංක 4 ගලපගෙනයි අදත් අද සම්පතින් ඔබ මුදල් තෑගි දිනා ගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරය J ජයග්‍රහී අංක 0.277. රුපියල් 250,000 බැගින් වසනවන්තයෙන් දෙදෙනෙක් දිනාගත්තා. එළතරේ පතාලවි කලේ මේ අල විනියෝජිතයින් පී විජේන්ද්‍රන් පාරතිපුරම් සහ එස්.සී. කුමාරසිරි උතුරු කොළඹ. වසනවන්තයෙන් 52 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනාගත්තා. ඒ අනුව සමස්ත ජයග්‍රහකයන් අතර රුපියල් 1,19,47,520 මුදලක් අපි බෙදා දුන්නා. හැමදාමත් එක්ක වගේ ඔබට වාසනාව ගෙනෙන එනිල්බි ජාතික ජයවරණය අද වසනවන්තයෙන් 963,410 දෙනෙක් අතර රුපියල් 8,26,34,660 මුදලක් බෙදා දුන්නා. අපි සමු ගන්නවා එහෙනම් මදට. අපි දන්නවා ඔබට කවදත් මතකයි ජීවිත සිහිනයට
3: වාසනාවේ ආශිර්වාදය
2: එනිල්බි.
4: වෙලාව රාත්‍රී 10:00 විනාඩි 16යි.

Radio ITN. වෙලාව රාත්‍රි 10යි විනාඩි 26යි. සමුගන්න වෙලාව හරි. හෙට උදෑසන 6ට සතියක පත්‍ර විස්තර සමග හමුවීමේ බලාපොරොත්තුෙන් සමුගන්න අවසරයි. මම නලින් විරාජ්. සුබ රාත්‍රියක්.

0: FM 93.7 Lakhana Radio ITN. Lakhana Radio ITN.
1: Mahasamaya Sutra Deshnava Mahakarunika Budurajanan Vahanse Visin ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිලවස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමිනි සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්තයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමිනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේනම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමිනි ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැතැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණන් කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. දම්සක් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීම

රැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද? පවතීද? නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සුභා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න, මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මෙය මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

ඉරතු විපර්යාසයෙන් හටගන්නා රෝග, කයේ අනිසිභාවිතයන් නිසා හටගන්නා රෝග, උපක්‍රමික රෝග, කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිට

පයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අප සිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र देशनाव देश ज्ञान वहंसे गंपुल मीथलाव कुहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घने कुबुरे शांत स्वामी वहंसे
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්බිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පොල මීතලාව කොහොමද ගුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

ඇසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රීසත් ජයදහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහුරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලෝ පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රය විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිළිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින් ඔබයේ සජ්ජායනා කිරීම තුලින් ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

것 시지는 사사도야는 믿대 미카시 비리디 라양 미트나데 나루 반타티의 빙의 위메드데 우디레 발자타트에드데 마나시카 상디디아와 에트위메드데 헤트원의 매빈 마나시카 민 ශාරීරික සුවේද ධනවති සැලකිලි ජයපීත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජයපීරිත ශ්‍රවණය කරන ඔබටද

අපසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභඤ්ඤ විශාරද පූජ්‍ය මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයාණන් මහ